0: Свята Pocket Money.
1: විනාඩි 38යි. අපි යන්නේ හොරණ පැත්තට. සනුක පුතා ඉන්නවා මේ වෙලාවේ පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා. ගුඩ් මෝනින් සනුක.
2: ගුඩ් මෝනින්.
1: ටිකක් සද්දෙන් කතා කරන්න ඕනේ සනුක. හරිද? දැන් මේ වෙලාවේ කවුද ඉන්නේ ඔයත් එක්ක පොකට් මනි දිනන අභියෝගේ බාර ගන්න ගෙදර?
2: අම්මා
1: ඉන්නවා. එහෙනම් අම්මගේ උදව් අරගෙන ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර හතර හරියට දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
3: ලාස්ති නේද සනුක? හරි, මේ තමයි සනුක පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි සනුකට පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. ඉබන් බතූතා ක්‍රිස්තු වර්ෂ 1344 දී ලංකාවට පැමිණියා. බතූතා කියන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම දේශාටන ගවේෂකයෙක්. ඔහු ලෝකෙ වටේ කිලෝමීටර 120,000කට වඩා වැඩි ප්‍රමාණයක් සංචාරය කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉබන් බතූතා දේශාටන වාර්තාව අරාබි මූලාශ්‍රයක්. මේ ප්‍රකාශය හරිද වැරදිද? 1. හරි. 2. වැරදි.
3: සනුක, හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න මේ වෙද්දි දිනාගෙන තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි සනුකට දෙවන ප්‍රශ්නය ලැබෙන්නේ. පෘථිවි භ්‍රමණය කියන්නේ පෘථිවිය තමන්ගේ අක්ෂය වටේට කැරකෙවෙන එක. පෘථිවිය කැරකෙවෙන්නේ බටහිර ඉඳන් නැගෙනහිර පැත්තට. මේ කරකැවීම නිසා තමයි අපට දවල් සහ රෑ ඇති වෙන්නේ. අපි අහන්නේ පෘථිවි භ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද? 1. පැය 24යි. 2. දින 365යි.
3: පෘථිවි භ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ පැය 24යි. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පොතෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය සනුකට අද ලැබෙන්නේ. ශාකයක බීජ සහ පල් හටගැනීමේ ක්‍රියාවලියේදී මූලික කාර්යය කරන්නේ පුෂ්පය. පුෂ්පය ප්‍රධාන කොටස් හතරකින් සමන්විතයි. අපි අහන්නේ පුෂ්පයක ඇති මණිපත්‍රවල ප්‍රධාන කාර්යය වන්නේ 1. පරාග නිපදවීම. 2. ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම.
3: සනුක, හරි උත්තරේ වෙන්න ඕනි ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම. හරි, අතේ රුපියල් 250ක් සනුක තියෙන ඔයාගේ අතේ. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: පහත රට නර්තන සම්ප්‍රදාය ලංකාවේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනෙන් එකක්. මේ නැටුම් සම්ප්‍රදාය තුල ශාන්ති කර්ම, ජන විශ්වාස සහ අපේ සංස්කෘතික උරුමයන් අන්තර්ගතයි. මෙන්න ප්‍රශ්නය. පහත රට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් ගණන කීයද? 1. 32යි. 2. 24යි.
3: සනුක, හරි උත්තරේ පළවෙනි උත්තරේ. වන්නම් 32යි. අතේ රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 250 රුපියල් 125ක් වෙනකන් අඩු වෙනවා. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු.
1: සනුක, අපේ ජීවිතේ සමහර දවස් තියෙනවා. ඒ දවස් වලදී අපිට බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම කරගන්න බැරි වෙනවා. කමක් නැහැ. ආයෙ දවසක සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. රුපියල් 5000ක් දිනා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ජීවිතේ දවසක පොඩි දෙයක් අපිට අතපසු වුණොත්, සුතැවීමක් ඇති වුණොත්, ප්‍රමාදයක් ඇති වුණොත් දුක් වෙන්න කලකිරෙන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි ජීවිතේ දවස් අපිට ලැබෙන හොඳම පාඩම. ජීවිතේ පාඩමක් කරගත්තොත් තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නැත්තං එක තර නත්ත වෙලා ඉන්න තමයි වෙන්නේ. මාෂි ජීවිත ඉස්සරහට යන අයට දෙන්න තියෙන හොඳම පණිවිඩය මොකද දන්නවද? තමන්ගේ මූල්‍ය ස්ථාවරත්වය හදාගන්න එක. ඒකට කරන්න තියෙන හරිම පුංචි දෙයයි. කොට හිතන්න දෙයක් නැහැ. නම්බර 4ක් 1 2 3 4යි. මට තියාගන්න තියෙන අංක 4ක්. හරිද? 1 3 1 9. 13 19 කිව්වම වඩාත් ලේසි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. බලන්නේ නමේ තියෙන ලස්සන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔබව ඩෙවලොප් කරන්න, ඔබව වැඩි දියුණු කරන්න, ඔබව අප්ග්‍රේඩ් කරන්න අවශ්‍ය කරන සහයෝගය දෙන්න, මුල් සහයෝගය දෙන්න තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. දැන් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. අවුරුදු 5ක කාලයක් තමන් අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටික වඩාත් ආරක්ෂාකාරීව පහසුවෙන්ම තියන්න පුළුවන් තැනක් නේ ස්ථාවර තැන්පතුවක්. ඔන්න අවුරුදු 5ක කාලයක් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පටන් ගත්තොත් ස්ථාවර තැන්පතුවක් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 15%ක පොලියක් දෙනවා. කොච්චරද?
3: 15%ක පොලියක්.
1: 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා තමයි මේ 15%ක පොලිය ලබා දෙන්නේ. ඉතින් අදම තීරණයක් ගන්න. එහෙම සල්ලි දානවට වඩා එක තැනක තමන්ගේ මුදල තියාගෙන ඉඳලා ඒක අවුරුදු 5කට පස්සේ ඒ පොලියයි ඒ මුදලයි අතර ගත්තට පස්සේ ඔබටත් හිතාගන්න බැරි වෙයි අනේ මංගාව තිබ්බ ගාන මෙච්චර ගානකින් වැඩි වෙලාද කියලා. එහෙම තමයි. ලොකු සර්ප්‍රයිස් එකක් තමයි ලැබෙන්නේ ඔබට. දරුවන්ගේ කටයුතු වෙන්න පුළුවන්, කිවල්වල කටයුතු වෙන්න පුළුවන්, හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. මේ ඕන දෙයකට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක සම්බන්ධ වෙලා ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් ඔබට ප්‍රතිලාභ ලැබෙනවා. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබ වාදරෙන් බලාගනි. තවසක ජීවිතය දිනුහාම අපස්සර හැරලා බැලුහම ඔබට සතුටු හිතෙයි. මං ගත්ත තීරණය කොච්චර හරිද කියලා. උදේ 5 විනාඩි 46යි දැන් වෙලාව.
3: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හද ගැස්මට සියත. තාලි ප්‍රියාම නස්සෙක් වෙලා
1: හරි
0: කකුලක් නැතුව ගිහිල්ලත්
1: හරි
0: අතාරින්න නෑන වැඩේ. කොල්ලා හැමදාම මාව අරගෙන
1: එනවනේ.
0: ගැම්ම දැක්ක අතාරින්න නෑ. කිසිම වෙලාවක වැඩේ අතහැරලා යන්න නැති ගැම්ම. දැන් බලන්න ඔයා ඔයා එකම විභාගේ කීපාරක් ලියලද්ද කියලා. අතාරින්න නෑ. එකම විභාගේ 100 පාරක් හරි ලියන එක මාර වටින එකක්.

0: හැත්තටයි හතර.
1: සෙනසුරාද උදේ අටට
2: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
3: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
2: මොකද්ද තාත්තා කිව්වේ?
3: මම දන්නේ නෑ ඉතින්, මම ඇහුවේ නෑනේ.
4: ජින්තු පිටියේ මවෙනෝ, ජින්තු පිටියේ මවෙනෝ.
5: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455.
6: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
7: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන් දිවයින පුරා.

0: The Pocket Money.
1: පහයි විනාඩි 56යි දැන් වෙලාව. මේ තමයි අපේ අද දවසේ දෙවනයට අවස්ථාව හිමි කරගන්න වාසනාවන්ත ජයග්‍රහණේ බලාගෙන ආදරණීය පොඩ්ඩ. Good morning පුතේ.
2: රුක්ෂාන් නිම් සර. ඉන්න නේද? රුක්ෂාන්
1: රුක්ෂාන් අද ලෑස්ති වෙලා ඉන්නේ. පොකට් මනි දිනන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට හරි උත්තර තෝරගත්තොත් තප්පර පහක් ඇතුළත ඔන්න රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන්. රුක්ෂාන් අපි වැහෙනව නේද?
3: ඔව්.
1: හරි. ඔන්න එහෙනම් අපි ලෑස්ති වැඩේ පටන් ගන්න. ඔයා ලෑස්තිද?
2: රුක්ෂාන් ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක් ඇතුළත එක ප්‍රශ්නකට ඔයා උත්තරේ තෝරන්න ඕන. මේ තමයි අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: විද්‍යාව පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය ඔන්න හදලා තියෙන්නේ රුක්ෂාන්. අපි අහන්නේ ඩයිනමෝවක් කියන්නේ යාන්ත්‍රික ශක්තිය විද්‍යුත්ය බවට පත් කරන උපකරණයක්. ඩයිනමෝවේ සාමාන්‍යයෙන් චුම්බකයක් වගේම සන්නායක දඟරයක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ඩයිනමෝව සොයාගෙන නැත්තේ කවුරුන් විසින්ද? 1. මයිකල් ෆැරඩේ. 2. ඇල්බර්ට් අයින්ස්ටයින්. පහ ගත වෙලා ගියා. උත්තරයක් ලැබුණේ
2: නැහැ. හරි උත්තරේ වෙන්න ඕනි මයිකල් ෆැරඩේ. හරි තව ප්‍රශ්න දෙකක් තියෙනවා රුක්ෂාන්.
3: මයිකල් මම මයිකල්
1: ෆැරඩේ තමයි. හරි භූගෝලයේ පාඩමෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ. ටිකක් හයියෙන් උත්තර දෙන්න ඕනේ. හරිද රුක්ෂාන්? ඔන්න දෙවෙනි ප්‍රශ්නය. සෞර ග්‍රහ මණ්ඩලය හැදිලා තියෙන්නේ සූර්යයා සහ ග්‍රහලෝක අටකින්. මේ ග්‍රහලෝක කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක කියලා. වෙන ප්‍රශ්නය. සෞර ග්‍රහ මණ්ඩලයේ සීතලම ග්‍රහලෝකය මොකක්ද? 1. යුරේනස්. 2. නෙප්චූන්. යුරේනස් තමයි පුතා උත්තරය. 1. පළවෙනි උත්තරය යුරේනස්.
2: හරි තව එක ප්‍රශ්නයක් ඉදිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට ඔයා උත්තරේ තේරුවොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ගුත්තිල කාව්‍ය රචනා කරලා තියෙන්නේ ගුත්තිල ජාතකය ඇසුරු කරගෙන. වැත්තෑවේ හිමියන් තමයි මෙය රචනා කළේ. ගුත්තිල කාව්‍යෙහි කවි 511ක් අඩංගු වෙනවා. මෙන්න ප්‍රශ්නය. දිය දිය ගොස පල කරමින් සපෙමි. මේ පද්‍ය පේලිහි දිය යන්නෙහි අදහස වෙන්නේ 1. වතුර. 2. ලෝකය. පැහැදිලි නෑ උත්තරය. ආයෙ කියන්න.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ. ලෝකේ තමයි උත්තරේ වෙන්න ඕන. අපි ප්‍රශ්න තුනක් ඇහුවා. ප්‍රශ්න තුනටම හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න බෑ.
1: කමක් නෑ රුක්ෂාන්. අපි අද දවසට මෙතනින් මේ කතාව නවත්තලා ආය දවසක පටන් ගමු. එදාට මම දන්නවා අනිවාර්යයෙන්ම පුතා මේ ප්‍රශ්න හතරටම උත්තර දීලා පොකට් මනි රුපියල් 5000ක් දිනා ගන්නවා. මේ පැයට ඔන්න පොඩ්ඩ දෙන්නෙක්ට අපි අවස්ථාව දුන්නා. තවත් දෙන්නෙක්ට අවස්ථාවක් තියෙනවා. ඉක්මනට මතක් කරමුද අපේ නම්බර් එක?
2: 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එක. 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මේ තමයි අවස්ථාව.
1: ඒ වගේම අම්මලට චාන්ස් එකක් තියෙනවා මමීස් පොකට් මනි දිනන්න. අම්මලටත් පුළුවන් ඉක්මනට අපිට මැසේජ් එකක් එවන්න. එතකොට අපිට පුළුවන් ඔබට හෙට දවසේ අවස්ථාව ලබා දෙන්න. දැන් වෙලාව මතක් කරන්න උදෑසන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: පළමු ඩිජිටල් හැඳුනුම් පත මෙම වසරාකදී මගීන්ටත් දඩ පත්‍රිකාවක් සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ අනීතික ක්‍රියා වැළැක්වීමට සැලසුම්
0: වැඩි විස්තර උදෑසන 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: Money.
1: හයයි විනාඩි පහයි දැන් වෙලාව. Good morning. මේ ඉන්නේ චලනීයද? අපි දික්වැල්ල පැත්තට තමයි යන්න ලෑස්ති වෙන්නේ. පුතාගේ ඉස්කෝලේ මොකක්ද? හරි. දැන් ඔන්න චලනී නිසංසලා ලෑස්ති පොකට් මනි දිනා ගන්න. ප්‍රශ්න පහක් තියෙනවා. උත්තර හරියට දුන්නොත් ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක කාලයක් තියෙනවා. උත්තර හතර හරියටම දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනන්න පුළුවන්.
2: මේ තමයි චලනී පළවෙනි ප්‍රශ්නය. චලනී ලෑස්ති නේද?
1: පුරවැසි අධ්‍යාපනය විෂයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයයි. ප්‍රජාතන්ත්‍රවාදය වක්‍ර සහ ඍජු ලෙස කොටස් දෙකයි. ප්‍රජා කියන කොටසෙන් ජනතාවත් තන්ත්‍රය කියන්නේ පාලනයත් ලෙස දක්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටකට උදාහරණයක් වන්නේ 1. ශ්‍රී ලංකාව 2. ස්විට්සර්ලන්තය. පැහැදිලි උත්තරයක් දෙන්න 1ද 2ද? අපි අහුවේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින රටකට උදාහරණයක්. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තමයි ශ්‍රී ලංකාවේ පවතින්නේ. මේකට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා කියනවා. තමන් වෙනුවෙන් නියෝජිතයන් ඡන්දයෙන් තෝරාපත් කරගෙන පාර්ලිමේන්තුවට යොමු කරන එක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින රටක් විදිහට ස්විට්සර්ලන්තය අපිට හඳුන්වන්න පුළුවන්.
2: හරි, චලනී අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ භූගෝල විද්‍යාව පාඩමින් තමයි මෙන්න මේ දෙවැනි ප්‍රශ්නය අද හදලා තියෙන්නේ. උපග්‍රහයන් යනු ග්‍රහලෝකයක් වටා භ්‍රමණය වන ස්වාභාවික අභ්‍යවකාශ වස්තුන් වේ. ස්වභාවික වහා කෘතිම ලෙස උපග්‍රහයන් කොටස් දෙකයි. මෙන්න ප්‍රශ්නය. උපග්‍රහයන් නොමැති ග්‍රහලෝකයක් වන්නේ 1. අඟහරු 2. සිකුරු.
2: චලනී හරි උත්තරේ වෙන්න ඕනි සිකුරු. එතකොට අඟහරු ග්‍රහයාට උපග්‍රහයන් දෙන්නෙක් ඉන්නවා. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ තේරුවොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න චලනීට ඉතිහාස විෂයෙන් තමයි ලැබෙන්නේ. පළමු වන පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයේ හිටපු ප්‍රබලතම පාලකෙක්. මහා පරාක්‍රමබාහු කියලත් අපි එතුමන්ව හඳුන්වනවා. චලනී, එතුමන්ගේ පාලන කාලේ තමයි පොළොන්නරු රාජධානී ස්වර්ණමය යුගය කියලා කියන්නේ. අපි අහන්නේ මේ අතරින් පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ විහාරයක් නොවන්නේ කුමක්ද? 1. දෙමළ මහා සෑය 2. රන්කොත් වෙහෙර.
2: හරි උත්තරේ තෝරපු නිසා රුපියල් 250ක් මේ වෙද්දි අතේ තියෙනවා චලනී. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. අපි බෝනස් ප්‍රශ්නට යමුද?
1: අභ්‍යවකාශ ගවේෂණය සහ ගගන විද්‍යා පර්යේෂණ බෙහෙවන ප්‍රධාන රාජ්‍ය ආයතනයකි නාසා ආයතනය. 1958 ජූලි 29 වනදා නාසා ආයතනය පිහිටවන ලදී. මෙන්න ප්‍රශ්නය. නාසා ආයතනය අයත් වන්නේ කුමන රටටද? 1. රුසියාව 2. ඇමරිකාව. එකද දෙකද පුතා?
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ ඇමරිකාව. අතේ රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා 250 රුපියල් 125ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙමත් දවසක ට්‍රයි කරමු. හොඳද? ජය වේවා. ඒ විදිහට තමයි දැන නැති දේවල් අපි ඉගෙන ගන්නවා. එතකොට අපේ දැනුම තව තව වැඩි කරගන්න මෙතන හොඳ අවස්ථාවක්. ඒ නිසා අපිට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 අපේ WhatsApp නම්බර එකට.
0: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: සේතහගෙනන දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 14යි.
1: හද ගැස්මට සේත.
2: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ். This with his supatala Sri Lankave visharathama aahara sakasumha asrum karana pradarshanaya Pro Food Pro Pack and Agbase 2026 navya takshanaya kshetriya pramukhyan samaga 450 kata adhika deshiya ha videshiya pradarshana kuti samaga agosto 21 sita 23 dakwa BMICHED
1: mukko me tarahin kade wahalata daapu sheet maasa 3 malakada kala vikunupu miniya phone answer karanne aagiya tak ne
2: bala sheet dala betakan nathuwa supermet roofing sheet dannako supermet dakunu koriyaven aanene kerana niyamita AZ again anuna usas tatwen yut sink aluminium roofing sheet වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න supermet roofing sheet දාන්න
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න අධ්‍යාපනයෙන් පසු වසර 2 සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477 Global University Partners Number 221 Dharmapala Mavata Kolamba 7
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: Avance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: Avance ticket pay.

0: එක්ස්පිරියන්ස් එකකට ඇල්වත්ත බට. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
3: මං හිතුවේ මේ ඔයාලක ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
2: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
6: 98.2 98.4 දිව

0: Money.
1: හය විනාදී විසිතුනයි මාශී දැන් වෙලාව වනාද දවසට අපිත් එක්ක පොකට්මනේ දිනා ගන්න එකතු වෙන සම්බන්ධ වෙන අපේ අවසාන පොඩ්ඩා. ගුඩ් මෝනිං.
2: ගුඩ් මෝනිං.
1: අපි යන්නේ ගාල්ල පැත්තට. පුතාගේ නම කියන්න.
2: මගේ නම දිහස්නා වින්දි.
1: හරි, දිහස්නා ඉස්කෝලේ මොකද්ද?
2: මගේ ඉස්කෝලේ ගාල්ල කිහිප දෙකක් යාරානේ.
1: ඉස්කෝලේ වැඩිපුරම ඉගෙන ගන්න ආස සබ්ජෙක්ට් එක මොකද්ද?
2: නැටුම්.
1: හා, නුකුණාම කවුරු වෙන්නද පුතාගේ බලාපොරොත්තුව?
2: ડોක්ටර් කෙනෙක් වෙන්න.
1: රයිට්. ඒ බලාපොරොත්තු හැම එකක්ම මේ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ඔන්න මේ වෙලාවේ මුළු ලෝකෙ වටේම අපි වහගෙන ඉන්න හැමෝම මම හිතන්නේ එක හිතින් විශ් කරනවා. රයිට්. අපි ලෑස්ති ප්‍රශ්න හතරක් අහන්න. පුතා ලෑස්තිද ප්‍රශ්න හතරට උත්තර දීලා පොකට් මනි රුපියල් 5000ක් වින් කරන්න?
2: ඔව්.
1: හරි.
3: හරි. මේ තමයි දිහන්ස ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ගුගල් විද්‍යාව පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ දිහංස ඔන්න අපි හදලා තියෙන්නේ. මහවැලි ගඟ කිලෝමීටර් 335ක් දිගයි. ලංකාවේ දිගම ගඟ විදිහටත් මහවැලි ගඟ හඳුන්වනවා. මහවැලි ගංගාව ජල උත්පාදනයට වගේම කෘෂි කර්මාන්තයටත් ඉතා වැදගත්. මෙන්න ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ එක ත්‍රිකුණාමලයෙන්, දෙක මඩකලපුවෙන්?
3: දිහන්සගේ උත්තරේ හරි. රුපියල් 250ක් වන දිහන්ස දැන් ඔයා දිනාගෙන තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ තමයි දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. 1848 නිදහස් සටන කියන්නේ ඉංග්‍රීසි පාලනයට එරෙහිව උඩරට ඇතිවුණු දෙවන විශාලතම සටනයි. 1818 කැරැල්ලෙන් අවුරුදු 30කට පස්සේ තමයි මේ සටන පටන් ගන්නේ. මාතලේ ඉඳන් පටන් ගත්තහම කුරුණෑගල, මහනුවර වගේ තැන්වලටත් මේ සටන පැතිරිලා ගියා. මෙන්න ප්‍රශ්නය, 1848 දී මුද්දර බද්ද, බලු බද්ද වගේ නව බදු පනවනු ලැබුවේ කවුද? 1. ටොරින්ටන් සාමිවරයා, 2. රොබර්ට් බවුන්ඩ්‍රික්. ආණ්ඩුකාරයා
2: රොබර්ට්.
1: ටොරින්ටන් සාමිවරයාගේ අසාධාරණ බදුවරට එරෙහිව තමයි 1848 මාතලේ නිදහස් සටන ආරම්භ වුණේ.
3: හරි, අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ දිහස්නා. බුදුන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය ගැන කියවෙන ග්‍රන්ථය තමයි අමාවතුර. ගුරුළුගෝමි පඬිතුමා තමයි මේ පොත ලියුවේ. අමාවතුර පොතේ පරිච්ඡේද 18ක් ඇතුළත්. මෙන්න ප්‍රශ්නය, අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරු යුගයේදී.
3: අතේ රුපියල් 500ක් මේ වෙද්දි පොකට් මනී තියෙනවා දිහන්සා. දැන් ඔයාට බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
1: හවායි දූපත ඇමරිකා එක්සත් ජනපදයට අයත් දූපත් සමූහයෙන් එකක්. ගිනි කඳු ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් නිර්මාණය වූ දූපත් 8ක් වගේම කුඩා දූපත් විශාල ගණනක් මේ හවායි දූපතට අයිති වෙනවා. මෙන්න ප්‍රශ්නය, හවායි දූපත් පිහිටා ඇත්තේ කිනම් සාගරයේද? 1. පැසිෆික් සාගරේ, 2. අට්ලාන්ටික් සාගරේ.
2: පැසිෆික් සාගරේ.
3: දිහන්සගේ අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා රුපියල් 2500ක් ඔයා පොකට් මනී දිනා ගන්නවා.
1: ඉතින් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ පුතා යාළුවන්ටත් පොකට් මනී ගැන කියන්න ඕනේ, හරිද?
3: දිහන්සය විදිහට තරඟ කරනකොට අපි හෙට දවසේ පොකට් මනි අරගෙනවා කියලා මතක් කරන්න ඕන. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර එක.
1: එහෙනම් ඉතින් හද දවසට හොන්න පොඩ්ඩෝ හතර දෙනෙක් අපි අවස්ථාව දුන්නා. හැබැයි තාම පොකට් මනි ඉවර නැහැ. අම්මලාගේ චාන්ස් එක තියෙනවා මමීස් පොකට් මනි නිවුස් බ්‍රේකින් පස්සේ අපි බලමු කවුද අද ජයග්‍රහණය කරන්න කියලා. සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉන්න අපිත් එක්ක ඉන්න තිරසාරණාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සපයන්නේ සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලිය ගෙවන්නේ සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15ක පොලියක් දෙනවා 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. අදම කතා කරන 13.19ට ඔබේ ජීවිතේ ජය ගන්න වේ මූල්‍යමය හිනේ හැබෑ කරගන්න කෝටිපතියෙක් වෙන්න ඔන්න පුළුවන් මේ පොඩි පියවර හරියට තියාගත්තොත්. 13.19 කතා කරලා අතම විස්තර දැනගෙන ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් බලාගෙන ඉන්නේ ඔබට උදව් කරන්න. මේ සින්දුව අහලා නිවුස් බ්‍රේක් එකට ගිහිල්ලා අපි මමීස් පොකට් මනි එක එකතු වෙන්න ලෑස්ති. සින්දුව කහන්න වෙලාවක් නැහැනේ, දැන් ප්‍රවෘත්ති අහන්න වෙලාව ලං වෙලා තියෙන්නේ. අපි මෙසේජ් එකක් දානවා නම් කොහොමද මෙසේජ් එකක් දාන්නේ කියලා ටක් කරලා මතක් කරන්න පොඩි වෙලාවක් තියෙනවා.
3: 0714 151 151 අපේ WhatsApp නම්බර එක.
1: එහෙනම් අපි හෙටත් ලෑස්ටි පොකට් මනි බෙදන්න. අම්මලා පුතාලා තුවලා අපිට මෙසේජ් එකක් එවලා තියන්න. මමීස් පොකට් මනි සෙග්මන්ට් එකේ ආද මොකද වෙන්නේ කියලා බලන්න අමතක කරන්න එපා. වෙලා මතක් කරන්න. උදැසන 6:29.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති.
1: පළමු ඩිජිටල් හැඳුනුම් පත මෙම වසර අගති. මගින්ටත් දඩපත්‍රිකාවක්. සංචාරක ක්ෂේත්‍රයේ අනීතික ක්‍රියා වැළැක්වීමට සැලසුම්. සමාජවාදයෙහි අසත්‍ය ප්‍රචාර පළ කළ පුද්ගලයෙකු රිමාන්ඩ්. ඉරානය හුදෙකලා කරන බවට ට්‍රම්ප්කින් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය
2: සැමට අතදුන්, ගමනට ජයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ගල්කිස්සේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියක් ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොටාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේදී. ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් කොම්පණ්‍ය වීදියේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. ඔවුන් සතු තිබූ රිවොල්වර් අවියක්, එම ජීවපතරම් 12ක් සහ හිස්පතරම් කොපු 6ක් බහරටගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අවුරුදු 32, 35 සහ 28 යන වයස්වල පසුවන කොළඹ 14, කොළඹ 12 සහ දළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය අවුරුදු 28ක් වන කුරණ ප්‍රදේශය පදිංචි කාන්තාවක්. ගල්කිස්ස ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුකිය 15:00. මේ අතර පලේ ප්‍රදේශයේ LTTE කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔසේ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයා සැප්තැම්බර් 2 දක්වා රක්ෂිත බන්දනාගාරගත කර තිබෙනවා. සැකකරු 46 හැවිරිදී බොරලස්කමෝ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිදු කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ සැකකරු පැවසු ස්ථානයේ LTTE හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොවන බවයි. එම ස්ථානයේ නීති විරෝධී කැලෑ එලි කිරීමක් සහ නීති විරෝධී වත්කම් උපයාගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා. අධික උණුසුම හේතුවෙන් ඇතිවන සංකූලතාවලින් ලොව පුරා වසරකට 175,000ක් මිය යන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමෙන්.
5: ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වසරකට 175,000ක් පමණ දෙනා මිය යනවා මේ තාපය සම්බන්ධ වූ ගැටලු නිසාම. ප්‍රධාන ලක්ෂණ 6ක් තියෙනවා. රතු වෙලා තියෙන පුළුවන් හැම. එයාගේ සිහි කල්පනා වෙනස් වෙලා වෙන මොනවා හරි කියවන්න පුළුවන්, කතා කරන දේ අපැහැදිලි වෙන්න පුළුවන්. සමහරට වමනේ දාන්න පුළුවන්. විශේෂයෙන් කල්පනාව අඩුව තිබෙද්දී වමනය පිට වුණොත් පිට උගුර යනවා කියලා අපි කියනවා. නැත්නම් ඇස්පිරේෂන් නියුමෝනියා එහෙම තත්ත්වයක් ආවොත් ඔය ඉක්මනින්ම මරණයට පත් වෙන්න පුළුවන්. අනාඩි වේගය වැඩි. ඒ වගේම වේගෙන් හුස්ම ගැනීම තියෙන්න පුළුවන්. අන්තිම අවස්ථාව අපි බලුවොත් මෙයාගේ මුත්‍රා පිටවීමක් සිදු වෙන්නේ නැහැ. ඇයක් ඇතුළත මෙවැනි පුද්ගලයෙක් මරණයට පත්වන්නට පුළුවන්.
1: අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බවයි. යාපනය, කිරිනොච්චිය, වවුනියාව, මොලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලටද උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරනවා. මෙම තත්ත්වය හමුවේ අවධානම් සහගත පුද්ගලයින් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර සඳහන් කළේ.
6: දරුවෝ නිදන්ගත රෝග තියෙන කාණ්ඩය එලි මහණේ වැඩ කරන සේවක සේවිකාවන්, ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැලෙන මහත්ම මහත්මීන්, ඒ සියලු දෙනාටම මේ තත්ත්වයේ දැඩි අවධානමක් තියෙනවා. ජලය පානය කිරීම ඉතාමත් වැදගත්. ලෙඩ රෝග තියෙන අය බෙහෙත් හරි මාත්‍රාවන් වලට වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කරන එක වැදගත් වෙනවා.
1: ඉදිරියේදී ගොවීන් කොළඹදී විරෝධතාවක් පවත්වන බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති සුනිල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ආණ්ඩුව සහ පුද්ගලික වීමෝල් හිමියන් අතර එකඟතා පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන එකමුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ පැවසුවා.
7: පෞද්ගලික වෙළඳු දැන් 120 ගන්න කියන තනිකර ඩීල් එකක් කියලා පේදා ඉඳලා කියේ පැහැදිලි අපිට සැකයක් තිබුණ ඩීල් එකක් කියලා ගොවියගව වී නෑ දැන්. ඇයි අඩුවට තුට්ටු දෙකට වී මිටික ගොවියගෙන් ගන්නකම් උදාන හිටියා. උත්තරේ දෙන්න ගොවියෝම එදච්චිවා අනිවාර්යෙන්ම අපි කොළඹට ළඟදිම එනවා ලාල්කාන්ත මහත්තයෝ.
1: මෙරටට සංචාරකීන් පැමිණීම පසුගිය මාසයේදීද පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව පහත මට්ටමක පවතින බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වීමට හේතුව පිළිබඳවද මාධ්‍යවේදීන් බුද්ධික හේවාවසම්ගෙන් විමසීමක් කළා.
8: සිටීවියකට අපි මම හිතන්නේ අලුත් සභාපති තුමෙක් පත් කරා. මම ඉන්නවද නැද්ද කියන එක දැනගන්නට වැඩිය මොකද ඒක නිවුස් එකක් හැටියට ගිහිල්ලා ඉවර හින්දා දැන් මම නැහැ කියන එක හැමෝම දන්නවා. සාපේක්ෂව අඩුවේ ගිය අවුරුද්දට සාපේක්ෂව ඒකට සාධාරණ හේතු තුනක් තියෙනවා. මොකද මිඩ්ල් ඊස්ට් වෝ එකත් එක්ක 30-40 අතර සංචාරකයෝ එන මාර්ග වැහිලා ගියා. ඈත ඩෙස්ටිනේෂන් වලට යුරෝපීය සංචාරකයෝ එීම අඩු වුණා. හැබැයි මේ අඩුවීම උදාහරණයක් හැටියට ගත්තොත් මැයි මාසෙ වෙනකොට අපිට හුඟක් හොඳට රිකව කරන්න පටන් ගත්තා. ඒ සහ ගිය මාසෙත් අපේ අඩුව බැලුවොත් 4000. ගිය අවුරුදු 2 ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා. මේ අවුරුදු 1,96,000. එතකොට මේක බ්‍රිජ් වින්ද අපිට අනිත් ඕල්ටර්නේටිව් ඩෙස්ටිනේෂන්ස් වල ප්‍රොමෝෂන්ස් කරන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි ඉන්දියාවේ අති විශාල ප්‍රොමෝෂන්ස් එකක් කරා. ඒකේ රිසල්ට් එක අපිට පේනවා. ඉන්දීය සංචාරකයෝ ඇවිල්ලා තියෙනවා 1,03,000කට වැඩිය මේ වෙනකොට විතරක්.
1: සංචාරක ක්ෂේත්‍රයේ පවතින අනීතික ක්‍රියා වැළැක්වීම සඳහා පියවර ගන්නා බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කළේ.
9: රිවිල් එක දුවන එක්කෙනා හිතනවා මේක මගේ අඩවිය, මේක වෙන කාටවත් දෙන්න බෑ. එහෙම එකක් තියෙන්නේ. නමුත් පොලිසිය නවීකරණය කරන්න ඒගොල්ලන්ට අලුත් යුනිෆෝම් දෙන්න 10,000ක් මඳව ගන්න බොඩි කැම් ගේන ව්‍යාපෘතියක් යනවා. අනිත් පැත්තෙන් සංචාරක පොලිස් කොට්ටාසයක් ඇති කරලා හොඳ පිරිස් බලයක් එක්ක මේ සංචාරක කර්මාන්තයත් අර මං කිව්වා වගේ නීතිය වල වැදුනා වගේම මේවත් ඉන්ෆෝමල් වෙලා පාලනයෙන් බැහැර වෙලා තියෙන්නේ. මේක ක්‍රමානුකූලව නීත්‍යානුකූලව හරියට ක්‍රියාත්මක වෙන තැනකට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරමින් තිබෙන්නේ. අපි හිතනවා ඊට ඉක්මනින් අපිට මේ සංචාරක පොලිස් කොට්ටාසය ශක්තිමත් කරන්න පුළුවන් මේ කියලා.
1: මේ අතර රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාප්ති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වමින් පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළහොත් ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල විය හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
10: මේ රටේ ඉන්න ජනතාවට කොලේ වහලා ගහන්න පුළුවන්, අපිට කොලේ වහලා ගහන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හෝ ජාත්‍යන්තරය බබාට අන්දන්න බෑ. ඒගොල්ලන්ට කොලේ වහලා ගහන්න බෑ. එන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. මොකද ඒක ඉතාම බරපතලයි. විවස්ථා සංශෝධනයක් අධිකරණයට බලපාන ඒ වගේ එකක් ගෙනල්ලා සම්මත කරගත්තොත් එහෙම නැවත මතක තියාගන්න අපි ජාත්‍යන්තරයේ කුණු බක්කියට යනවයි කියන එක, රටක් බවට පත් වෙනවයි කියන එකත් මතක තියාගන්න.
1: විපක්ෂයේ අරමුණු ඉටු නොවන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි කියා සිටියේ.
11: අපි ජාත්‍යන්තරයේ කුණුබක්කියට වැටෙනවා කියන විපක්ෂයටම තමයි අපි මේ උත්තර දෙන්නේ. ජාත්‍යන්තරයේ දියුණු ලෝකයේ රටවල් ගත්තහම ඒ රටවල් වල අධිකරණ පද්ධතිය තුල ගුණාත්මක අධිකරණ සේවාවක් ලබා දෙන විනිශ්චයකාරවරුණු සමහර රටවල් වල සම්පූර්ණ ජීවිත කාලය පුරාම, සමහර රටවල් වල පිළිගත් නිශ්චිත දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා ඒ අයගේ සේවාව ඒ රටේ ජීවත් වන මහජනතාව වෙනුවෙන් අධිකරණ පද්ධතිය වෙනුවෙන් ලබා දෙනවා. දැන් කියනවා මේ 22 ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන පනතට ගේන මේ සංශෝධනය හරහා ආණ්ඩුව වැටෙනවා කියලා. ඉතින් ඔය විපක්ෂෙම තමයි අපි 3-3 වැටෙනකනුත් බලන් හිටියේ.
1: වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයසද දීර්ඝ කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමරසම්පත් දසනායක සඳහන් කළේ.
12: නඩුකාර තුමාලට තමයි කලින් විශ්‍රාම යන්න ඕන. ඔයා දොස්තරනේ, ඔය කතා නැක තමා දොස්තරනේ. දොස්තරලාගේ කාලේ දීර්ඝ කරන්න එපා. යකෝ මැරෙන්න ඉන්න මිනිහට මොනවා හරි බේර ගන්න ඉන්නේ දොස්තරනේ. මැරෙන්න ඉන්න මිනිහා බේරන්නේ දොස්තරනේ. ඈ දොස්තරගේ කාලේ දීර්ඝ කරන්න නැතෝ එක්කෝ මේ නඩුකාර තුමා ඉන්නේ නඩුකාර තුමාලට ත්‍රෙස්.
1: විනිසුරු වරුන්ගේ වරප්‍රසාද කප්පාදුවක් සිදු නොවන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ.
11: අපි කැමති මේ කුමන හෝ මහත්මේ හෝ මහත්මියා පාර්ලිමේන්තුව තුල සෝ පිටත සිටින කොහොමද මේ අධිකරණයේ ස්වාධීනත්වයේ කියන මූලධර්මයට මේ කාර්මයේ ව්‍යවස්ථා සංශෝධනයේ තුල දැනට ඉන්න සිටින් ජජස්ලාගේ කිසිදු අයිතිවාසිකමක් ඉවත් කරන්නේ නැහැ. උන්ගේ වැටුප් අඩු කරන්නේ නැහැ. උන්ගේ දුර කාලය අඩු කරන්නේ නැහැ.
1: පසුගිය ආණ්ඩුව කටයුතු කළ ආකාරයටම වත්මන් ආණ්ඩුවද කටයුතු කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කළේ.
13: රටවල කරනවා නම් කරන්න ඊළඟට එන විනිසුරු වලට ඔබතුමාට දැන් ඔබතුමාගේ දුර කාලය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ අවුරුද්දක ඔබතුමා ඒ දුර කාලය වෙනස් කරපු පුද්ගලයාට ඕන විදිහට වැඩ කරනවා නැද්ද? ඔබතුමා මිනිස්සෙක්නේ. බලයේ ඉන්නවා නම් පුළුවන් කියලා කරනවා. මන් දන්නේ මේක බලයේ එනකොට ඔළුව මඤ්ඤං එනවාද කියලා. මේ වගේම තමයි බලයේ හිටපු මේ රාජපක්ෂවරු වගේමයි මේ කට්ටිය. කිසිම වෙනසක් නැහැ.
1: ලබන සැප්තැම්බර් 19 වනදා සිට ආසනපටි නොමැතිව අධිවේගී මාර්ගයේ වාහනවල ගමන් කරන මගීන් සහ රියතුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාර්ග ආරක්ෂාව රථවාහන හා පාලන කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණකල සඳහන් කළේ මගීන් වෙතද දඩපත්‍රිකා නිකුත් කරන බවයි. අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියතුරන් සහ මගීන් ආසනපටි පැළඳීමේ නීතිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට අනිවාර්ය වනු ඇති. ආසනපටි සවිකිරීමට ලබා දී තිබූ සහන කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ.
14: සමහර වාහනවල ආසනපටි නිස්පාදකයා විසින් සවිකල් ලැබලා තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා මේ තමන්ගේ වාහනේ ආසනපටි නැත්නම් මේ ආසනපටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසනපටි පැළඳීම මගීන් සහ රියදුරන් කළ යුතුයි.
1: එම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාර්ග ආරක්ෂාව රථවාහන හා පාලන කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණකල පැවසුවේ.
15: මේක ඇත්ත වශයෙන්ම සැප්තැම්බර් 19 ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේකේ දඩුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. දඩපතක් තියෙනවා. ඒ දඩපතේ ගෙවන්න පුළුවන්. ඒ සියලුම ඉස්ලා රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා. සියලුම මගීන් සහ රියදුරු ඇතුළු සියලුම බස් රථය යන සියලුම දෙනාම ආසනපටි පැළඳිය යුතුයි. ඔවුන්ගේ දඩයට යටත් වෙනවා. අනිවාර්යයෙන්ම මගියාගෙන් තමයි දඩේ ගන්න. එයාගේ නමට තමයි දඩකොලේ නිකුත් කරන්නේ.
1: අපවත්ී වදාළ ප්‍රවීණ ගීපද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා වැළවත්ත සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට සිදු කිරීමට නියමිතවත්තේ දෙහිවල සරණංකර ක්‍රීඩා පිටියේදී. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පසුගිය 18 වනදා අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්. 1950 වසරේ මැයි 22 වනදා උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ දෙනියාය රඹුකන ප්‍රදේශයේ. ලාදළු බෝපත් පිහිටක් නැති බුදුපණ කිව්වා නිරන්තරයේ ඇතුළු ගීත රසක් උන්වහන්සේ රචනා කළ ගීත අතරට අයත්. ගීපද රචනා වෙනුවෙන් උන්වහන්සේට සම්මාන රසක්ද හිමිවනා. ඉරානයට එරෙහිව කිසිදු රටකට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැවැන්තම ආර්ථික මෙහෙයුම ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සිය ට්‍රූත් සෝෂල් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඇමරිකාව සහ ඉරානය අතර මාස 5කට වැඩි කාලයක් පවතින ගැටුම අවසන් කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා තවදුරටත් එකඟතාවයකින් තොරව පවතින පසුබිමකයි. ඉරානයට ගිවිසුමකට පැමිණීමට අවස්ථාව ලබා දුන්නද එම අවස්ථාව ලබා ගැනීමට ඉරානය අසමත් වූ බවයි ට්‍රම්ප් සඳහන් කළේ. ඒ අනුව ඉරානයට එරෙහිව පෙර නොවවිරු මට්ටමේ ආර්ථික යුද්ධයක් සහ හුදකලා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා. ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ ඉරානය සමග ව්‍යාපාරික කටයුතු සිදු කරන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි. ඉරානයට සහාය වන මූල්‍ය ආයතන, ව්‍යාපාර, ගුවන් තොටුපළ හෝ රජයේ ආයතනවලටද මෙම සීමා බලපාන බව ඔහු කියා සිටියා. ඉරානයේ තෙල් ජාවාරම්, මුදල් හෝමාරු ක්‍රම, මුදල් මාරු කිරීම්, විදේශ විනිමය ආයතන, නෞකා ලියාපදිංච කිරීම සහ ඉරානය වෙනුවෙන් ක්‍රියා කරන ඉදිරිපළ සමාගම් වැනි ක්‍රියාකාරකම් වහාම නතර කළ යුතු බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ඉරානයේ මේ වන විට දැඩි පීඩනයකට ලක්වති බවසන ට්‍රම්ප් තම නව ආර්ථික පියවර මගින් ඉරානය තවදුරටත් දුර්වල වනු ඇති බවද කියා සිටියා. මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරච්චි පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් මුනිර් සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ දෙරට නිලධහරින් කලාපය වත්මන් තත්ත්වය දේශපාලන හා රාජතාන්ත්‍රික විසඳුමක් සඳහා සිදු කරන උත්සාහයන් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසි කිරීමේ ලෝකශ්වණ ගත කිරීම්වලට අනුව රුමේෂ් තරංග අභිභවා ලොව අංක එකේ ස්ථානය හිමිකර ගැනීමට ජර්මනියේ ජූලියන් වෙබර්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ 2026 යුරෝපීය මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වීමත් සමගයි. එහිදී ඔහු මීටර් 90.4 බිංදුවක දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණා. යලි සිරස්තල පළමු ඩිජිටල් හැඳුනුම් පත මෙම වසර අගතේ. මගීන්ටත් දඩ පත්‍රිකාවක්. සංචාරක ක්ෂේත්‍රයේ අනීතික ක්‍රියා වැළැක්වීමට සලසුම්. සමාජ මාධ්‍යයෙහි අසත්‍ය ප්‍රචාර පළ කළ පුද්ගලයෙකු රිමාන්ඩ්. ඉරානය හුදකලා කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් ප්‍රදි සිටින්න පැන් පැන් පුවත් සමක.
0: ලොව පුරා සෙරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ඉන්ස්ට්‍රමන්ට්ස් ප්ලේයර් කෙනෙක් සිංගර් කෙනෙක් විදිහට ෆ්ලෑෂ්බැක් බෑන්ඩ් එකත් එක්ක මුළු ලංකාවම අඳුනගත්ත කිංස්ලි පීරිස් අද බර්ත් එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විෂ් කරනවා.
1: කොහොමදද දවස ගෙවෙන්නේ?
3: අද ඉතින් දවසට කියන්නේ පල්ලියට ගිහලා ඉතින් පූජාව දෙන්නලා ඒ පස් ටිකක් නැති වෙර කෙනෙකුට ඉතින් යමක් මොන හරි දීලා එහෙම තමයි දැන් අද දවස ගෙවෙන්නේ.
2: ෆීල්ඩ් එකේ සෑහෙන දුරක් ආවනේ. ඒ ගමන ගැන මොකද හිතෙන්නේ?
3: හරි සතුටක් දැනෙනවා. අපි ආපු කාලෙත් එක්කලා ඒ ආපු විදිහත් එක්කලා අද අපි ගොඩක් ජනප්‍රියත් වෙද පස් වෙලා ජනප්‍රිය නොවී ආපු අපිනේ හරිම සන්තෝෂයි ජීවිතේ එහෙම ලැබිච්ච එකට.
1: මේ දවස්වල කොහොමද බෑන්ඩ් එකේ වැඩ?
3: මේ කිතේ තන් වැඩ ටිකක් තිබුණේ නැහැ. මොකද ඒ ලෙවල් විභාග නිසා තමයි චන්දේ කතා ෂෝ කරාන්ට ෆයිනල් දල් විභාගෙ පහුණයි පසු ඉතින් අපිට ටූ එකක් තියෙනවා. ඒ ඔයින් පස්සේ තමයි අපුන් නම් සාය වැඩ ආරම්භ වෙන්නේ කරන්නේ.
0: Talk of the town.
4: Shine bright like a diamond.
1: World famous singer Rihanna's අලුත් ඇල්බම් එකක් රිලීස් වෙනකන් ලෝකෙ පුරාම ඉන්න එයාගේ ෆෑන්ස්ලා බලාගෙන ඉන්නවා.
2: 2016 රිලීස් කරපු ඇන්ටි ඇල්බම් එකෙන් පස්සේ මේ වෙනකන් රියානාගේ අලුත් ඇල්බම් එකක් රිලීස් වුණේ නැහැ.
1: හැබැයි දැන් රියානාගේ ෆෑන්ස්ලට පොඩි බලාපොරොත්තුවක් ඇවිල්ලා
4: තියෙනවා.
1: රියානා මේ දවස්වල ඉන්නේ ස්ටුඩියෝ එකේම තමයි.
2: මේ විදිහට රියානාගේ අලුත් මියුසික් ගැන අප්ඩේට් එකක් දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. එයාගේම ලයිෆ් පාර්ට්නර්, ෆේමස් රැපර් ඒසප් රොකි. ඒ ද ජේසන් ලී ෂෝ ඉන්ටර්විව් එකේදී.
1: රියානා තාමත් අලුත් ඇල්බම් එකක් රිලීස් කරන්නේ නැත්තේ ඔයා නිසාද කියලා රොකිගෙන් අහපු වෙලාවේ තමයි එයා මේ උත්තරේ දීලා තියෙන්නේ.
0: Talk of the town.
5: අද ගැස්මට සියත
6: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
8: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ

0: දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා.
2: සීතා!
1: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: මාෂි ගුඩ් මෝනිං. වාසනාවට වඩා අපි විශ්වාස කරන්න ඕනේ උත්සාහය.
2: අනිවාර්යයෙන්ම නිශාන්, උත්සාහය තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නෑ. ඒකනේ කියන්නේ උත්සාහවන්තයා ජයගනී කියලා.
1: අද තමන්ගේ උත්සාහයෙන් ප්‍රශ්න හතරකට හරි උත්තර දීලා මම ඒ ස්පොකට් මනි දිනන්න බලාපොරොත්තුෙන් ඉන්නවා වාද්දුවේ අනුරාධා හෙට්ටි තන්ත්‍රි. ගුඩ් මෝනිං අනුරාධා.
3: ගුඩ් මෝනිං.
1: අනුරාධා ජාත්‍යන්තර පාසලක ප්‍රයිමරි ටීචර් කෙනෙක් නේද?
3: ඔව්.
1: කොහොමද පොඩි අයත් එක්ක වැඩ කරද්දී?
3: පොඩි අයත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. හැබැයි විනෝදයි.
2: හරි අනුරාධා, ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් ඔයාට අපි රුපියල් 5000ක් දෙන්න ලෑස්ති.
1: වාද්දුවේ අනුරාධා හෙට්ටි තන්ත්‍රි. ඔන්න අද ලෑස්ති මමීස් පොකට් මනි දිනන්න.
4: මමීස් පොකට් මනි.
2: මේ ප්‍රශ්නට හරියට ඔයා උත්තරේ තේරුවොත් රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
1: අනුරාධා, ට්වීට් කිව්වහම නිල් පාට කුරුල්ලෙක්ගේ ලෝගෝ එකක් තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තිබුණා වගේ මතකයිද?
3: මතකයි.
1: හැබැයි අද ඒ කුරුල්ලත් නැහැ, ට්විටර් නමත් නැහැ. 2006 පටන් ගත්ත මේ ප්ලැට්ෆෝම් එක ලෝකෙ පුරාම ජනප්‍රිය වුණා ඒ ට්වීට් නිසා. 2022 එලොන් මස්ක් ට්විටර් මිලදී ගත්තට පස්සේ මේක එවරිතිං ඇප් එකක් විදිහට ඩිවලප් කරන්න හිතුවා. ඉතින් 2023 නමයි ලෝගෝ එකයි වෙනස් වුණා. මෙන්න ප්‍රශ්නේ. එදා ට්විටර් අද හැඳින්වෙන්නේ මොන නමින්ද? 1. ත්‍රෙඩ්ස්, 2. එක්ස්.
2: අනුරාධ පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ලෝක ප්‍රසිද්ධම චිත්‍රයක් එක මොහොතක කෞතුකාගාරයෙන් අතුරුදහන් වුණා කිව්වොත් මොකද අනුරාධා හිතෙන්නේ?
3: හරිම පාඩුවක්.
1: ඒක ඇත්ත. මුළු ලෝකෙම මේ චිත්‍රේ අවුරුදු 2ක් තිස්සේ හෙව්වා. 1911 පැරිසියේ ලූව කෞතුකාගාරයෙන් මේ චිත්‍රේ හොරකම් කරන්නේ ඒ කෞතුකාගාරෙම වැඩ කරන ඉතාලි ජාතික සේවකෙක්. එයා මේක එයාගේ යට ඇඳුම අස්සේ හංගගෙන ඉතාලියට අරන් යනවා. අවුරුදු 2කට පස්සේ තමයි හම්බ වෙන්නේ මේ චිත්‍රේ. ඉතාලි පුනරුද කාලෙදි ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණයක්. මෙන්න ප්‍රශ්නය. මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රය මොකක්ද? 1. ද ලාස්ට් සප. 2. මෝනලීසා.
3: උත්තරය 2. මෝනලීසා.
2: මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: අනුරාධ වාද්දුවේ නිසා ඉඩක් ලැබෙන වෙලාවට කළුතර බෝධිය වඳින්න එහෙම යනව ඇති නේද? හැබැයි දන්නවද, කාලෙකට කලින් මේ බෝධිය රැකගන්න මිනිස්සු ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. පෘතුගීසි කාලේ මෙතන තිබුණේ බලකොටුවක්. බ්‍රිතාන්‍ය කාලේ මේ බෝධිය කපන්නත් උත්සාහ කළා. ඒත් බැතිමතුන් එකතු වෙලා ඒක ආරක්ෂා කළා. 1951 කළුතර බෝධියේ ආරක්ෂාවට කළුතර බෝධිභාරය පිහිටුවා ගත්තා. මෙන්න ප්‍රශ්නේ. 1951 කළුතර බෝධිභාරය පිහිටුවීමට මුලපිරුවේ කවුද? 1. ශ්‍රීමත් සිරිල් ද සොයිසා. 2. ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ.
3: උත්තරය 1. ශ්‍රීමත් සිරිල් ද සොයිසා.
2: අනුරාධා තුන්වෙනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ

0: තෝරලා තියෙනවා මේ වෙද්දි අතේ රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. දැන් අනුරාධට පුළුවන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය අතේ තියෙන රුපියල් 1000 පස් ගුණයක් වෙනකම් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: හරි තෝරගමු.
2: අවුරුදු 10ක් තිස්සේ ලෝකේ නම්බර් 1 ගුවන් තොටුපළ පහුගිය අගෝස්තු 13 වෙනිදා වෙනස් වුණා. ලෝකෙ නොම්බර එකට හිටියේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඉරාන ඇමරිකා යුද්ධෙහිඳ ඩුබායි හරහා සිද්ධ වෙන ගුවන් ගමන් අඩු වුණා. එවෙනුවට ආසියාවේ ගුවන් තොටුපළක් ඒ අඩුව පිරෙව්වා. අනුරාධා, මේ අවුරුද්දේ ජනවාරි ඉඳන් ජූනි වෙනකම් මගීන් මිලියන 38කට වැඩිය මේ ගුවන් තොටුපළ භාවිතා කළා. අපි අහන්නේ අද වෙනකොට ලෝකයේ අංක 1 ගුවන් තොටුපළ වන්නේ 1 දකුණු කොරියාවේ ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, 2 සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ.
0: අනුරාධ, හරි උත්තරේ වෙන්නෝනි පළවෙනි උත්තරේ. දකුණු කොරියාවේ ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ.
2: ලැබුණු අවස්ථාව ගැන අනුරාධර මොකද හිතෙන්නේ? කමක් නෑ අනුරාධ, අපි ආයම දවසක ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනුවු.
0: ජය වේවා අනුරාධ. නිෂාන් ජීවිතයේදී අපිට ජයග්‍රහණය වගේම පරාජය අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා.
2: හැබැයි මාෂි, අපි කවුරුත් පරදින්න කැමති නැහැ. ජීවිතේ හරි සැලැස්මක් තියෙනවා නම් කවුරුත් පරදින්න ඕනේ නැහැ. මොකද ජීවිතය කියන්නේ වෙන කෙනෙක් එක්ක තියෙන රේස් එකක් නෙමෙයි, අපිත් එක්කම තියෙන රේස් එකක්.
0: හැබැයි නිෂාන්, ජීවිතේ දිනන්න නම් සල්ලිත් අතේ තියෙන්න ඕන නේද?
2: හරියට හරි මාෂි, අනාගතයේ දවසක මොනවා හරි දෙයකට ඕන වුණොත් කියලා ඔබ සල්ලි ඉතුරු කරලා ඇති. හැබැයි ඔබ ආයෝජනය කරලා තියෙනවද?
0: නිෂාන්, ගොඩක් අය ආයෝජනය කරන්න බයයි, මොකද අතේ තියෙන සල්ලි ටිකක් නැති වෙයි කියලා.
2: හැබැයි මාෂි, ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ඉන්වෙස්ට්මන්ට් එක තමයි ෆික්ස් ඩිපොසිට්, ස්ථාවර තැන්පතු. ඔන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අවුරුදු 5ක කාලෙකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් දෙනවා. 11.4% වාර්ෂික සඵල පොලියත් එක්ක.
0: ඉතින් බලබල ඉන්න දෙයක් නැහැනේ නිෂාන්, අදම 13.19ට කතා කරන්න විතරයි තියෙන්නේ.
2: සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ අනාගතය ගැන බලා ගන්නවා.
0: එහෙනම් අදට ගිහින් එන්නම්. හෙටත් උදේ 5යි කාලට එනකන් අපිට මැසේජ් එකක් එවලා තියන්න. 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. 0714151151ට එවන්න අපිට මැසේජ් එකක්.
2: රටම දන්න රේඩියෝ ඩබල් ආවේ නැත්තම් පොද්දට ලුණු නෑ වගේ. බය වෙන්න එපා, ඒගොල්ලෝ මගේ එනවා. මම නිෂාන්.
0: මම ආශි.

අද මම කතා කරන්නේ මගේ අත්දැකීම් වලින්. සතුටින් ඉන්න ඕනේ නම් කරන්න පොඩි වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි විටක අන්ධෙක් ලෙස සිටීමත්, තවත් විටක බහිරෙක් ලෙස සිටීමත්. එතකොට ඩෙෆිනිට්ලි ඔබට සතුටින් ඉන්න පුළුවන්. අද ට්‍රයි කරලා බලන්න. අද හොඳ දවසක්. අද බ්‍රහස්පතින්දා. ගුඩ් මෝර්නින්.

0: නොදන්න මෙඩිසින්.
1: දරුවන්ට නිතරම නොදිය යුතු ආහාර වර්ග මොනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: දෙමෝපියන් බොහෝ විට වෛද්‍යවරුන්ගෙන් අහන දෙයක් තමයි දරුවන්ට කිසිසේත්ම නොදිය යුතු, එහෙම නැත්නම් ඉතාම කලාතුරකින් දිය යුතු ආහාර වර්ග මොනවද කියන කාරණාව. මේන් ප්‍රධාන තැනක් ගන්නවා කෘතිමව සකස් කරපු ආහාර. මේ ආහාර දරුවන්ට නිතර දීමෙන් යම් යම් භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියලා තමයි දැන්ට සොයාගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට කෘතිම රසකාරක, කෘතිම වර්ණක සහ කල්තබ ගැනීමේ ද්‍රව්‍යයන් එක්කලා ආහාර මේ ගණයට අයත් වෙනවා. ඊට අමතරව මූලික ආහාර ප්‍රභවයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ ආහාරත් මේ ගණයට අයත් වෙනවා. උදාහරණයක් විදිහට සොසේජස් වර්ග, නූඩල්ස් වර්ග වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ ආහාරවල ප්‍රධාන වශයෙන්ම දරුවන්ට අහිතකර සංඝටක තමයි අධික සීනි සහ අධික ලුණු. ඊට අමතරව කල්තබ ගැනීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයන් වගේම රසකාරක සහ වර්ණකත් සමහර විට දරුවන්ට අහිතකර වෙන්න පුළුවන්. මෙවැනි ආහාර ඔබේ දරුවා නිතර නිතර ලබා ගැනීමෙන් දරුවන්ට ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම් අතර කුඩා කාලයේදීම දරුවන් ස්ථූල භාවයට පත්වීම, ඒ වගේම දරුවන් නිසි වයසට පෙර මල්වර වීම, දෙවැනි ආකාරයේ දියවැඩියා රෝගීන් බවට පත්වීම, හැසිරීමේ වෙනස්කම් වගේම අවධානය අඩුවීමත්, ප්‍රතිශක්තිය හීනවීම සහ නිතර නිතර ආසාදනයන්ට ලක්වීම වැනි කරුණුත්, ඊට අමතරව ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය වගේම ඉතාම අඩු වයසකින් හෘදයාබාධ ඇතිවීමේ අවදානමකුත් ඇතිවෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. මේ හේතු නිසා ඔබේ දරුවාටත් මෙවැනි ආහාර නිතිපතා දීමෙන් පුළුවන් තරම් වැළකී සිටින උත්සාහ කරන්න.
2: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණුත් එක්ක අපි හෙට උදෑසනත් හමු වෙමු.
0: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: හද ගැස්මට සියත
4: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
5: රන් පවුමකට ඉහළ අත්තිකාරමක් අමතන්න 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hype Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
8: This is his supatala Sri Lankawe visharathama aahara sakasum ha asrum karana pradarshanaya Pro Food Pro Pack and Ag Base 2026 navya takshane kshetriya pramukhyan samaga 450kata adhika deshiya ha videshiya pradarshana kuti samaga agosto 21 sita 23 dakwa BMICHE
9: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
10: avance ticket ona deyak ada gewanna ganna
11: avance ticket tika pay
12: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්.

0: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: සිටි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරි රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ්
3: සර්නේට එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා එල්බී එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
6: සිව් කොනම යාකරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහර්ගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස්. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
11: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
10: අකුණු කැහුවත් ගිනි දැක්කත් no problem.
11: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.

0: Ane, Opa, den er Baba Yagane.
1: මගේ මේ මේ ඉගෙන මෝනින් වොයිස් එක මම ට්‍රේන් කරන වෙලාවට මයික් සොන් කරන්නේ නැහැ සුද්දා. තේනවද? මම වොයිස් ට්‍රේන් කරන මේ පොඩි වෙලාවක් මගේ ස්වර තන්ත්‍ර මම ඇද ගන්නවා.
2: හරි.
1: ඒලාට සුද්දා ෆෝන් එක නෙමෙයි මොනවා මයික් ඔන් කරන්නේ නැහැ සුද්දා. ක්‍රීම් ගාලා ඉන්ජෙක්ෂන් ගහලා වෙච්ච සුද්දා. ක්‍රීම් ඉන්ජෙක්ෂන් සුද්දා. ක්‍රීම් ඉන්ජෙක්ෂන් මයික්‍රෝ නීඩ්ලින් සුද්දා.
2: මයික්‍රෝ
1: නීඩ්ලින්
2: තාම නැහැ.
1: තාම නැද්ද? තාම නැහැ. ඒ තමයි අවසානේ.
2: ඒකත් කළාට පස්සේ ඉතින්
1: මට මතකයි ඔයාගේ කියමනක් සුප්‍රසිද්ධ කියමනක් සුදු වෙනවා නම් වහ කෑවත් කමක් නැහැ. මට ඒ තරම් ලැජ්ජ නැති.
2: නෑ වැරදි ඔයාගේ කියමන. ලස්සන වෙනවා නම්.
1: නෑ සුදු වෙනවා.
2: ලස්සන වෙනවා.
1: ලස්සන වෙන්නේ නැහැ. ලස්සන වෙන්නේ නැහැ මිනිස්සු. ගැන තාම කිසිම ක්‍රීම් જાතියක් මොකක් හදලා නැහැ ලස්සන වෙන එක. සුදු වෙනේ නැහැ හදලා තියෙන්නේ. හරිද?
2: ඔකේ ඔකේ.
1: ඉතින් සුදු ඉතින් ලරි ලස්සනයි කියලා හිතලා හඬදාසිය වගේ දැන්. එක්සයිට් පොතක් එක්ක ආස්තේ කරනවා වගේ මට. පිටු 100ක්. අර
2: තමන්ගේ වැරද්ද වහගන්න කොච්චර ඒවා කිව්වද මට එක එක කතා.
1: ඔයාට මේ කිසිම මේ රැකියාව ගැන කිසි අවබෝධයක් නැහැ.
2: ආ
1: sorry sorry sorry. රැකියාවක් නෙමෙයිනේ මේ කරන්නේ. කනවලල්ලල නේ කරගෙන.
2: part time job එක මේ
1: මම. රැකියාවක් කියලා එකක් තාම එහෙම හරි යමන් එකක් සෙට් වුණා. මේ රේඩියෝ වල අනිත් මිනිස්සුන් මේ නිකන් මේ මුට්ටි අල්ලලා ඉන්න වෙලාවෙ නරක job එකක් හොයාගත්තා.
2: මම හිතනවා මේ තමයි හොඳම job එක. මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම job එක මේක තමයි. try කරන්න.
1: නිකන් ඉන්නවට ගෙවන්න. නිකන් hina වෙනවට. ඔය නිකන් වැඩ එකට ඇති තැනයි නැති තැනයි හැමතැනම නිකන් hina වෙවි ඉන්නවට.
2: ඔව්.
1: ඒත් අතන අපිට මේ රෙකෝඩ් කරපු හිනාවක් තියෙනවා. අතරම මෙයා ගිනා වුණෙත් නැහැ.
2: හරි ඔකේ.
1: දැන් මෙයාගේ හිනා ටික ඔක්කොම අපේ හිනා ඔක්කොම 8ක් විතර තියෙනවා. මෙයාගේ වෙන වෙන වශයෙන් අපි රිසර්ච් ඩිවිෂන් එකකින් හොයාගත්තේ.
2: හරි හරි.
1: තව ටික දවසකින් ඒක දානවා මේ මැෂින් එකට. ඊට පස්සේ අපි
2: එතන මම නිකම් ඉන්නවා.
1: නෑ නෑ.
2: මං ගෝඩ් එක
1: පොඩක් ඉන්නකෝ පොඩක් ඉන්න කලබල වෙන හැමදේටම. ඊට පස්සේ අප් කරලා දානවා.
2: මොකක්
1: නෑ. ආ ඒකනේ හිනා ප්ලේ කරන එක විතරනේ තියෙන්නේ. ඕකට පරි ගෙවන්න ඕනේ. රයිට්. දෙන්න මට ලස්සන මියුසික් එකක් මිස් පුළුවන් නම් හොයලා කියලා සිංහල තේරෙන්නේ නැහැ. දැන් පැය ගානක් තිස්සේ කියන මගේ සොර තන්ත්‍ර ගැන හොය හොය ඉන්නවා. Tamanṭa කරපු බාර්දේ පුරාජකාරී
2: මොනාද emotional music එකක් දෝනේ. emotional වගේ එකක් like this.
1: පොඩක් දාන්න බලන්න. ආ මම හිතනවා ඒක ගැලපෙන්නම දේ හොයාගෙන නැහැ තාමත්.
2: එහෙනම් අදින් bro.
1: බිරිඳ ලෙඩ වූ විට ස්වාමියාගේ තර්ම දැනගත හැකි. ඊපස්සේ මියුසික් චුට්ටක් වැඩි කරන්න ඕනේ.
2: වැඩි කළ දෙන්න.
1: ඔය ඊපස්සේ අඩු කරන්න.
2: හරි.
1: ස්වාමියා දුප්පත් වූ විට බිරිඳගේ හැටි දැනගත හැකි.
2: Yes.
1: දෙමව්පියන් වයසට යන විට දරුවන්ගේ හැටි දැනගත හැකි. දේපල බෙදා වෙන් කරන විට සහෝදරයන්ගේ හැටි දැනගත හැකි.
2: Yes.
1: කරදර පැමිණි විට මිතුරන්ගේ හැටි දැනගත හැකි. බලය ලැබුණු විට මං ආසමයි. බලය ලැබුණු විට මිනිස්යාගේ හැටි දැනගත හැකි. තමාට වඩා ජනප්‍රිය වූ විට නායකයාගේ හැටි දැනගත හැකි. එපරි දේශපාලනින් දෙගේ.
2: Yes, okay.
1: අවමාන චෝදනා හමුවේ බුද්ධිමතාගේ හැටිද දැනගත හැකි. මේ ලියලා තියෙන ලිවිල්ලෙන් ලියපු මිනිහාගේ හැටිද
2: දැනගත
1: මට දැනගත හැකි.
2: Yes, yes.
1: මුණ ගැහුනොත් කෝපි එකක් අරන් දීලා
2: හරි
1: කටේ රත්තරන් දාන්න වටින කතා ටික.
2: අනිවාර්ය.
1: බිරිඳ ලෙඩ වූ විට ස්වාමියාගේ හැටි දැනගත හැකි.
2: පාට්නර්
1: සහාය නිවේදකයා
2: ලෙඩ වූ විට සහාය
1: ඇසිස්ටන්ගේ නිර්සියාවේ කුහක කමේ
2: මේ මොනවද මේ කියවන්නේ?
1: තරම ඔබ දැනටමත් දැනගෙන ඇති.
2: ඇත්තනේ දේ කතාවේ තියෙන්නේ තනිකරම
1: රෙදි ලෙෆ්ට් උනා දැනගත හැකි.
2: ඔය කාගේ කාගේ කෙනුවාවල්
1: ටික කලකින් දැනගත හැකි. අපි මේක ෆේස්බුක් දාන්න යන්නේ. මොකද මේක දැනටත් TikTok එකට කෙනෙක් දාලා
2: තියෙනවා. ඒක හොඳට වෛරල් වෙනවා.
1: ඒක හොඳට වෛරල් වෙනවා. ඒක හොඳට බලන්න.
2: හරි.
1: දෙවේලේ බලනකොට අපිටම අපේ හැටි දැනගත හැකි.
2: Good morning.

0: under the workman's compensation amendment.
1: Okay.
0: Workman's Compensation Act number 10 of 2022.
1: Mm-hmm.
0: ඉතන්නකෝ.
1: Very nice.
0: මොකද්ද very nice කියන්නේ?
1: ආ කියපු pronunciation ලස්සනයි.
0: මොකද්ද මං කිව්වේ pronounce එක?
1: ඒක මං එච්චර catch කරගත්තේ නැහැ.
0: ඒක කොහොමද ඔයා දන්නේ pronunciation ලස්සනයි කියලා?
1: ආ pronounce කරපදේ ලස්සනයි මට. ඒක මට ඒක දැනුණා.
0: කතා කරන්න කට ඇරිය විට නිවේදිකාවගේ තරම දැනගත හැකි.
1: ඒකත් ලස්සනයි. ඒකත් ලස්සනයි.
0: හරිම ලස්සනයි. ඒකත් මේක තමයි මාත් මේ කල්පනා කරන්නේ.
1: මොකද්ද කියන්නේ ඉතින්? වාක්‍ය ඉවර කරන්න.
0: මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මේ රස්සාවට ආවේ මොකටද කියලා මම මේ කියන්නේ. ඒකයි මට කියන්න ඕනකම තියෙන්නේ. ඔයා දන්නවද?
1: හරි.
0: මේ ඔෆිෂියලි මේක මතක තියාගන්න. තමන්ගේ සේවකයෙකුට සේව්‍යා විසින් සේව්‍යා කියන්නේ කවුද?
1: කොම්පැනි
0: අයිතිකාරය.
1: හරි.
0: හරිද? සේවකයාට මොනවා හරි අනතුරක් වුණොත් එහෙම වන්දි ගෙවන්න මිලියන 2 දක්වාද කොහෙද? අම්මෝ.
1: මිලියන 2 දක්වා?
0: හතර පස් දිනකට මොකක් හරි කරදරයක් වුණොත් එහෙම වන්දි ගෙවන්න ඕනේනේ. ගෙදරින් පිටත් වෙච්ච වෙලාවෙ ඉඳලා වැඩට ඇවිල්ලා ගෙදර යන කම්ම
1: හරි.
0: එයා කම්පැනි එකේ ලයිබිලිටි එකක් ලුනේ. ඔයාට මේ ලීසි වෙන්නේ නැහැ එහෙම මොන හරි කකට ෆේස් කරන්න ඕන. දැන් ඔයාට නම් කිසිම කම්පැනික් නැහැ, ව්‍යාපාරයක් නැහැ. ඔයාට නම් මේවා ඇත්තටම ඔයාට වැඩක් නැහැ. ඇත්තටම ඔයා මේ මෙතන ඉන්නේ යන්නකෝ.
1: නෑ නෑ
0: මට වැඩක් නෑ. මොනවද මේ අද්දක ලොකු කරගෙන කට ආරම් මේ වහගෙන දැන් නැහැ මේවා. හරියට එන ව්‍යාපාරිකයව වෙනවා. අනේ මිස් මේ මිස් මාත් එක්ක විහිළු කරන්නේ කියලා වගේ පොඩි තියෙන්න ඕන තරක්.
1: නෑ මේ ආයතනේ වගේ කියන්න ඕනේනේ. මම වැඩට එනකොට, මම වැඩ ඇරිලා යනකොට,
0: ඒ වැඩ කරනකොට,
1: ඒ කියන්නේ
0: වැඩට එනකොට කියන්නේ වැඩක් කරන්න එන මිනිහෙක් ගැන නෙමෙයි. නිකන් මෙතනලා බක බක කાયදර යන මිනිහෙක් ගැන නෙමෙයි මේ කියන්නේ.
1: මානසිකව මේව කරනකොට කොහොමද දන්නේ ඒක බලන්න.
0: මානසිකව නම් යවන්න ඕනේ අදාළ තැන් වලට.
1: මානසිකව මාව වැඩ කරලා.
0: මොලේ මදි කියලා. ඔව්. මොලේ මදි හරින මේකල ඒව යවලා දාන්න ඕනේ. අපි මේ තාම තියාගෙන ඉන්නවනේ.
1: ඉතින්
0: මේ පුවක් කොට වගේම නිකන් කිසිම තේරවන්නේ
1: නැහැ. දන්නවද ඔයාලා?
0: මට මේ මම මේ කල්පනා කරන්නේ මාර වැඩක් නේද? ව්‍යාපාර කරනා මේව දන්නවද දන්නේ?
1: සමහරකට ඒව එච්චර දන්නේ නැතුව ඇති.
0: ඉතින් මේවා මම ආවරණය වෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් රක්ෂණයක් තිබුණා නම්.
1: හරි, ඕකේ.
0: ඔබ දන්නවද මේ සේවකයෙක් මොකක් හරි කියන්නේ මොකක් හරි කියන්නේ අපි දන්නේ නැහැ නේ. යාගේ නොසැලකෙල්ල ඉඳ මොකක් හරි වුණොත් එහෙම ඒත් ඉතින් වැඩ කරගෙන ඉන්න ගමන් කියලානේ වැඩ යන්නේ. ඔයාට නම් කිව්වට මේ අහක බලාගෙන මේ මැෂින් ඔපරේට් කරන්න කියලා අපි මොනවා කරන්නද? ඒවා කියලා හරියන්නේ නැහැ මේ තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ නීතිය. ඉතින් දැනන් හිටියේ නැත්තම් අද දැනගන්න.
1: හරි, ඕකේ.
0: දැන් මේ ඔයා කතා කරගෙන ඉන්නකොට ඔයාගේ දත් ටික හැලුණා. يعني දත් ටික බඩට ගියා.
1: එතකොට ඉතින් දන්නවනේ කවුරුන් විසින් කරන ලද්දක්ද කියලා. එතකොට
0: ඉතින් දැන් මේ ෂෝ එක කර ඉන්නවා මෙහෙම ඉන්න ඕන තැනට එපා තැනටයි අවශ්‍ය දේට කරගන්න බෑ. අනවශ්‍ය දේ තමයි කරන්නේ.
1: හරි.
0: ඒ වත වැඩ කරගෙන ඔයාගේ හිටි එක පාටම දත් ටික ඔක්කොම බඩට යනවා කියලා හිතන්නකෝ.
1: එතකොට මේ ඔෆිස් එක නම් නෙමෙයි වගේ කියන්න ඕනේ අරවින්ද. ඒකට වගේ කියන්න ඕනේ කෙනායි. දන්නවනේ ඉතින් කවුද කියලා. අනේ
0: ඔෆිස්. කවුද කියන්නේ?
1: ඕගොල්ලෝ එපා මට මුකුත් මේවා කරන්න වගේ කියන්න.
0: කවුද ඉතින් ඒ වගේ කියන්නේ?
1: You. ඔයා තමයි මගේ දත් ටික බඩට ඇරියොත්.
0: බලන්නකෝ ඉතින් හිතාගෙන ඉන්න දේවල් නේද?
1: දැන් හිතන්නේ
0: එහෙම. ඔයාගේ දත් ටික මම බඩට අරිනවා නම් මම දත් ටික බඩට අවුරුදු ගාණක්.
1: එහෙම මගේ දත් ටික බඩට ඇරලා මමත් ඉතින් නිකන් ඉන්නනේ මේ කන්සෝල් එක උස්සලා ගහන මේ.
0: ඔව් කියන්නේ බලන්න.
1: මට දුක හිතුණා.
0: දුක හිතුණා, බය හිතුණා. මං හිතන්නේ අද තමයි සේවක වන්දි ගෙවන්න වෙන දවස. තාම අදරත් මං හිතන්නේ කිසිම ආයතනයක දත් ටික බඩට ගිය එකට වන්දියක් ගෙවලා
1: නැහැ. රයිට්, අපි කතා කරමු ඔබේ ව්‍යාපාරය ගැන. ඔබ මේ දේවල් දැනගෙන සිටියේ නැහැ කියලා, يعني නීතිය දැනගෙන සිටියේ නැහැ කියලා එක නිදහසට කරුණක් නෙමෙයි. මේවා තියෙනවා නීති පොතේ. ඒ නිසා ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි ඔබේ ව්‍යාපාරයේ රිස්ක් එක කියන ඒ කෑල්ල වග කිව යුත්තේකට බාර දෙන්න.
0: ඉතින් death or total permanent disability තියෙනවා පොඩි terms කීපයක්
1: තියෙනවා.
0: ඉතින් අපි දත්තික වගේ බලට ගියොත් ඒ කියන්නේ මොකද permanent disability? Yeah ගානම කතා
1: කරනවා.
0: වැඩක් නැහැ නේ කතා කරලා.
1: ඔකම අවබෝධ බාල්.
0: බලාගෙන බලන්න මොනවා කියවේද දන්නේ නැහැ. මම ලොකු ලයින් දාන්න ගිහිල්ලා දෙකක් තුනක් අරගෙනත් නේද ඉන්නේ. එහෙම නිකන් ලොකුවට නිකන් කට හදලා කතා කරන්න එහෙම මේ ගිහිල්ලා.
1: ආ මට මොකද දුන්නේ?
0: බබෙක් වෙන්න එපා.
1: මට නම් මොනවද තලා නැහැ.
0: හරිද? මම දන්නේ මේ මෙහෙන් ඇක්ට් එකේ තියනවද කියලා මේ වාට ගවන්න ඕන කියලා පරිස්සමෙන්
1: රයිට් අපි කාලඟට දයන් ඕන
0: නිවේදකයාට තද වූ විට නිවේදිකාවගේ දත් ටික ගැන දැනගන්න
1: අපි යන්න ඕනේ
0: මිනිස්සු හිතනවා දන්නේ ඇත්තට මේව සීරියස් කියන එක
1: සීරියස්
0: තමයි කියන්නේ
1: හැබැයි ඉන්න බැරුව ඉන්නේ
0: ඉතින්
1: යස්
0: ඔබේ සේවකයන් පිළිබඳව ඒ බන්දි පිළිබඳව ඔබේ ආයතනයේ ව්‍යාපාරයට විය හැකියි කියලා වෙන්නේ නැම කියලා හිතමුකෝ
1: හරි
0: මර්ෆිස් ලෝ එක අනුව විය හැකිය අනතුරු දහක් අරගෙන ඉන්න බුලා ෆැක්ටරි ගිලා බහිනෝ
1: ඕක
0: පාටම කලාකාරී තත්ත්වයක් ඇති වෙනවා
1: යස් හොරු පනිනවා
0: එක හොරු පනිනවා හොරු කියන්නේ දරුණුම හොරු වෙන්නේ
1: මුහුදු මංකොල්ලකාරයෝ පනිනවා හිතන්නකෝ
0: මුහුදු මංකොල්ලකාරයා මොකටද පනින්නේ ඔයා මොන ලෝකෙද ඉන්නේ? ඔයා හූති කැරලි කරුවෙක් වගේ හෙන්නේ කතා කරනවා.
1: හොරු පනිනවා.
0: හරිද? නිකන් හිතන්න මේ මේව ඕන අනතුරක්. අනතුරු අනිත් එක අනතුරු වෙන්නෙත් අපි මේ ලීස්ට් එක්ස්පෙක්ටේෂන් එකක් තියන ලාගේ කියන්නේ එහෙම වෙන්නේ නෑම කියලා හිතන ලාවකන වෙන්නේ.
1: ඒක හරි.
0: බරපතල ලෙස අවිනිශ්චිතම අවස්ථාවේ අනපේක්ෂිතම අවස්ථාවේ තමයි අපිට ගොඩාක්ම කරදර වෙලා
1: තියෙන්නේ
0: බොහෝ විට අපි ගොඩක්ම කරදර අපිට වෙලා තියෙන්නේ අපි හෙනම ටූන් එකේ ඉන්න වෙලාවක තමයි නැද්ද කියන්නේ. ඉතින් ඔබේ ඒ හදිසියේ සිදුවේ හැකි ඒ අවදානම් පලාප පිළිබඳ වගකීම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට මේ පොඩි ගානකින් බාර දෙන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?
1: දැන
0: සිටියේ සමහර දැන සිටියා. ඉතින් මොකද්ද කරේ? නිකන් දැනගෙන නිකන් ඔය හිටියද? අනේ අත්තමයි ඉතින්
1: Right. අරවින්ද අපේ අම්මා හැමදාම මට කිව්වා පුතා රාජසේවකෙක් වෙන්න රාජසේවකෙක් වෙන්න ඔයාට ඔයාට හොඳම තැන ඒක
0: තමයි. කවදාත් මට ගෙදරින් කියලා නැහැ රාජසේවකෙක් වෙන්න කියලා මගේ දෙමව්පියෝ රාජසේවකයා නමුත් එයාලා මට මම පුද්ගලික අංශයට තමයි ඒගොල්ලෝ මාව යොමු කරන්න උත්සාහ කළේ.
1: කොහොමද දැන් අද මට හිතෙනවා මගේ අම්මා කියපු කතාව ඇහුවා නම් මම අද රාජසේවකෙක් වුණා නම්
0: මට අද දුවත් සතුටින් දුවගේ අම්මත් සතුටින් අනේ අපිත් සතුටින් එහෙම වුණා
1: නම් රටත් සතුටින් නිවේදන කලාවම සතුටින් නේද අරවින්ද අපරාධ එහෙම වෙන්න තිබ්බා එහෙනම් මම අද DPMC රාජ්‍ය
0: ප්‍රධාන ඒකට අපිට වන්දියක් ගන්න බැරිද කොහෙන්වත් ඒ වෙච්ච දෙයට වෙච්ච කරදරේට ඒක නැද දන්නේ ඇක්ට් එකේ බලන්න ඕන අද ගිහින් බලන්න ඕන
1: ඉතින් අපි කතා කරමු DPMC රාජ්‍ය ප්‍රණාම ගැන මෙතනදි වෙන්නේ ඔබ දැන් රාජ්‍ය සේවකයෙක් නම් ඔබ කෙලින්ම යන්න DPMC එකට ගිහිලා ඔබ හිතන්න චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න ඕනි කියලා එහෙම ගන්නකොට හම්බ වෙනවා ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් රුපියල් 160,000ක
0: ඒක ඇත්තටම හොඳ ඩිස්කවුන්ට් එකක් නෙමෙයි කියන්නේ.
1: ආ දැනෙන ඩිස්කවුන්ට් එකක්.
0: මාත් චෙතක් එකක් ගත්තානේ. ඒත් ඉතින් බලන්නකෝ ලොකු ගාණක්නේ.
1: අන්න ඒකනේ.
0: 100,000 කියද්ද?
1: 160,000ක.
0: 160,000ක් අඩු කරනවා කියන්නේ මාර ගාණකට දෙන්න කතා කරනවා.
1: සැර ඩිස්කවුන්ට් එකක්. සීරියස්ලි.
0: ඒක දෙනවා ඇත්තේ පොඩි කාලයකට මේව කරන්න. නැත්තම් මේ අපිට මේ කොහොඳනේ අපි දරා ගන්නේ ඕවා.
1: අන්න ඒකනේ නේද?
0: නේද? මේ අපි අරන් ආ මේ මෙන්න 160,000ක් අඩු වෙන දෙනවා රාජසේවකයන්. ඔව්
1: පෞද්ගලික අංශ අපි කොහොමද මේ ඉවසගෙන
0: ඉන්නේ? ඉවසගෙන ඉන්න බෑනේ අපිට තීරසියාවේ කොහකකම අපිට එනවා ඇත්තටම. බුරු කියන්නේ නැහැ ඔබ රාජසේවක විදියට 160,000ක් අඩුවෙන් චෙතක්යක් ගේනවා කියන්නේ අපිට කාලා ඉන්න බෑ ඇත්තටම.
1: ධනවා අපේ ඇඟ ඇතුළේ ධනවා.
0: ඔව්. ඉර්ෂ්‍යාවෙන් මේ මේ පොළොන් තෙල් තියෙන්නේ මේ ඇඟේ මේ මගේ නෙමෙයි මෙයාගේ.
1: පොළොන් තෙල් තියෙන්නේ.
0: මේ ඇඟවල දුවන ලේ නෙමෙයි මේ දුවන්නේ. ඔය බෙල්ල මිරික ගන්නවා. පොළොන් තෙල් මේ බොඩි එකේ තියෙන්නේ. විශ්වාස කරනවා විශ්වාස කරනවා.
1: ඊට අමතර දැන් ඒකට ඉර්ෂ්‍යා කරලා නතර කරන්න දෙන්නේ නැහැ. ඊට අමතර තව වාසි තියෙනවා. මෝටර් බයික් එකක් ගන්නකොට බජාජ් මෝටර් සයිකල් ගන්නකොට රුපියල් 85,000 දක්වා
0: 80 අයියෝ දැන් විස වෙනවා මේකම අපේ
1: ළඟත් අපේ පොළොන් මේකම අපිටම විස වෙනවා
0: ඔව් අපේ මේ මේක අපිටම හැපෙනවා ආ අපේම නයි අපේටම කයි
1: ඊට පස්සේ උන්නාර වේද
0: තව තියෙනවා
1: බජාජ් පෙට්‍රල් 3 wheel එකක් ගන්නකොට රුපියල්
0: 25,000ක් පොඩ්ඩක් දරා ගන්න පුළුවන් අර 160,000 වෙන පටන් අතවත් පොඩි එකේ ඉඳන් ලොකු එකට යන්න ඕනේ
1: Vigo Electric 3 road රථයක් ගන්නකොට රුපියල් 1
0: කියන්නේපා
1: 125,000
0: කතා කරන්න එපා දෙයනේ ඉතර අඩු කරන්නේ මොකද මේ ඇයි මේ රාජසේවකයනේ ඇයි මේ බැරිද රාජසේවකවගේ වෙස්වලාගෙන කියලා අපිට නේද මොනවද දැන ඉල්ලන්නේ නේද ඐඩෙන්ටි ඉල්ලන්නේ නැති ෂුවර් එක නේද
1: ඉතින් ඕගලගේ
0: ඐඩෙන්ටි මොකක්ද රාජ්‍ය ලාංඡනයක් තියෙන මොකක් හරි
1: මම පොලිස් කිට් එකක්
0: අරගෙන
1: පොලිස් කිට්
0: එකක්
1: තියෙන එකක් ගහගෙන යනවා
0: තාත්තගේ මේ
1: පොලිස් කිට්
0: තාත්තා බෙකේසන් ගයුවාට වඩා නේ
1: තාති ඔව් මගේ ගාන ඇති වෙයි තාත්තිට
0: නෑ නේ මදි කියලා තමයි මං හිතන්නේ තාත්තා කිසංගයි
1: නේ. මමයි තාත්තයි කරගන්නම් කෝරි බින්ද.
0: ප්ලීස්. දැන් ඔයයි තාත්තා කරගත්ත තනින්නේ ඔයානේ.
1: මේ ඇත්තටම වැඩි විස්තර දැනගන්න කෝල් කරන්න මේ නම්බර් එකට 0114 700 600. මේක නම් සුපිරි වාසියක් රාජ්‍ය සේවකින්ට. අපිට ඉරිසියා වුණත් කමන්නේ
0: නෑ. කමන්නේ නෑ කමන්නේ නෑ කමන්නේ නෑ. අපි let's forget it නේ.
1: මේ අපිට chance එකක් තියනවා නේද?
0: මොකද අපිට තියෙන chance?
1: අපි හැමෝටම chance එකක් තියනවා නේද? කාගීල්ස් එකේ.
0: ආව්. මේ මේ මේ කිස්ට් smart venus
1: ah hema vemu
0: ko parame kiyanna puluwan namak dala ewanna kiss smart venus apita amata
1: kiss smart venus
0: smart venus by kiss wage una nan lesi me mita wada podak kalpana karama mewa kohoda api feedback kiyan
1: mewa ogolo nam denma
0: owo mewa me me mewa print karala ewanna mara lesi mewa kiyanna ne amaru kiss smart venus rasavat maasayak haravat vaasayak puta denna hadanne mewai karanne isela dena dewal kiyannada සල්ලි වේදම් කරන්න නැතුව ලැප්ටොප් එකක් ටැබ් එකක් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න හිතනවා නම් කිස්ට් ස්මාර්ට් විනර්ස් ලා ගැන ඔබ දැනගන්න ඕනේ. පුඩ්ලා මේ කෝ වෙන්න හදන්න එපා.
1: හරි.
0: අනිවාර්යයෙන්ම ඔබ කාගිල්ස් ෆුඩ් සිටි එකට ගිය වෙලාවට කිස්ට් බිස්කට් ඇතුළුව මේ වචන සිංහල භාෂාවේ තියෙන වචන ලස්සනයි. කිස්ට් බිස්කට් ඇතුළුව. ඒ කියන්නේ ඒක මගහැරලා මේක අරන් කර වැඩක් නැහැ. රුපියල් 1750ක් ඔයිට වැඩියෙන් වටින කිස්ට් නිෂ්පාදන මිලදීගෙන ඔව් ඔබේ බිල් පතේ සඳහන් ප්‍රොමෝ කෝඩ් එක 0743181181 එකට SMS කරන්න විතරයි තියෙන්නේ.
1: හරි.
0: මොනවද හම්බෙන්නේ? සතිපතා මොනවද හම්බෙන්නේ? සතිපතා ලැප්ටොප්ස් ද ටැබ්ස් ද ස්මාර්ට් ෆෝන්ස් ද. ඔබ ඩිසයිඩ් කරන්න මොකද්ද? ඔබ ඩිසයිඩ් කරන්නේ මොකද්ද කියලා මේ වැඩේ කරනවා.
2: අද ගැස්මට සියත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
2: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඉදිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ගික රුපියල් 26,000 සිට David Peeris e-mobility වෙත. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තක් නැහැ.
4: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
3: සුපර්මෙට්.
4: දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
6: LB රන් අය තමයි මගේ හයිය.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය. ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබලා
8: ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන් ට්‍රයි කළා.
8: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
9: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
13: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
12: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
16: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
17: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
18: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.

0: ම පට එක්ස්පිරියන්ස එකකට නෑල්වත්ත පට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුදතාවා.
3: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
5: අමතක. හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
7: සිව් කොනම යාකරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහර්ගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස්. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
8: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
9: එච්චර වටින චෙතක් එකක් රාජසේවකයෙක් නම් රුපියල් 160,000ක ඩිස්කවුන්ට් එකක් එක ගන්න පුළුවන් මේ දවස්වල. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනි. තවමනාද අපි කතා කරන්න ඕනි අද දවසේදී පැල්වත්ත බටර් ගැන. ඉතින් බටර් ගන්න ගියාම ප්‍රයිස් එක හින්දා බටර් තියලා ආපු අවස්ථා ඕන තරම් ලයිෆ් එකේ තියෙනවා. දැන් එහෙම කරන්න ඕනේ නැහැ. පැල්වත්ත බටර් තියෙනවා. හරිම ක්‍රීමි, හරිම රිච් ටේස්ට් එකක් තියෙන බටර් එක තමයි පැල්වත්ත බටර්. ට්‍රයි කරලා බලන්න. අපි අදත් සුපර්මැට් ගැන කතා කරනවා. පාරම්පරික විදිහට, ඉස්සරම ඉස්සර ක්‍රම විදිහට තාමත් ගෙවල් දොරවල් හදන එක පැත්තකින් තියලා අලුත් ක්‍රමවලට අපි හුරු වෙන්න ඕනි. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණය ලංකාවේ ඇතුලේ තියෙනවා. සුපර්මැට් අපිට ඒ තාක්ෂණය හඳුන්වලා දීලා තියෙනවා. රූෆින් වෙන්න පුළං, බිත්තිවලට වෙන්න පුළං, ගේට්ටුවලට වෙන්න පුළං, එහෙමත් නැත්නම් සීලිමට මේ ඕන එකකට ඕන කරන සිංක් ඇලුමිනියම් ප්‍රඩක්ට්ස් ඕගලන්ට සුපර්මැට් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් අපිට හැමදාම කියන පාඩම තමයි නිකම්ම නිකක් මෙන්ටයක් ගෙදර අරගෙන යනවට වඩා, ඒ කියන්නේ හිම අරන් ගියා කියලා ඉතින් අර ඇඳ සම්පූර්ණ වෙන්න මෙට්ටයක් දානවා වගේ වැඩක් තමයි එහෙම අරන් ගියොත්. හැබැයි ඔබට නිින්දනි අවශ්‍ය වෙන්නේ නේද? හරියට නිින්ද යන මෙට්‍රස් එකක් වැලන්ටිනෝ ඉටලි වලින් තෝරගන්න පුළුවන් වුණොත් ඒක මං හිතන්නේ ලොකු ආයෝජනයක්, රයිට්? ඉතින් ඒ නිසා ඔබට නිින්ද යන්නේ නැත්තම් නිින්ද යෑමේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න, ගිහිල්ලා ගන්න ඔබට ගැළපෙන වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක. අද දවසෙත් අපි ලින්ක් නැචරල් පස්පංගුව ගැන කතා කරන්න ලෑස්ති. සහ දැන් මේ දවස්වල දළදා පෙරහැර සිද්ධ වෙනවා. ඉතින් ඒ දළදා පෙරහැරේ විස්කම්පාන පෙළහරපාන අපේ ඉන්නවනේ දක්ෂ නැටුම් ශිල්පීන් ඉන්නවා. ගොඩක් පිරිසක් එකතු වෙනවනේ ඒ වැඩේට. ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටවන්න, ඒගොල්ලන්ගේ හොඳ ඉමුනිටි එකක් හදන්න, ප්‍රතිශක්තියක් හදන්න ලින්ක් නැචරල් වලට ඕනි. ඉතින් ඒ වැඩේ බාර අරගෙන තියෙන්නේ ලින්ක් නැචරල්. ඒ ගැනත් අපි විස්තර කියන්නම්. සහ බයික් X55 ගැන කතා කරන්න ඕනි. මේක තමයි අපි මේ කාලේ දකින ඉතාම සාධාරණ ගානට ගන්න පුළුවන් සුපිරිම SUV එක. හැමෝම ආසයි. කාටවත් මේකේ දොසක් කියන්න නෑ. ඒ කියන්නේ ගත්ත මිනිහයි, ගත්තේ නැති මිනිහයි හැමෝම මේකේ හොඳ තමයි කියන්නේ. මොකද ඒ තරම් හොඳ ලුක් එකක් තියෙන, හොඳ පර්ෆෝමන්ස් තියෙන සුපිරිම සුපිරි SUV එකක් තමයි බයික් X55. අපි අද උදේ කතා කරා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන. ඒ වගේම කාගේල්ස් ෆුඩ් සිටි වලින් කිස්ට් ස්මාර්ට් විනර්ස් වෙන්නේ කොහොමද කියන එක ගැන. ප්‍රයිම් ගෲප් එකේ කලම්බෝ ප්‍රොජෙක්ට් එක ගැන පහුගිය දවස්වල කතා කරා. මේ දවස්වල අපි කතා කරන්නේ ඒගොල්ලන්ගේ කොට්ටාවේ තියෙන සුපිරිම අපාර්ට්මන්ට්ස් ගැන. ඒ ගැන විස්තර දැනගන්න තව පොඩි වෙලාවක් රැඳී සිටින්න. සහ අපි කමර්ෂල් බැංක් එකේ ඊයේ දවසේ කතා කරා ක්‍රෙඩිට් කාඩ්ස් වලින් ලැබෙන වාසි ගැන. අද අපි කතා කරන්න ලෑස්ති දැන් සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය දේශීයව විදේශීයව ලබා ගන්න ගොඩක් කටි උත්සාහ කරනවානේ. ඉතින් ඒ අයට අධ්‍යාපන ණය කියන එක හරිම වැදගත් කාරණාවක්. මොකද අපේ අම්මලා තාත්තලාට ලොකු සල්ලියක් එකපාර ළමයා පිටරට ගිහිලි ඉගෙන ගන්නකොට වියදම් කරන්න විදියක් නැහැනේ. කලබල වෙන්න එපා. කමර්ෂල් බැංක් එක මේකට හොඳ විසඳුමක් දීලා තියෙනවා. ඒ විසඳුම මොකක්ද කියලා තව පොඩි වෙලාවකින් ඔබට දැනගන්න පුළුවන්.
10: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
11: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21, 22, 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට, ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජෙන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස් 98.2 98.4

හැම දවසකම අවසානයේ කොච්චරනම් කෝටිපතියෝ කොච්චරනම් ලක්ෂපතියෝ දහස්පතියෝ බිහි වෙනවද නේද NLB ලොතරැයි වලින්. ඉතින් අද බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ඒකට ඔබ ලෑස්තිලා ඉන්න ඕනේ. ඒකට කරන්න ඕනේ NLB එකේ ලොතරැයි එක අරගන්න එක. අපි H15 පැකේජ් එක ගැන කතා කරන්නත් ඕනි. H15 කියලා කියන්නේ හරිම සාධාරණ ගානකට, කියන්නේ සාධාරණකෙත් සාධාරණ. හරි, රුපියල් 1199 ඇප්ස් 15 අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙන සුපිරි පැකේජ් එකක්. ඉතින්

කරගෙන යන්නේ අපි ඒක දන්නවා. වාහනයක් අරගෙන පොඩ්ඩක් සැපට ජීවිතේ ඉන්නවා වගේ අපිට එළියෙන් පෙනුනට ඔබ ගන්නේ මහන්සි, ඔබ ස්ට්‍රගල් කරන විදිහ අපි දන්නවා. අපි විතරක් නෙමෙයි LOLC හොඳටම දන්නවා. ඒගොල්ලෝ දැනගෙන විතරක් නතරුනේ නැහැ, ඒගොල්ලෝ ඒකට ඇක්ෂන් එකක් අරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක හරහා. දැන් ගොඩක් කට්ටිය මේ සර්විස් එක ගැන දන්නවා. දන්නේ නැති අයට තව පොඩි වෙලාවකින් අපි කියන්නම් මේ සර්විස් එක මොකක්ද කියලා. එහෙනම් පික්මී ෆ්ලෑෂ්, පික්මී ට්‍රක් ගැන අද දවසෙත් අපි කතා කරන්න ලෑස්ති. දැන් පත්තරේ බලලා අපි ඒ ගැන වැඩි විස්තර කතා

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: Hi Hasa, good morning.
4: Good morning ආචාර්ය. අදත් පත්තර මිටි අරගෙන ආවා රටේ තොටේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. CDB රන් සහනය ගැන මතක් කරලා ඉන්නම්. CDB එක රන් ගණදනු කරන ඔබට ඔබේ රන් ගණදනු කරන අවස්ථාවලදී ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා දෙන්න දැන් CDB සූදානමින් ඉන්නවා. මේ දිනු මැදීමට ඇතුළත් වෙන හැටි දැනගන්න ළඟම CDB ශාඛාවට එන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දෙන්න 0111738388 CDB රන් අය රත්රන් අය දෙන ඉස්තරම්ම තැන. දිනමින පත්තරේට අපි ඉස්සෙල්ලා මෙන ආශ්චර්ය අපි එතනින් පටන් ගමු. සැප්තැම්බරයේ සිට රථවාහන දඩ ඔන්ලයින් පමණයි. පළමු ඩිජිටල් හැඳුනුම් පතත් මෙම වසර අගදී ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීපව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නයි කියලා කියනවා. එතෙන්දී ලංකාවේ ඩිජිටල් කරණයට අදාළ කාරණා ගණනාවක් සාකච්ඡා වුණ බව තමයි සඳහන් වෙන්නේ. ඩිජිටල් හැඳුනුම් පත මේ වසර අගදී නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය ප්‍රගතිය ගැනත් ජනාධිපතිතුමා විමසා බැලුවා කියලා කියනවා. ඊට අමතරව තමයි මේ සැප්තැම්බර් මාසයේ ඉඳන් රථවාහන දඩ ඔන්ලයින් පමණක් ගෙවන්න කටයුතු සූදානම් කරන්න කියලා තියෙන්නේ. ජනතාව රජය සමග කරන සියලු ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති ගව්පේ වැඩසටහනේ ප්‍රගතියද එහිදී සමාලෝචනය කෙරුණු අතර සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් කිරීමට පහසුකම් සලසා තිබෙන බව එහිදී සඳහන් කෙරිණ. අපි මේ ගැන වරින් වර කතා වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා සමහර මගීන් කියනවා ඒගොල්ලෝ රථවාහන වරදකට වුණාම ගව්පේ හරහා ගෙවීම් කරන්න හදනකොට සමහර නිලධාරීන් කියනවා කියලා ඒගොල්ලෝ ගාව ඒ පහසුකම නැහැ, එහෙම නැත්නම් දඩ පොත ගෙනල්ලා නැහැ, ඒ වගේ ඒවා කියමින් ලයිසන් එක අරගෙන ගිහිල්ලා නැවත පොලිසියට ගිහිල්ලා දඩකොලේ ඉල්ලගෙන අර පරණ ක්‍රමයට ගෙවන්න සිද්ධ වෙනවා කියලා කියනවා. අපි දැක්ක පොලිස්පතිතුමත් මේ සතියේ කියලා තිබුණා ගව්පේ හරහා ගෙවීම් කරන්න අවශ්‍ය

0: පාසුකම් පොලිස්නල ධාරින් විසින් සලසන්න ඕන කියලා.
1: හරි.
0: දැන් මේ ජනාධිපති තුමා එක්ක තිබිච්ච සාකච්ඡාවේදීත් කතා වෙලා තියෙනවා සැප්තැම්බර් මාසේ ඉඳන් ගව්පේ හරහා ගෙවීම් කරන්න ඕනේ සියලුම රථවාහන සම්බන්ධ වැරදි වලට ගෙවන දඩ ගව්පේ හරහා තමයි සැප්තැම්බර් වලින් පස්සේ ගෙවන්න ඕනේ කියලා.
1: හරි.
0: අපි බලමු ඉතින් සැප්තැම්බර් මාසේ කොයි කාලෙට වැටෙයිද කියලා. මොකද මං එහෙම කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඉඳන් අපි අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනවල සීට් බෙල්ට් පැළඳීම අනිවාර්ය කරනවා, ආයි සහන කාලයක් දෙනවා, ආයි අනිවාර්ය දිනේ අනවුස් කරනවා, ආයි සහන කාලයක් දෙනවා. දැන් එහෙම දීපු සහන කාල ටික සැප්තැම්බර් 19 වෙනිදා ඉවර වෙනවා කියලා කියනවා. සැප්තැම්බර් 19 වෙනිදා සිට නීතිය ක්‍රියාත්මකයි. අධිවේගී ආසනපටි නොපළඳින මගීන්ට දඩ. සැප්තැම්බර් 19 වෙනිදා සිට අධිවේගයට ඇතුළු කරන සියලුම වාහනවල රියදුරන් හා මගීන් ආසනපටි පැළඳීම අනිවාර්ය බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පැවසීය. හෙතේ මේව පවසා සිටියේ අධිවේගී රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැළඳීම අනිවාර්ය කිරීම පිළිබඳ දැනුම් දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තමයි මේක කියලා තියෙන්නේ. එතකොට 19 වෙනිදා ඉඳන් ඊට අදාළ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවලු. ආසනපටි නොපැළඳ ගමන් කරන පුද්ගලයෙකුට ₹1,000ක දඩ මුදලක් පනවන්න පුළුවන් කියලා කියන්නේ. ඒක එතකොට දැන් අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථවල ආසනපටි පළඳින්න නැතුව මගීන් හිටියොත් එහෙම මගියට තමයි දඩය නියම වෙන්නේ. මෙහිදී අදහස් දක්වමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසා සිටියේ ආසනපටි නොමැති වාහන සඳහා ආසනපටි සවිකර ගැනීමට ලබා දී තිබූ සහන කාලයද සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙන බවයි. ඉතින් මේ මෙහෙම සහන කාලය අවසන් වෙනවා කියන නිවුස් එකත් අපි දැන් කීප සැරයක්ම දැක්කා. ඊට පස්සේ ආයි සහන කාලය දීර්ඝ වෙනවා, පුදුම සහනයක් ඒක. දැන් බලමු සැප්තැම්බර් 19 වෙනිදායින් පස්සේ ওই නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා.
1: හරි.
0: දිවයින පත්තරය අතර ගත්තහම විපක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකුගේ ඡන්ද වැඩට ශිරාන් බාසික් කෝටි ගණන් විසි කරලා කළු සල්ලි සුදු කරන්න කොළඹ පුරාම නිවාස සංකීර්ණ හදන්න මුදල් වැය කරලා දෙහිවල ගල්කිස්ස වෙරළ තීරේ සුපිරි හෝටල් පහක්. විපක්ෂයේ සිටින ප්‍රබලම දේශපාලඥයන් දෙදෙනෙකුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව අත්අඩංගුවේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා හෙලි කර ඇත කියලා ඔන්න දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට වැය කළ මුදල් ප්‍රමාණය කොතෙක් දැයි මේ වන විට හෙලි කර නැත. මැතිවරණ ප්‍රචාරණයන් සඳහා එක් දේශපාලඥයෙකුට බස් 50ක්ද ලබා දී තවත් විශාල මුදල් ත්‍යාගයක්ද පිරිනැමූ බව මොහු පවසා ඇත. මෙසේ ශිරාන් බාසික්ගෙන් මුදල් ලබාගත් එක් දේශපාලඥයෙකු කළුතර ප්‍රදේශය නියෝජනය කරන බවද වාර්තා වෙයි. ඉතින් මීට අමතරව පහුගිය කාලේ ආන්දෝලනයට තුඩු දුන් සෝල් බීච් හෝටලයක් එයාගේ කියලා කියන තව හෝටල් ගණනාවක් තියෙනවා කියලා කියනවා. ඒ ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. මං කියන්නේ ඒ විස්තරයට වඩා අපි මං හිතන්නේ හොයාගන්න ඕන එක තමයි කවුද මේ ශිරාන් බාසික්ගෙන් සල්ලි අරන් ඉලෙක්ෂන් කැම්පේන් එක කරපු විපක්ෂයේ ඉන්න ප්‍රබල දේශපාලඥයෝ දෙන්න. අපි බලමු ඉතින් ඒවත් මේවට හැංගිලාම තියෙන්නත් බෑනේ නේද? කොයි වෙලේ හරි මොකක් හරි විදිහකට එළියට එන්න එපෑ. අපි එනවා ලංකාදීප පත්තරේට. එල්නිනෝ කෑම මිලත් නං වයි. එකට යුද්ධයනුත් බලපෑමක් තියෙනවා කියලා කියන්නේ. වැඩිම බලපෑම හාල් සීනිවලට. දැනටමත් ආනයනික මිල වැඩි වෙලා. පරිප්පුවලට අවුලක් නෑ. ඉන්දු පාකිස්තාන් ලොකු ලූණු මිලට තද බලපෑම්. එල්නිනෝ දේශගුණික සංසිද්ධිය හා මැදපෙරදිග අර්බුදය හේතුවෙන් සීනි ලොකු ලූණු ආනයනික සහල් වියලි මිරිස් සහ කඩල ඇතුළු බොහෝ කෘෂිකාර්මික භෝග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉදිරියේදී අනිවාර්යෙන් මිහිල යන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුව පවසති. වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ සීනි සහ ආනයනික සහල් වලට බවත් සීනි නව තොග ඇනෝම් කර ඇත්තේ පැවති මිලට වඩා කිලෝග්‍රෑමයට ₹20ක් වැඩියෙන් බවත් ආනයන කරුව ප්‍රකාශ කරති කියලා කියනවා. ඉතින් මේ ළඟ එන බඩු මිල වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංගියේ එන්නේ. දැන් මෙතන හැබැයි පොඩි කොටසක් තියෙනවා. ආනයනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර අර ලංකාවේ ගොවියව බේරගන්න ආනයනික සහල් වලට කිලෝවක් මත පනවලා තිනවනේ වෙනම බද්දක්. අර මොකද ලංකාවේ ගොවියෝ හදන හාල් විකුණන මිලට වඩා මිලෙන් අඩුයි අපි පිටරටින් ගෙන්නන හාල්. එතකොට මේ මිල මැච් වෙන්න අපි මැදින් ටැක්ස් එකක් අය කරනවා. ඉතින් ඒතර පිටරටින් ගෙන්නන ආනයනික සහල් වල මිල

0: වැඩි වුණොත් එහෙම අපිට බලන්න ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු ඉතින් පාරිභෝගික අමාත්‍යාංශ අපේ ඇමතිතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ මේ වගේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. එතකොට අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ අනෙන්ක සහල් ගේන්නෙමත් නැහැ කියලා. බලමු මේ සැරේ ගේනකොට කොහොමද වැඩේ කෙරෙන්න යන්නේ කියලා. 22ට එරෙහිව පෙත්සම් 9ක් 22 වෙනි සංශෝධනයට එරෙහිව මේ වෙනකොට පෙත්සම් 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙලා තියෙනවා. ඒක ගැනත් විස්තරයක් තියෙනවා. අපි ඊයේත් මේ ගැන කතා කළා. ඊයේ වෙනකොට පෙත්සම් 6යි තිබුණේ. අද ඒක පෙත්සම් 9ක් දක්වා වැඩි වෙලා තියෙනවා. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ මම උපුට ගන්නවාද ලංකාදීප පත්තරෙන්. 22 මවන තරම් යකෙක් නෙවෙයි කියලා ඇමති කියනවා. කිව්වම පුරවැසි කියනවා ඒ වුණාට කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොට කියලා කතාවකුත් තියෙනවලු. ඉතින් හිතන තරම් යකා කළු නැති වෙන්නත් පුළුවන්. සමහර විට කොකාගේ සුද ඉගිලෙනකොට පේන්නත් පුළුවන්. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න.
1: එහෙනම් සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 98.2 98.4.

0: theater top story
1: ආහාර කලබනාකරණයට නව කමිටුවක් ආහාර කලබනාකරණයට අනු කමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත් කර තිබෙනවා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ පැවසුවේ එල්නිනෝ තත්ත්වය සහ ලෝක ආහාර අර්බුදයේ මූලික කරගනිමින් මෙම කමිටුව පත් කළ බවයි කෘෂිකර්ම පශු සම්පත් ආරක්ෂා කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු තිබෙනවා ජලාශවල ජල කලබනාකරණයේ සිදු කිරීම සහ පානීය ජල සැපයුම් පද්ධති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමද එහිදී සිදු වූ සාකච්ඡාවට ඇතුළත්. දැන් විදෙස් පුවත. සමය පිළික ඇතිවීම වැළැක්වීම සඳහා අත්හදා බලන ලද එන්නතක් සාර්ථක වී තිබෙනවා. මෙම එන්නත නිපදව ඇත්තේ අමෙරිකාවේ මාක් සහ මොඩර්නා යන ඖෂධ සමාගම් ඒකාබද්ධවයි. එන්නත අධ්‍යවදානම් මෙලුනිමා ඇති රෝගීන් කිහිප දෙනෙකුට ලබා දීමෙන් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව එය සාර්ථක වී ඇති බවයි මාක් සහ මොඩර්නා යන සමාගම් දෙක ඒකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේ.
0: Theater top story අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: 98.2 98.4

0: திங்க் ஈரான் அமெரிக்கா பழைய லவ் சம்பந்தம் அமெரிக்கான ஜனாதிபதி டொனால்டு ட்ரம்ப் மேத்துக்கதீம ஈபெரிதா கருப்பு பிரகாசிதமாய் ஈரானேட்ட இக்கோனமிக் டி டே காக்கறாங்க நோக்கில் முகத்த இக்கோனமிக் டி டே காக்கியன் இக்கோனமிக் டூம்ஸ் டே அம்மூ இக்கியானே மிக தேரும் தமாய் ஈரானேட்ட மெத்தே கிரியாத்மக நொக்கல அத்தி தேவந்த ஆர்த்திக மெஹியுமாக ஆரம்ப கரணும் ஈரானே வட்டன்
1: ඒකනේ සම්බාධක දානවා ඒ වගේ එකක්ද
0: අන්න ඒ වගේ එකක් තමයි ඉරානෙත් එක ගනුදෙනු කර සියලුම රටවල් වලට
1: හරි
0: ඉතාලම දැඩි අර පෙව්වකකට මෝන දෙන්න වෙයි කියලා කියන
1: හරි ඕකේ
0: ඊට පස්සේ මම ඇත්තටම බැලුවා මේ යුද්ධේ පටන් ගත්ත දා ඉඳලා නිකන් සතියෙන් ඉවර කරන්න නෙකි සතියෙන් හරි දෙකෙන් හරි
1: ඕ ඉවරටම ඉවර කරන්න නෙකි
0: දැන් ඉතින් මේ පෙබරවාරි මාසේ අල්ලගත්ත කොටි වලිගේ තාමත් අරන් දුවනවා ඉතින් අපි කොටියගේ වල්ගෙන් අල්ලලා ගහ වටේ දුවනවා.
1: දුවනවා.
0: දැන් කොටියා මෙහෙන් පිටිපස්සෙන් එනවා පේනවා. වල්ගෙන් අල්ලන් දුවනවා දැන්. ඔයාට මතකද ඩොනල්ඩ් ට්‍රම්ප් එක දැන කියනවා ඉරානය මේ මිහිතලේ නතුකා දමනවා. කොහේ ඉදලා? කොහේ ඉදලා කියලා හෙවෙන. ඔයසයි ටික කාලයක් ගිහලා
1: කියලා. හරි.
0: ඉරානයේ විදුලි බලාගාර විනාශ කරනවා. විනාශ කරනවා. විදුලි බලාගාර
1: යා
0: සාමාන්‍යයෙන් මේ යුද්ධය ඇතුළෙත් ගහමරා ගතන නීති රීති
1: තියෙනවා.
0: සාමාන්‍ය සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන්නේ
1: නැහැ. ඔව්.
0: සිවිල් වැසියන්ට පහසුකම් සලසන මේ විදුලි බලාගාර වගේවට ප්‍රහාර එල්ල කරන්නේ නැහැ යුද්ධයේ හිතාමතා. යුදමය වශයෙන් සක්‍රියයි කියලා අඳුනගන්න ඉලක්ක සහ
1: හරි.
0: ඒ හමුදාවන් වලට විතරයි ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ වගේ ඔය යුද්ධයේ ඇතුළේ උනත්
1: එතික්ස් තියනවා
0: නේද? පොඩි එතික්ස් කැලේ ටිකක් යනවා. එහෙම අර එතිකලි කරන්න යුද්ධයක්. එක මිලිටරි වගේ යුද්ධ කරන්න. මිලිටරිවත් එහෙම කරාද කියලා මම දන්නේ
1: නැහැ. අනිත් එක ත්‍රස්තවාදී සංවිධානයක් එහෙම නෙමෙයිනේ තින්නේ. ඇමරිකාව කියන්නේ ඉතින් ඇමරිකාවනේ.
0: ඇමරිකාව ඇමරිකාව ඉරාන කියන්නේ
1: ඉරානය නේද? එහෙම රටවල් දෙකක්.
0: ඉතින් මේ කියනවා ඉරානයේ විදුලි බලාගාර විනාශ කරනවා. මේ කාලයකට කලින් කිව්වේ.
1: යා.
0: ඉරානේ කිව්වා. ඉරානය නැවත ගල් යුගයට ගෙනියනවා මතකද?
1: ඔව් මතකයි මතකයි.
0: වෙනම ගල් සීන් එකක් ආවා. තව කැලක් කිව්වා මුලින් පාලං ඊළඟට විදුලි බර. අර මුලින්ම විදුලි බලාගාර කිවට ඒක පුළුත් නෑ ඕන්නේ. දැසලා මුලින් පාලං ඕඩර් එක පටන් මැරිලා මාරලාදී මුලින් පාලං ඊළඟට විදුලි බලාගාර. සීතල ලෑනෝ ඊට පස්සේ ඔන්න හොමුස් වහලා නාට්‍ය යනවා.
1: හරි.
0: පැය 48ක් ඇතුළත හොමුස් විවෘත කරන්න නැත්තම් නිරයට මුහුණ දෙන්න කියලාත් කිව්වා.
1: හරි.
0: ආයෙත් තව දවසක මම වදන් කිව්වා. අද රෑ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යාවි.
1: මතකයි මතකයි.
0: ඊට පස්සේ ටිකක් මේ වකල්ලා කිව්වා. ගිවිසුමකට එන්න නැත්තම් අපි වැඩේ ඉවර කරනවා. තව එකක්
2: මීට කලින් කවදාවත් දැකල නැති ප්‍රහාරයක් බලාපොරොත්තු වන්න.
0: තව එකක්
2: ඉරානය තාමත් ප්‍රමාණවත් වේදනා විඳල නෑ. ඉරානය තවමත් ප්‍රමාණවත් වේදනා විඳල නෑ.
0: තව එකක් කිව්වා මේකන අපේ එකකුත් වගේ.
1: හරි.
0: මේ අවසාන අවස්ථාව. අපිට රට බේරගන්නම්
1: මෙන්න. ඔව් තියනේ.
0: අවුරුදු පහෙන් පාට අවසාන අවස්ථාවක් මෙන්න අපිට.
1: මගේ ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවා. මේ ඔබේ අවසාන ඉංග්‍රීසි පන්තියයි.
0: සිරාවට.
1: ගියා ඒකටම.
0: ඊට පස්සේ ඔමාන් වලට තර්ජනය කරා මේ හොමුස් කන කතා කරොත් එහෙම බෙස්ටි හම් වෙනවා බෝම්බ ගන්න. අලුත් එක මොකද? ඉකොනොමික්ස් ඩූම්ස් ඩේ. ඉරානයත් එක්ක ගනුදෙනු කරන රටවල් වලටත් ඉරානයටත් ආර්ථික වශයෙන් ඩූම්ස් ඩේ එකක්. ඒ කියන්නේ ලෝක අවසානේ වගේ. ඩූම්ස් ඩේ කියන්නේ ලෝක අවසානේ. ඒ වගේ ආර්ථිකයේ අවසානය ඉරානයේ. ඒක හරියට මෙන්න මේවා. ඉරානයේ ආර්ථිකයේ ඉරානයට දැනටමත් දාපු සම්බාධක තියෙනවා. ඉරානයේ තහමනම් කරපු බිලියන් ගාණක් ඩොලර් වලින් වටන වත්කම් තාමත් එහෙමම තියෙනවා. ඒ කියන්නේ ඒවා වත්කම් තහනම් කරලා.
1: හරි.
0: ඊට පස්සේ ඒගොල්ලන්ට ආර්ථික සම්බාධක එහෙම වයින් කරේ නෑ එහෙමම තියෙනවා.
1: ඉතින් ආයි මේ මොකද්ද
0: කියන්නේ? කියනවා ආ කරනවා. යාරනවා මෙයා කර මං ඒමට මෙයා කරවා
1: දූම්ම චාලය කරනවා
0: ඕ
1: දූම්ම
0: මම මෙෝ මෙයා කල්ලදාම එහෙම කියලා ඒ ඉරානයට ආර්ථික සම්බාධකයම කතා කරන එක හරිට දැන් ඔයාලට මේකම කිව්වා කියලා දැන් ඔයාලා මං කියනවා ඔයා මේට පස්සේ වර මං දත් පදින්න දෙන්නේ නැහැ කියන එක ඔයා කොහොමද දත් පදින්නේ නැන්නේ ඈ ඉතින් මම ඔයාලට දත් පදින්න දෙන්නේ නැහැ කියන එක මොකද වැඩ හම්බෙනවද මොකද
1: වෙනවද ශක්තියක් තියෙනවද
0: නෑ ඔයා දැන් කොහොමද දත් පදින්නේ ගොඩක් කලාවට
1: මේ මොකද්ද මේ මේ මෙතුමා කියන්න උත්සාහ කරන්නේ මොකක්ද
0: ඒ දැනටත් සම්බාධක දාලා තියෙන දැනටත් වත්කම් තහනම් කරලා තියෙන රටකේ ඩිරායන්ට ඉතින් මොකක් නවත්තල මොකක් අයි කරන්නද කියන්නේ මට තේරෙන්නේ නැහැ සොද්දා
1: මට තේරෙන්නේ බොරු කියන්නේ
0: කාටද මේ බොරු
1: කරන්නේ
0: කාවද රවට්ට අපිවත් මේ හයි කාවද රවට්ට රවට්ට මට තේරෙන්නේ නැහැ මම කියන්න ඕන දෙයක් කරගන්න දැන් අපි එළින්නේ නැතත් අපි අපි ශ්‍රී ලංකාවේ දැන් අනේ ඕන දෙයක් කරගන්න
1: හවදරි අපේනුත් තහයිනේ.
0: ඔව්.
1: එහෙම කළා විස්නා මම මෙහෙම කරා මොකද කියන්නේ.
0: ඕම ගිහලා ගිහලා ප්‍රෙස් වලට මිනිස්සු වෙන්න නැති වෙනවා.
1: සීරියස්ලි ඕනම එක්කෙනෙක් ඕනම දෙයක්.
0: දැන් ජනමතය ගත්තොත් ඇමරිකාවේ තන්නේ කරම අනිත් පැත්තට ගිහලා තියෙන්නේ. මුලදී යුද්ධය කියන එකට කැමති වෙච්ච මිනිසුන් පවා ඉරානයේ දනගස්සවන්න කැමති වුණා මිනිසුන් පවා.
1: හරි.
0: දැන් කියලා මේ පුදුම කරදරයක් වුණා නෙමෙයි. මේක මේක විශාල කරදරයක් වුණානේ.
1: සීමාවක් තියෙනවනේ ඕනේ.
0: සීමාවක් තියෙනවනේ ඕනේක. අර ඉස්සර වගේ දෙවන ලෝක යුද්ධේ පළවන ලෝක යුද්ධ වගේ මේ අවුරුදු ගණන් මාස ගණන් එහෙම ඉන්න කැමති මිනිස්සු මේ රටේ ලෝකේ දැන් කොහෙවත් නැහැ.
1: ඒකනේ අපි වෙනස් වෙලා.
0: කිසිම රටක නැහැ.
1: ඕ.
0: ඇවැත්ත පැවැත්ම නිසා මොනව හරි පටලෝගෙන නැටුවට මිනිස්සු කටිය කරු මේ මොකද්ද මේ මේ කරන්නේ මේක. එක මේක කරලා ඉවරයක් කරන්න නැත්නම් මේක අතහැරලා දාන්න. සාල කරදරයක් වුණානේ මේක.
1: දැන් මැද පෙරදිග මිනිස්සුන්ට සාමාන්‍ය තත්ත්වයක් මේක. ඉතින් වැඩ කරනවා
0: ඉතින්. යනවා ඉතින් අපි හිතන ඩුබායි අනේ අම්මේ ඉවරද මේ අපේ යාළුවෙක් ඩුබායි ඉඳලා ඊ පෙරදිත් ඇවිල්ලා මේ දරුපාවුල පිටින් ආල දරුපාවුල පිටින්ම ගියා. ඕමාන් යන මිනිස්සු යනවා එනවා.
1: ඒක.
0: ඔයාගේ අයියා විතර මේ බයි ලංකාවට
1: ආවා. අයියා ගියා.
0: අයියා කොහෙද ගියේ?
1: අයියා කොහෙද ගියා? අනික කඩිය තියලා ගියා. ඒක ළඟදී යනවා.
0: ඊකමයි ගාලුගා එක්ක දාලා මං ගියා.
1: පැත්ත ලෝකේ දුවනවා.
0: ඉක්කයි මම කොළඹ ගියා.
1: හරි.
0: ඉක්ක කුවේට් ගියා.
1: තින් ඩොනල්ඩ් ට්‍රම්ප් අපි ඔයාගේ ප්‍රකාශ වලින් තමයි උපුටා අරගෙන මේ කතාව
0: කළේ. ඉතින් මන් දන්නේ අපිට අනේ අපි අපිට නම් නොකුත් කරන්නත් බෑ යුද්ධ කරගන්නවත් මෙහෙ අපිට.
1: මම
0: නම් කියන්නේ මම සනීපත් නෑ අපිට.
1: සල්ලිත්
0: නෑ. ඕන දෙයක් කරගන්න කියලා. සල්ලි දිනවා සල්ලි දිනවා. මහා භාණ්ඩාගාරේ සල්ලි තියෙනවලුනේ.
1: එතකොට ඒව එළියට.
0: මම අර ඊයේ පෙරේද වැර කෝප් කමිටුවේ රැස්වීම අර මම බැලුවා අර මිලියන 2.5. ඉතින් මේකේ බග කීම මහ බැංකුව බාර ගන්නෙත් නැහැ මුදල් අමාත්‍යාංශය බාර ගන්නෙත් නැහැ. ඉතින් බොහොම ඍජු අහනවා හර්ෂ මන්ත්‍රීතුමා අහනවා. ඉතින් දැන් මේක මොකද්ද කරන්නේ දැන් මේකද? මොකද්ද කරන්න කියන්නකෝ? මොකද්ද කරන්නේ? හරි කොරවක්ක නිලුන් කොලේ උඩ යනවා වගේ තමයි උත්තර දෙන්නේ නේද? බලයිට හරි ආසයික බලයිට වද. ඉතින් මේ අවස්ථාවේදී මේ ආකාරයෙන් අපි සොයා බල. නෑ නෑ මේක මේක මොකද්ද කරන්නේ දැන්? ඒ අවස්ථාවේදී යම් කිසි දෙයක්
1: ඉතන
0: අවස්ථාවේදී යම් ආකාරයක දෙයක් මෙහෙම එක නොමුනොත් අපිට ඒක බලන්න. ඉතින් ඒ කියන්නේ මහජන මුදල් වලින් ගෙවන්න. ඒ අවස්ථාවේදී ඒ ආකාරයෙන් බලන්න මහජන මුදල් වලින් තමයි ගෙවන්නේ.
1: අයි අන්ඩිය බියනවන්න ගෙවන්න.
0: මහජන මුදලෙන් ඇටි මේක ගෙවන්න හරි
1: පෙන්නන්න. අපි පෙන්නන්න. ඔබ ගෙවන්න.
0: මේක මේ මේ මේක හැම තැනකදීම හරි හරි ඔක්කොම හරි. දැන් මේ මිලියන 2.5 ගෙවන්න එපා අර ඕස්ට්‍රේලියානු කාටද? මොකද ඒ තල්ලි පිල්ලි ගියා කියලා ඒ තල්ලි කවුරු හරි පොරක් හොරකම් කරා කියලා මේ සිස්ටම් ඔක්කොම අස්සේ රිංගලා
1: හරි
0: ණය හිමිය ඒක ණය අයිතිකාරයා ඵල නෑ නේද එහෙම නේද ආ කවණ කවණ ඔක අතහැරලා දාන්න කියලා මිනිස්සු
1: ඉන්නවද මේ ලෝකේ
0: දැන් ඔයා මට සල්ලි දෙන්න තිබිලා ඔයා වැරදි account එකකට සල්ලි deposit කරලා තිබුණොත් මං කියනවා ආ කවණ නෑ ගන්න වැරදි account එකකට සල්ලි දැම්මනේ එහෙම කියනවද නේ මං ඉතින් අන්තිමට මේ දැන් හැමදාම මේක මහ ජනතා අපිට දාන්නේ ඇඟ ගාල දැන් ඔය අන්තිමට වෙන්න වචන වලින් මම එහෙම ඒ ආකාරයෙන් බැලුවිට ඒ අපි ඒකාබද්ධාරි මොන හරි වචන ටිකක් කරගොලා
1: ස්තුතියේ
0: අවසන් ප්‍රතිපත්තියේ කියන පිරමීඩයේ උඩ
1: අවස්ථාව මහජනතාවට සල්ලි දාන එක
0: අන්තිමට මේ
1: අනේ පොලිටික් නේද මේ සිංගිති මොලේටත් තේරෙනවා ඒක
0: මුල්ලෙන් ඉඳලම තේරුණා
1: ඔව්
0: මේ කවුද ගෙවන්නේ අමාත්‍යංශයේ හිටපු ලොක්කෝ ගෙවනවද ඈ ඒගොල්ලන් ගෙවලෙන් අර මල්ලි එන අපේ අතින් වැරද්ද වෙලා තින්නේ මල්ලි එන අපි අමාත්‍යංශ කට්ටිය එකතු වෙලා අපි මහ බැංකුවට පොඩක් කතා කරලා ඒගොල්ලෝ කී කී අරගෙන මේ මදිපාරේ ලෝන් එකක් දාලා නේද අපි එහෙම ගෙවලා දාන්න මේක නේද මිනිස්සුන්ට ඉතින් මේක පටවන්න බෑ කවුරුවත් එහෙම කියනවද එහෙම කියනවද කවුරුත් එහෙම කියන්නේ
1: සහෝදරයා
0: ඔව් පාට ලෝපු ලස්සන ලොකු වචන වලින් එන යුද්ධ ගෙවුවා වගේ කෙලින් ඉඳගෙන ඉතින් අන්තිමට මේ මිනිස්සුන්ගේ මේකෙන් තමයි ගන්න වෙන්නේ නේද? ඒ තල්ලි කියවන්න එපා. නැත්නම් අපි නව ඩිෆෝල්ට් එක නැත්නම් අපි ණයට පොල්ල තියපු රටක් වෙනවා ආයි පාරක්.
1: ඒක නම් ඇත්ත.
0: ණයට පොල්ල තිබ්බොත් එම බංකොලොත්. වර්ථේන මෙලෝදිය තේරෙන්නේ
1: නැති නේ.
0: දත්ටි ගවන්න එපා. බඩට
1: තේරෙනවා.
0: සේවක වන්දියක් දෙන්න දත්ටි බට්ට.
1: ඉතින් දැන් අපිට ඒ හැකර්වරු හොයාගන්න පුළුවන් වුණා?
0: හැකර් උන්නාන්සෙලා.
1: හැකර් දෙයි හොයාගන්න පුළුවන්.
0: කොහොමද ඒක කියන්නේ?
1: හැකර්වරුන්. අපි සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්නේ කොහොමද?
0: කාර්යා කියනවා නේද?
1: ඔව්.
0: නේද? මාළුත් කාර්යා මේ නීතියේ මිනිසුත් කාර්යා නේද? එහෙම කියන අපි හැකර්වරුන්.
1: බයයි අපි හැමෝමනේ.
0: අම්මෝ තනින් වැඩිලා හැකර්වරුනි. ඉතින් මොකද කරන්න කියන්නේ අපි?
1: ඩූම් කරනවා කියලා නේද කිව්වේ අරගල? මොකද?
0: ඩූම්ස් ඩේ කරනවා.
1: ඩූම්ස් ඩේ.
0: ඩී ඩේ
1: වෙනුවෙන් තමයි මේ සින්දුව.
0: මොකද්ද?
1: ඩූම්චාලේ.

0: දූමජාලයේ ගීතය නම් මං හිතන්නේ මෙතන සෙට් වෙනවා ඇති කියලා. ඊට වඩා කල්පනා කරන්න ඕන දෙයක් කරනකොට
1: මම මේ වැරද්ද බාර ගන්නවා.
0: ලව්ලි. ලව්ලි. වැරද්ද වුණා නම් වැරද්ද බාර ගන්න කොන්ද හයිය තියෙන්න ඕන. ඒක හොඳ ගතියක්.
1: Love you.
0: ඔව්. මොකද කියන්නේ? පුදුමහේනියන්නේ මේක. පුදුමහේනියන්නේ මේක තියෙන්නේ. මම දරු පවුල් කාරේ බඳලා ඉන්නේ මම.
1: දන්නවා.

0: හැසේජිකක්ඇවිල්ලා අරවින්න අනේ පුතේ ආච්චිට හොඳටම සනීපනෑ පික්නී ට්‍රක් එකක් දා
1: ඉනාන්න හොඳ නෑ
0: මොකක් දා අනි දාසේ දාන්නද
1: දාසේ දාන්න හැල් කරන්න ලේසි මෝරෝ හොද මේ
0: හටද ලොකේෂන් දාන්න කොට ද
1: අනේ හොරණ ඉට හොරමන ඉන හොරණ ඉටමට කරද ඇත කරගන්න
0: නම් කරදරයන් ආචිට කරද ලොකේෂන් කොටද කියලා
1: ලොකේෂන්
0: ඇයි දාන්
1: ්‍රක්ක දාන්න
0: දම් කොහටද දාන්
1: ඕ
0: මයිතන අම්මලගේ අක්කලායි ගෙදටද කොද ලොකේෂන් ආච්චු යවනොදක හරි කමන්නෑ තිං මෙහෙමයි අපි
1: දෙමවපියන් ලෙඩ වූ විට දරුවන්ගේ තරම දැනගත හැකි
0: අදම
1: දේපල බෙදා වෙන් කරන විට සහෝදරයන්ගේ තරම දැනගත හැකි පුතා
0: යා ඇත්තටම පික්මී ට්‍රක් පාවිච් කරන්න ඒ වගේ දේවල් වලට නෙමෙයි කියලා පෙන්න්න තමයි මං ඒ ඉදිරිපත් කිරීම කළේ අපිට පික්මී ට්‍රක් කරා
1: පඩි වැඩිපුර ඉල්ලූ විට ආයතනයේ තරම දැනගත ගුඩ්වන් ගුඩ්වන් I'm the good person here
0: right පික්මී ට්‍රක් කොච්චර කොච්චර සයිස් එකේ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න.
1: අඩි 7 අඩි 16 අමාර පුතා.
0: ඉච්චර ලොකු ට්‍රක් එකක් වුණත් කියන්න ගන්න පුළුවන්.
1: කියන්නේ ඉතින් මේ ලොකු දේවල් එහාට මෙහාට කරන යවන මිනිස්සු ඉන්නවද?
0: ඕ අනේ ඒකනේ.
1: නේද? අනිත් එක නිකන් මේ සමහර මන් දැකලා තියෙනවා කාගේ හරි ලොරියක් අර කුලියට අරගෙන.
0: හරි.
1: ඕන්නේ. ඉතින් වැඩ කරන්න නැති දවස්වලට මාර අපරාදිනේ. මාර අපරාදිනේ.
0: ඕ ඇත්ත ඇත්ත කතාව.
1: ආ කොයි වෙලාවෙ ඩිලිවරියක් එකනේ කොයි වෙලාවෙ ඩිලිවරියක් එන්න පුළුවන්.

0: කොයි වෙලාවෙ ඩිලිවරි එකක් කාවත් මේ පික්මි ඇප් එක තියෙනවනම් පික්මි එතන ඇප් එකේ ට්‍රක්ස් කියන අයිකන් එක ඩීයේ ගිහිල්ලා
1: හරි
0: ඒකෙන් අපිට ඔන්ලොක් එක කරගන්න පුළුවන්. ඒක මෙහෙන්නට මාස ගණන් කල් තියලා මේ අවසර අරගෙන පර්මිට් අරගන්න දෙයක් නැහැනේ. මෙහෙමයි කැලේ හොරෙන් ලී කපලා පික්මි ට්‍රක් එකක පටවන් කොළඹ ගේන්න නම්
1: තේරෙනවද?
0: ඒ වගේ නිකන් පර්මිට් වගේ තියෙනවනේ ඔය අවශ්‍ය වෙනවා ඒවා දාලා දාලා විදියට. ඒ කියන්නේ ඒවා කරන්න පුළුවන් වාහනක් තියෙනවනේ.
1: ඒ කියන්නේ නීත්‍යානුකූලභාවය එතනදී හරිම වැදගත්.
0: හරිම වැදගත්. ඉතින් මේක ඩිලිවර් කරන්න ඔබට අවශ්‍ය ඕනෑම දේක් ඩිලිවර් කරන්න පුළුවන්.
1: දැන් හිතන්න ගෙවල් මාරු කරනවා කියලා. එතකොට අපිට දාගන්න පුළුවන් පික්මි ට්‍රක් එකක්.
0: වාට ගෙදර බඩු ටික මේවා කරලා අඩු කරගන්න.
1: හරි.
0: කට්ටිය කීප දෙනෙක් ඊට කලින් පොඩ්ඩක් කතා කරලා arrange කරගන්නත් පුළුවන්. ඒ පහසුකමක් තියෙනවද? සමහරවිට අපිටම තනියම ওই ටික බඩු ටික ඇදගෙන මේවට කරලා දකන්න බෑ. ලොරිය එන්නේ ඩ්‍රයිවර් සහ ක්ලීනර් විතරයි. එදිය දෙන්නටත් බෑ නෝ ඔක්කොම කරන්න. ඉතින් කීප දෙනෙක් අවශ්‍ය නම්.
1: Yes.
0: අම්මෝ මට මතක් වෙනවා එහෙම අපි ගෙවල් ගානෙම ගිය විදිය කුලියට හිටියන කාලයක්.
1: හරි.
0: හරි. අනේ ඉතින් මේ යාළු මිත්‍ර ඔක්කොම සාලා අර ඉතින් බඩු ටික පටවගෙන යන්න බෑ. ලොරිය පිටිපස්සේ නැගලා මල් පෝච්චියක් අල්ලගෙන.
1: ඕනේ.
0: මල් පෝච්චිය අන්තිමට දාන්න.
1: හරි. ඕ.
0: ඒක බියොන්ඩ් රටේ කියලා අල්ලගෙන යන්න.
1: අපි වැඩක් ගමන් නැහැ අම්මලට මල් පෝච්චිය වැදෙන්න
0: බෑ. ඒ ඉතින් අල්ලගෙන යනවා. ඉතින් අර පස්සෙන් පස්සට පහු වෙලා යනවනේ අර දුකකුත් ආවා මට. ඒක වෙනම කතාවක්. එහෙම අද්දගෙම වඩාත් තියෙනවා ඇති. තනත් මට කියනවා කඳුලක් එනවා මගේ ඇසට.
1: මං කඳුළු පිස දාලන්න.
0: ඕන්නෑ ඕන්නෑ. එපා එපා එපා. එපා එපා ඕන්නෑ ඕන්නෑ.
1: හත් එක්කම පිහිදල්ලා. රයිට් එහෙනම් අපි පික්මි ට්‍රක් ගැන අද දවසේ කතා කරා. ඔබට ඒ ගැන මොන හරි අයිඩියාවක් එන්නේ නැති?
0: දැන් මේ දවස්වල මම නිතර හැන දෙයක් තමයි මේ ළමයිව රට යවනවා නේද? ළමයිව රට යවලා උගන්නන වැඩේ ටිකක් ලුකුවට යනවා.
1: Yes.
0: ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අපේ රටේ හරි කාලෙට අර සමහර වෛද්‍ය විද්‍යාල ඇතුළේ ඒවා මොනවා හරි ප්‍රතිපත්ති හරියට සම්පාදනය කරගෙන හරි මොකක් හරි විදිහකට ඒවා මේ රටේ ස්ටැබ්ලිෂ් වුණා නම් අපිට ගන්න තිබුණ අවස්ථාවල් තමයි.
1: ඔව් අනිවාර්යෙන්.
0: ආසියාවේ අපිට කරන්න තියෙන එඩියුකේෂන් සෙන්ටර් එක හබ් එක කරන්න තියෙන රටක් මේක. ඒ කියන්නේ ජීවන වියදම අඩුයි. මේ ඇවිල්ලා නැතර වෙන්න දැන් ඕන තරම් අඩුවට හොයාගන්න පුළුවන්. කන්න බොන්න යන වේදම සාපේක්ෂව අඩු වෙන තුලකෙන් රටවල් වල හැටියට. ඉතින් අධ්‍යාපන විශාල වැඩසටහනක් ක්‍රියාත්මක වුණා නම් මේ තමයි ආසියාවේ අධ්‍යාපන දිස්ත්‍රික්ක එන. එහෙම කරන්න තිබුණා. දැන් අපි පෙරහැර ගියා වගේ එකක් තමයි මගේ ඔළුවේ තියෙන්නේ.
1: දැන් වෙන වෙන රටවල්
0: ඒවා ආයි මොලේ වෙන වෙන රටවල් ඒවා අල්ලගත්තා.
1: මැලේෂියාව
0: ලොකුවටම අල්ලගත්තා
1: ඒක.
0: මැලේෂියාව අල්ලගත්තා. තායිලන්ඩ් ලොකුවටම වැඩේට බැස්සා. තායිලන්ඩ් කොහෙන්ද පටන් ගත්තේ? අද තායිලන්ඩ් කියන්නේ এডুকেෂන් පැත්තේ මාර ලොකු වැඩක් කරන රටක්. ඉන්දියාව?
1: ඔව් ඒකනේ.
0: ඔව්. ඉන්දියාව. දැන් ඉන්දියාවගේ රටවල් වල පුළුවන් තරම් විශ්වවිද්‍යාල දාලා ඉන්දියාවට ඕනේ පුළුවන් තරම් උපාධි දීලා දීලා තමන්ගේ මිනිස්සුන්ව ලෝකේ වෙන වෙන රටවල් වලට පිටත් කරලා යවන්න. ඍෂි සුනක්ලා බිහි වෙන්නේ එංගලන්තේ විතරක් නෙමේ දවසක මතක තියාගන්න.
1: ඇමරිකාවේ
0: දවසක ඉන්දියානු ජනාධිපති කෙනෙක් වුණොත් හිටියොත් දවසක අපි ජීවිතුන් අතර ඉන්නකන් පුදුම වෙන්න එපා. එහෙම තමයි ඒගොල්ලෝ ලෝකය හසුරුවන්නේ. දැනුමෙන් තමයි ලෝකේ බිලී බාන්නේ ඉන්දියාව. IT පැත්ත ගත්තත් එහෙමයි. ඉතින් අපි කතා කරේ මේ විශ්වවිද්‍යාලවල දැන් ඉතින් වැඩක් නැහැ කතා කරලා.
1: හරි ඔකේ.
0: කකුලෙන් අද පය අතින් අද පය වා ඉතින් කාලින් කාලට ගෙනියයිනේ. ඒ ටික. ඉතින් දැන් එහෙම දරුවන්ගේ මේ අධ්‍යාපන කටයුතු වල පොඩි වියදමක් නෙමෙයි යන්නේ. ඒ සල්ලි ඇත්තටම අතේ නැහැ ගොඩක් වෙලාවට.
1: හරි.
0: ඒ මධ්‍යම පාන්තිකයකට පොඩ්ඩක් ක්ලෝස් කරන්න පුළුවන් මිනිහෙකුට ඊළඟ ස්ටෙප් එකකට දරුවාව දාගන්න තියෙන එකම ක්‍රමය අධ්‍යාපනයේ නේ. ලොකු සම්බන්ධකම් ඇත්තෙත් නැහැ දරුවාට උගන්නලා තමයි ගොඩ යන්න තියෙන්නේ.
1: හරි.
0: හැබැයි දේශීය විදේශීය මොකක් වුණත් විශ්වවිද්‍යාල කතා මොනවා වුණත් දෙයියන් පිට ලංකාවේ ඇත්තටම තියෙන විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියත් හරිම ස්ට්‍රොන්ග් නේ. තියෙන ටිකත් හරිම ස්ට්‍රොන්ග්. ටිකයි තියෙන්නේ.
1: හරිම ස්ට්‍රොන්ග්.
0: හරිම ස්ට්‍රොන්ග්. සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් 75% කමර්ෂල් බැංකුවෙන් ගන්න පුළුවන්. සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන්. මොකද සමහර විෂයන් වලට අය කරන ගාස්තු විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය සහ රෑන්කින් මත පදනම් කඳුළු වෙන ගණන් කියන්නේ. අනේ උගන්න ගන්නත් ඕනේ. ඉතින් ගාන වැඩි. ඒත් ඉතින් ළමයි ආසත් ඒකට. කමර්ෂල් බැංකුවෙන් ණය ගන්න 75% වෙනකන් දෙනවා. මිලියන 10ක් දක්වා ණය පහසුකම් හම්බෙනවා. නම්‍යශීලී ගෙවීම් ක්‍රම දෙනවා. ඒක එපැයි. ඒක එපැයි අපිට. නම්‍යශීලී වෙන්න ඕනේ. ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ පේමන්ට් ටර්ම්ස්. අවුරුදු 2ක් දක්වා දීර්ඝ සහන කාලයක් දෙනවානේ. සහන කාලෙකුත් දෙනවා.
1: හරි.
0: ඒක ඒ කාලේ මං හිතන්නේ ගෙවන්නේ නැහැ මං හිතන්නේ. සහන කාලය තුළ. හරි.
1: හරි.
0: එතකොට ඔහොමම තව මේකේ මේ ටිකක් විස්තර ඇතුව පැහැදිලි කරගන්න ඕන කැලේ කීපයක් තියෙනවා. ඒක මම මෙහෙම තියෙනවා. මොකද ඔබට ඕන්ලා කමර්ෂල් බැංකුවට යන්න පුළුවන්. කෝල් කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා අහන්න පුළුවන්.
1: හරි.
0: මෙහෙම අපිට අධ්‍යාපනය සම්බන්ධයෙන් ළමයාගේ ණයක් ඕන කරලා තියෙනවා. කොහොමද මේක ඔපරේට් වෙන්නේ කියලා. ඒ ටර්ම්ස් එක බලන්න ඔබට සෙට් නම් සල්ලි ප්‍රශ්නයක් නැහැ ළමයට උගන්න ගන්න කී කියලා ඔබට පොඩි අදහසක් එයි.
1: හරි. දැන් අපි අර කඩල තෙල් දානවා නේද අරවින්ද? අපි කඩල
0: කඩල මොනවද මොනවා කඩල?
1: කඩල කියන්නේ කඩල කන කඩල?
0: කඩල
1: කවුපි කඩල?
0: කඩිල්ලේ කඩිල්ලේ.
1: ඒවත් තෙල් දානවා වෙනුවට මම පොඩි ඔප්ෂන් එකක් දෙන්නම්. කඩල තම්බලයි ටික හදලා.
0: කඩල වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද?
1: දැන් මට මතකයක්
0: අත. කිලෝග්‍රෑම්.
1: නෑ නෑ.
0: කඩල වලට ඉංග්‍රීසි භාෂාවෙන්
1: මට මතක නෑ. ඒක අපි කියලා තිනවා මේ කාගිල්ස් එකේ කඩල වලට
0: පරිප්පු වලට මොනවද කියන්නේ?
1: ඩාල්.
0: ඩාල්.
1: බිග් ඩාල්.
0: එතකොට ලොකු වැට තියෙන පරිප්පු වලට මොනවද කියන්නේ? පරිප්පු ලොකු වැට වලට මොනවද
1: කියන්නේ? ඩාල්.
0: ඩාල්. ඩඩාල්.
1: මට මතක නෑ නේද?
0: හරි කොහොම හරි වාට වාට මතක නෑ කඩල වලට කියන ඉංග්‍රීසි වචන.
1: ඔව් මට මතක නෑ. මට මතක. ඒක හැබැයි මෙතෙන්ට අදාළ වෙන්නේ නෑ. කඩල තෙල් දානවා වෙනුවට කඩල වලට පැල්වත්ත බටර් එකතු කරලා ඔකලන්ට රසම රස කඩල එකක් හදා ගන්න පුළුවන්. ඒක මම ඊයේ දවසේ try කරා. මම තෙල් පාවිච්චි කරේ නෑ. මම පාවිච්චි කරේ පැල්වත්ත බටර් දාලා හොඳ ටෙම්පරාදුවක් දැම්මා. සුවඳ මුලින්ම එන්නේ සුවඳ. ඊට පස්සේ ලස්සන කලර් එකක් එනවා. කන්න පුළුවන් ආයි තින් ලෙසටම ට්‍රයි කරලා බලන්න. සමහරකට ළමයි එක එක જાති කන එක හොඳ ಗುಣ තියෙන කෑම කන එක ඒගොල්ලෝ අතපසු කරනවා නම් සමහරක් වෙලාවට අම්ම ඔයා පොඩි ට්‍රික් එකක් කරන්න ඕනි. ඒකට හොඳම දෙයක් තමයි පැල්වත්ත බටර් කියලා කියන්නේ. හරිම රිච් බටර් එකක්, හරිම ක්‍රීමි බටර් එකක්. පැල්වත්ත බටර් જાති තුනකින් මාකට් එකේ තියෙනවා.
0: අර අවවාද දෙන්නේ නේ.
1: යා යා එහෙම ට්‍රයි කරලා බලන්න ඕනි. මොනවද අහන්න
0: ඕනි? ළමයින්ට කවන පොවන විදිය.
1: ඕ යේ. කඩවලට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? මතක් වෙන්නේම නැහැ.
0: ඒක හොයාගන්න. ඒක මේකට අදාළ එකක් නෙමෙයිනේ.
1: හරි. ඔව්
0: අදාළ. කඩවලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද?
1: ඔයා පොඩක් පැල්වත්ත જાති
0: දෙන්න. දැන් chat GPT සරණ යන්න.
1: නෑ chat GPT.
0: chat GPT සරණ යන්න. මොකද්ද ඉතින් ඔයා මේ තව කියන්නේ?
1: ඒ කියන්නේ අපි දන්නවා දැන්
0: ආ බටර් අඳුනගන්න. දැන් ඉස්සරත් අපි පාවිච්චි කරන්නේ අපි දේවල් සංඥා යවන්න අපි එක එක පාට පාවිච්චි කරා. එක එක සලකුණු පාවිච්චි කරා.
1: yes.
0: ඒ වගේම අර අකුරු කියවන්න නැතුව වුණත් නිල් පාට බෝ එක දැක්කම ඒ පැල්වත්ත ලුණු සහිත බටර් කියලා දැන් ඔබට සිග්නල් එකක් තියෙනවා.
1: හරි.
0: රතු පාට බෝ එක දැක්කොත් ආ මේකේ ලුණු නැති පැල්වත්ත බටර් එක කියලා ඔබ
1: දන්නවා.
0: දම් පාට එක දැක්කොත් ඔබ දන්නවා මේක සුදු ලුණු මිශ්‍ර පැල්වත්ත බටර් එක කියලා ඔබ දන්නවා. පින්තූරෙන් ඔබට ටග් ගාලා මෙහෙම බලලා ගන්න පුළුවන්. ළඟට තියලා මේ සමහර පොඩි අකුරු පේන්නේ
1: නැහැ. හරි ඔකේ.
0: ඔහොම බලන්න ඕනේ.
1: නැහැ.
0: ඉතින් ඒගොල්ලන්ගේ මේ එක එක සයිසස් වලිනුත් තියෙනවා. ග්‍රෑම් 200 දක්වා ඒගොල්ලන්ගේ අර ලස්සන ගෝල්ඩ් ඇලුමිනියම් ෆොයිල් එකෙන් හදලා.
1: හරි ඔකේ.
0: ඒක ඇත්තටම මේ මේ මේ වෙන රටවල් වල තමයි ඉස්සර
1: ඒ විදිහට පැක් එකක් අපි දකින්නේ. ඒක
0: තිබුණනේ නේද?
1: දැන් ශ්‍රී ලංකාවෙත් තියෙනවා.
0: තියෙනවා තියෙනවා තියෙනවා.
1: හරි මම හොයාගත්තා. Thank you chat GPT. කොහොමද ඒක බලාගත්තේ නේ? chickpeas.
0: ඔයා දැනගෙන ඉන්න ඕනේ
1: මිස්මෙන් දැනගෙන. ඔව් මම දැනගෙන හිටතර මම හිතනවා.
0: හරි.
1: ඉතින් දැක්කනේ මම දැක්කනේ කොතනක වුණත් අසරණ වෙන්නේ නැහැ අපි chat GPT නිසා. ඉතින්
0: chat GPT කොතනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්න.
1: හැබැයි ලොකු ගාණක් යනවාද කියලා අහනවා සමහරක් අටිය chat GPT use කරන්න app එකක් විදියට දාගෙන ඒක පාවිච්චි කරන ලොකු ගාණක්
0: යනවා. chat GPT subscription එක වෙනයි.
1: හරි.
0: chat GPT වලට පාවිච්චි කරන්න ඕනේ subscribe කරලා data වුණනේ.
1: එයා.
0: අනේ data ටික කා වෙනවා අර H15 එක ඇතුලේ. එතකොට YouTube අර subscribe කරලා ගන්න පුළුවන් YouTube version එකක් තියෙනවා.
1: හරි.
0: YouTube Music.
1: Yes.
0: හැබැයි වට data ආයි වෙන්න ඕනේ. අනේ data ටික සම්පූර්ණයෙන්ම කා වෙනවා.
1: H15
0: වලයි. ඒ H15 එකේ මේ විදිහට unlimited data supply එකක් දෙන package එක තමයි H15. ඒක ඔබට phone එකට ඕන හැටි activate කරගන්න පුළුවන්. ඔබේ දැන් තියෙන number එකට කිසිම හානියක් නොවි.
1: රුපියල් 1199යි මාසෙකට.
0: ඒකේ වැඩෙත් එහෙමයි. එකේ ගානත් එහෙමයි.
1: 8යි විනාඩි 36යි.
2: හද ගැස්මට සියත.
3: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්. රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න බිඳුව එක එකයි පහයි අටසිියල්සුවයි හාරසිය එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്.
1: യുഗദിവ്യയുടെ പിവിസേന ഒബിട്ട് മേ ദിനവല സീതാവേദി വിതുളി ഉപകരണ ഗൃഹപാണ്ഡ സന്ദഹാ സുശേഷി തീമനാ രസാ വിസ്തര ബിന്ദു 76 8 233 444 സീതാ ഹദവത് ദിനു ഹിതവത് കമ
2: വാർത്താ പിട വാർത്താ തബന കോടി 8 എൻഎൽബി തനടി തഹനെ ലുത്രയ്യ രൂപ്യൽ കോടി 13 9 അത ഇത്മ ഉ ദവന്ത സുപിരിതയ ഗലബാദിമിൻ പ്രതി സംവർദ്ധനേത ദവന്ത ശക്തിയക് വിമിൻ ഒബ ദിനവ രടത് ദിനവന ജാതിയ മഹതന സമ്പത തനനി തഹനെ ബിലദീകന ഒബ കോടിപതി
3: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 01114700.
4: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ.
5: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් Bajaj්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝදරතය ත්‍රිරෝදරත මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: අයින්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
10: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
11: LB රන් අය තමයි මගේ හයිය.
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
13: සිව් කොනම යා කරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස් මූලික ගෙවීම මිලියන 9යි මාසකට රුපියල් 250,000 සිට වාරික පහසුකම් දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22 මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි
14: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
15: හද ගැස්මට සියත
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13/96 අමතන.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ dealer
18: වරුන් ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
19: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
18: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: ඇමරිකාස ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13/19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB-Stable Outlook
4: ඒක හරිම අපූරු ලෝකයක්
10: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාගේ
12: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
5: මියුසික්
1: කතා කරන සත්තු
20: දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
21: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
20: එයාගේ නම සීතා.
22: සීතා!
20: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉඳ වොන්ඩර්ලෑන්ඩ් සිහින.
23: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
21: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
15: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
21: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

98.2 98.4 සියත දිවයිනපුරා සියත FM

0: සැප්තැම්බර් පළවෙනි නයිනා රථවාහන වැරදිවලට දඩ සැප්තැම්බර් පළවෙනිදා සිට ඔන්ලයින් ක්‍රමයට දිවයින පුරා දඩගවන ආසාවෙන් හිටපායට මීට වඩා හොඳ ආරංචියක් නැතුව ඇති.
1: නිතරම මගේ අතින් මහමාර්ගයේ
0: වැරදි කර කර දඩගෙවන්න. වැඩේ හොඳයි නම් දඩවල ගාන අපි ඉදිරියේදී පොඩ්ඩක් වැඩි කරන විදිහක් බලමු.
1: හරි ඕකේ. හොඳට යනවා නම්.
0: ඒක හොඳ වැඩපිළිවෙලක් නම් 2000 දඩේ 20000 කරලා ගෙවාගෙන ගම. සුද්දා.
1: යා.
0: දඩ ගහලා හදන්න නම් මිනිස්සුන්ව දඩේ ගහන්න ඕනේ දැනෙන්න.
1: ඕ ඒක හරි. සොච්චන් දඩවලට බෑ මිනිස්සුන්ව හදන්න නේ.
0: මේ 715 මේ 510 කෑලි වලින් දැන් මිනිස්සු හදන්න බෑ.
1: අපි හැදෙන්නේ නෑ ඒවට.
0: හරිද?
1: හරි.
0: ඒ කියන්නේ අවම දඩෙත් රුපියල් 20000 කතර වගේ ගත්ත වුණාම ඒ සොය දවසකට දැන් දෙකක වගේ සෙට්ුම් ඒ සොය තමුන්ට දැනෙන්න පටන් ගන්නවා.
1: ඒ ඔබේ අවසාන දඩයයි. අනිවාර්යෙන්.
0: ඒ සොය අත්විඳින්න පුළුවන්.
1: Yes. හොඳ තීරණයක්.
0: නේද? ඇත්තටම මම මේ රජ රජවරණන් ටැක්ස් එක පොඩ්ඩක් අඩු කරලා දඩේ පොඩ්ඩක් වැඩි කරලා බලන්න. ටැක්ස් එක පොඩ්ඩක් අඩු කරලා දඩේ පොඩ්ඩක් වැඩි කරලා බලන්න ඔබට ඔයිට වැඩි ආදායමක් ෂුවර් කරලා පා ගන්න පුළුවන්. බෑ කියනවා.
1: ඉහළටම යයි ආදායම.
0: ඈ? IMF එකෙන් දීලා තියෙන සියලුම ඉන්කම් ලෙවල් සාක්ෂාත් කරගන්න.
1: හරි.
0: ධෛර්ය ශක්තිය සහ වාසනාව 33 කෝටියක් දිවිදන රකවාරණිය වහන්සේ ලැබේවා ප්‍රාර්ථනා කරන්න ඕන. Beautiful, eh?
1: Okay. මං ඔයත් එක්ක පොඩි ගේම් එකක් කරනවා. හරිද? දැන් මෙහෙමයි මං ඔයගෙන් අහනවා ප්‍රශ්න. ඔයා පහ කියලා කියන්න
0: බෑ. පහ
1: කියන්න බෑ අරින්ද. Ready? මේක ඔට්ටුවක් වගේ එකක්. හරි? 1යි 9යි එකතු කළාම
0: 1යි 9යි 10යි
1: 8ෙන් 4ක් අඩු කළාම
0: 4යි
1: 2යි 3යි එකතු කළාම
0: 5යි
1: 5 කියලා කියන්න බෑ කියලා
0: 2යි 3යි එකතු කරාම 5යි කියන්න බැරුව ඇති. නමුත් 2යි 3යි එකතු කරොත් 5යි.
1: ඕ එයා මුලදිම මේවා වුණානේ අනේ. හරි ආයි කරන 2යි 3යි කියන්න බෑ කියලා කියන එක. 2යි 3යි එකතු කරාම
0: 5යි කියලා කියන්න බෑ. හරි. කිසිසේත්ම මම කියලා ඇස්ති වෙන්නේ
1: නැහැ. ඔයත් එක කරන්න බෑ අනේ.
0: හරි.
1: 2යි 3යි එකතු කරාම
0: කියන්න බෑ.
1: 6යි 3ක් අඩු කරාම
0: 3යි.
1: හරි. 6යි 3ක් එකතු කරාම
0: 9යි.
1: ඔයා කියලා
0: කියන්නත් බෑ මේකේ. මේ ග්‍රේම් එකේ පහ කියලා කියන්නත් බෑ 9 කියලා කියන්නත් බෑ.
1: නෑ ඔයා එතකොට කියන්න ඕනේ නෝ ඔයා කිව්වේ පහ කියලා නේ කියලා කොහමද? ඕහ් ඔයා පහ කියලා කිව්වා.
0: පහ කියලාද කිව්වේ? ආ මම දන්නේ නෑ නෝ පහ කතාවක් කිව්වා.
1: නෑ අම්මෝ මගේ ඔළුව මොකද්ද උනා?
0: ස්ටක් උනා. මාත් එක්ක මැජික් කාරයක් මැජික් කරන්න එන්නෙත් නෑ. මං හිටුමා මොකද ඒ සාක්කුව ඇතුලේ මොකද කෝට් එක ඇතුලේ වෙන සාක්කුවක් පේන්නේ මොකද්ද කියලා ඒකේ තියෙන බඩු ටික ගන්නවා මං.
1: අයියෝ.
0: ගහලා එළව ස්ටේජ් එකේ මාව මැජික් චෝක් කරන මාවට අන්න ගහලා මං ගින මිනිහා ගාර තියෙන පෙට්ටි ලට්ටපට්ට ඇදලා බලලා හාව පෙට්ටියට පැනලා මම දන්නේ නැහැ ඒවා ඊතර මෙතන හංගලා තියෙනවා කියලා.
1: මිනිස්සුත් එක්ක කරන්න පුළුවන්
0: දේ. අර හීනේ කළු පාට ඉලාස්ටික් වගේ වෑන් මෙහෙම අර කාඩ්ස් වලට ගැට ගහලා ඒව නිකන් පෙන්නලා එකපාරටම නැති කරලා බලනකොට ඒව අත ඇතුළට යනවා අර ඉලාස්ටික් එක. මට ඒව අහුවෙලා ඒ මිනිහා මාත් එක්ක තරහ වෙලා එදා ඉඳන් තාම මූණ බලන්නේ. ඒක මැජික් කාඩ් එකට දැන් කාටවත් මැජික් ෂෝල් එකට කියන්නේ නැහැ.
1: කියන්නේ
0: නැහැ කියන්නේ නැහැ. අම්බෝ මමත් ඔතේ ගේම් කරන්නේ නැහැ ඊට පස්සේ. ඉනි ආ ස්ටේජ් එකට නැගගපු වෙලාවෙන් ආ අපි දන්නවා හාව ගත්තේ මෙතන ඉන්නේ පරිවේන්න මෙතන ඉන්නේ කියලා මිනිත්තු
1: ඔයාලා දැන් බැලුවද බෙල්ල මෙහෙම වෙන් කරන එක ඒක කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ නේ.
0: ඒක දන්නවම.
1: දන්නවද අනේ කරලා පෙන්වන්නකෝ.
0: යන්කෝ.
1: රයිට් ගේම් එක ඉවරයි. ඔබේ ගෙදරත් හරියට මොස්කිටෝස්ලානේ. ඒ කියන්නේ දැන් අපි ලස්සන ගාඩන් එකක් තියනවානේ. දැන් ඒ වුණාට ගාඩන් එක තිබ්බට මොකද අරවින්ද අපේ අර ලැවෙන්ඩර්ස් පඳුර හැමතිස්සෙම මොස්කිටෝස්ලා ගොඩ ගොඩ ගොඩ ගොඩ එකතු වෙලා ඉන්නවා.
0: ලැවෙන්ඩර්නේ මధుරු තලා පඳුරු ටික නේ.
1: මధుරු තලා
0: පඳුරු ටික මම දැකලා තියෙනවා ටික
1: ලැවෙන්ඩර්. හරි එච්චර
0: ඔයාටත් අර මගේ මැජික් කාරයට වෙන වැඩ වේගනේ නේ. බොරුවේ සලුපිලි උනාදමන මිනිහෙක් බන්නේ.

0: ක් නෙමෙයි හැම වෙලාවම සොලූෂන් එකක් තමයි ඒගොල්ලෝගේ. මදුරු ප්‍රශ්නයක් තිබුණා. අනේ ඉතින් අර ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝස් දාලා ස්ලයිඩින් ඩෝස් දාලා ෆෝල්ඩින් දාලා ගෙදර තමන්ගේ උද්‍යානය එකකට එකක් යා කරලා එහෙම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට හදපු ගෙදර දැන් ජනල් ටික අරගන්න බැරුව අසරණ වුණා මිනිස්සු. අන්න ඇලුමෙක්ස්ට තේරුණා අයියෝ අපේ පාරිභෝගික යම් අසරණභාවයකට මේ කාලය තුළ පොඩ පත් වුණාවත්ද? ඒගොල්ලෝ ටග් ගාලා ලස්සනට ඇලුමිනියම් වලින් ඩිසයින් කරපු හීනිම හීනි දැලක් ඒගොල්ලෝ නිර්මාණය කළා. ස්ලයිඩින් ඩෝස් වලට සෙට් කරන්න පුළුවන්. ඒක දැන් තියෙන ස්ලයිඩින් ඩෝ එකට ගැළපෙන විදියට සයිස් එක හදලා සෙට් කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක මාර දෙයක් නේද?
1: අනිවාර්යයෙන්.
0: ඉතින් දැන් ඔබට ස්ලයිඩින් ඩෝ එක වෙනදා වාගේම රෑ එළි වෙනකන් උණක් ඇරලා තියන්න පුළුවන් මදුරුවන්ට එන්න බෑ.
1: නියමයි.
0: ඔබ යන්න ඕනේ නාවල පාර තියෙන ඇලුමෙක්ස් අලුත්ම
1: එක්ස්පීරියන්ස්
0: හබ් එකට යන්න ඕනේ. එතන ඕක විතරක් නෙමෙයි අදට ලෝකේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඇලුමිනියම් කන්ස්ට්‍රක්ෂන්ස් වල අපි කතා කරා ඇලුමිනියම් ඒවියේෂන් වලට පාවිච්චි කරන එකක් ගැනනේ.
1: ඒතර
0: කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රියට වෙනමම රෙකමදාරු කරපු ඇලුමිනියම් වර්ගයක් තියෙනවා. ඒවයින් තමයි මේ නිර්මාණ කරන්නේ. මොනවද කරලා තියෙන නිර්මාණ කියලා ඔබ දන්නවනම් ඔබ හිතනවට වඩා ඒ ඇලුමිනියම් ලෝකේ බොහොම විශාලයි. බොහොම විශාලයි. ඔබට ඊට වඩා තව ලස්සන ලස්සන ගොඩාක් දේවල් කරගන්න තිබුණා. ඔය ගෙවල් දොරවල් ගොඩනැගිලි හදන අයට මේ ප්‍රොඩක්ට්ස් ගැන, මේ ප්‍රොඩක්ට් ලයින් අප් එක ගැන හරි අවබෝධය තිබුණා නම් දැන් ඕක බලාගෙන හරි අනිත් අය ඔය ඇලුමිනියම් කරන අය ඒක බලන් හරි මොනවා හරි දේවල් කරන්න.
1: හරි.
0: නේද?
1: ඒකත්.
0: ටිකක් අමාරුයි කරන්න මේ ලයින් එකට. නමුත් බලන්න ඉතින් එහෙම තමයි ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රි එක දිනුන වෙලයි තියෙන්නේ. ඒක ඇලුමෙක්ස් ලඟින් ඉගෙන ගන්න.
1: මම සාමාන්‍යයෙන් ද අපේ කළුවගේ කඩේ තියෙන එකේ එහා පැත්තේ තියනවා නේද? ත්‍රී වීල් හයර් ඔක්කොම යන කට්ටිය ඉන්න අයියලා ඉන්න තැනක් තියෙනවානේ. එතනට ගිහිල්ලා මම සමහර කාලකට ඒගොල්ලන්ට පොඩක් චැට් එකක් දානවා, විස්තර කතා කරනවා. මම පහුගිය දවස්වල ඒගොල්ලන්ට කතා කරන ගමන් කිව්වා මේ බජාජ් අලුත් මේගොල්ලන්ගේ වීගෝ ත්‍රී වීල් එක ගන්නකොට මේ මාසේ ලක්ෂයේ වාසියක් තියනවා කියලා මම නිකම්ම කතාව අස්සේ කිව්වා. අදෝ දේනකොට එක අයිය කෙනෙක් බජාජ් වීගෝ ත්‍රී වීල් එකක් අරගෙන. මට හරි සතුටුයි මගේ වචනයක් එයා අහක දැම්මේ නැහැ. එයාට තිබුණා නිකන් නේ. උදේම මේවා වෙච්ච කෙල පිඩක් වගේ එක ඉවත දාන්න තිබ්බා. බට් එයා ඒක කරේ නෑ. එයා ඒකින් ප්‍රයෝජන නැහැ. මට කියනවා නංගි ලක්ෂයක වාසියක් මට හම්බුණා කියලා බජාජ් වීගෝ එක ගන්නකොට. ඉතින් මං අහන්නේ ඔබ මොකද කරන්නේ? ඔබ ගන්නවද බජාජ් වීගෝ එකක්? ලක්ෂයේ වාසිය ගන්නවද මේ දවස්වල ඩේවිඩ් පීරිස් එකෙන්? මොකද කරන්නේ?
0: මං දක්ෂ
1: නිවේදිකාවක් කතා කරන විදිය. ඔබ මොකද
0: කරන්නේ? මනම් දන්නේ.
1: මටත්
0: ඔයාගේ නිවේදනය ඇති වෙලා.
1: මටත්
0: තේලා තියෙන්නේ නිවේදනය ඔයාගේ.
1: මට නම් මේක දැන් ඇති.
0: මොඩලින්.
1: ඉතින් අපි බජාජ් වීගෝ ත්‍රී වීල් එකේ තව ඒගොල්ලන්ගේ තියෙන වැඩ සහ
0: කිඩ
1: ගැන අපි කතා කරත් එක චාර්ජයකින් කිලෝමීටර 150කට වඩා වැඩියෙන් දුවනවා. මට මතකයි අරවින්ද මේ ත්‍රී වීල් එක නේද 2021 ඉඳලා ලංකාව පුරාම ගිහිල්ලා ට්‍රයල් ගිහිල්ලා අපේ රටට ගැලපෙනවද අපේ පාරට ගැලපෙනවද කියලා ටෙස්ට් කරපු ත්‍රී වීල් එක.
0: ටෙස්ට් රයිඩ්ස් ඕන තරම් ගියා.
1: යා ඕකේ.
0: 2021 ඉඳලම ටෙස්ට් රයිඩ්ස් ගියා.
1: කඳු
0: පලාත්වල ඉන්න හිතන්නේ මම ඉලෙක්ට්‍රික් ත්‍රිවිල්ලක් කරන් කරන්න බෑ මේ කඳුනේ. ඔක්කොම කඳු ඇදලා තියෙන්නේ. බර දාලා ඔක්කොම කඳු ඇදලා ටෙස්ට් එක පාස් වෙලා තියෙන්නේ. විභාගේ පාස් වෙලා ඉහළින්ම
1: තියෙන්නේ.
0: අරන් තියෙන්නේ අපි දැන් ඔයගොල්ලන් තියෙන්නේ වීගෝ ත්‍රිවිල් එක ට්‍රයි කරන්න. ට්‍රයි කරලා ඔක්කොම කළ දෙන්න අරගෙන ව්‍යාපාරයක්ද කරන්නේ, ටැක්සි සර්විස් එකක්ද කරන්නේ, නැත්නම් ගෙදර පාවිච්චියටද මොනාටද ගන්නෙ? නිකන් ගෙදර පාළුවටද? සමහර ලස්සනට තරම් තියාගන්න හදිසියක් වුණත් කියලා. එහෙමද? මොනවා වුණත් කමන්නේ. ගන්න ලක්ෂයක වාසියක් තියෙනවා.
1: හරි, දැන් මේ දවස්වල දළදා පෙරහැර සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම සමගාමීව තවත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ලින්ක් නැචරල් මැදිහත් වෙලා.
0: ඒගොල්ලන්ගේ සමහන් ආරක්ෂාවේ පෙළහර එතන ක්‍රියාත්මක වෙනවා. අපි ඊයේ දවස පිළිබඳව පටන් ගත්ත පෙරහැර පිළිබඳව අපි කතා කරා නේද? ඉතින්
1: එතන ඉන්නවනේ ගොඩාක් නිර්මාණකරුවෝ, ගොඩාක් ඉන්නවනේ.
0: මම දැක්කා ඉතින් ඒගොල්ලන්ගේ ළඟටම ගිහිල්ලා. මොකද ඒ ශිල්පීන් තමයි මේ මුළු පෙරහැරම ලස්සන කරන්නේ.
1: හරි.
0: ඒගොල්ලන්ගේ දක්ෂකම තමයි මේ මුළු පෙරහැරකම ලස්සන තියෙන්නේ.
1: යස් යස්.
0: නිකන් හිතන්නකෝ නැත්තම් මොනවද තියෙන්නේ?
1: ඕනේ ඒකනේ.
0: නේද? ඒ ගායන වාදන නර්තන ඒවයින් තමයි මේක පිරීලා තියෙන්නේ.

0: සුළුපට මහන්සියක් නෙමේ. මහපාන්දරණකම ගිහිල්ලා ආයිත් පාරක් පොඩි විවේකයක් කරගෙන ආයිත් පාරක් ලෑස්ති වෙලා ආයිත් ඉතින් මේ පාරපල් පාරවල් පුරා මේ දවස් 10ක් විතර යන එන එක.
1: අනිතගේ අඳින ඇඳුම් ආයිත්තම් මෙහෙම නේද?
0: මහරි බරයි සමහර ඒවා.
1: ඕ.
0: ඉතින් මේ ශරීර ශක්තිය තියෙනවනේ, මානසික ඒකාග්‍රතාවය තියෙනවනේ. වැස්ස පින්න ඒවා මේ ඔක්කොමත් තියෙනවා. එළිනකොට කොහොමත් පින්න තියෙනවනේ. ඒ ඔක්කොම වෙලත් ඉතින් කොහොමත් ඒගොල්ලන්ට මේ හා බැඳිච්ච හරි ලස්සන කතා තියෙනවා. ලීසින් කෙනෙක් අසනීප වෙන්නේ නැහැ කියලා කියනවනේ.
1: හරි, ඕකේ.
0: ඉතින් ඒවත් තියෙනවා නැතුව නෙමෙයි. ඒ කොහොම වුණත් ලින්ක් නැචරල් ඒගොල්ලන්ට සමහන් ආරක්ෂාවේ පෙළහරින් උපහාරය දක්වලා තියෙනවා. ඒගොල්ලන්ගේ දක්ෂතාවය සහ ඒ ශිල්පීන්ගේ කැපකිරීම වලට ඒකක්. ඉතින් අනිත් එක තමයි අපේ ඉතින් මේ විශේෂ පස්පංගුවනේ.
1: ඒකට කියන්නේ අපි ලින්ක් නැචරල් සුවිශේෂී පස්පංගුව.
0: සුවිශේෂී පස්පංගුව. මොකද ඒකේ ඖෂධ 8ක් තියෙනවා. පස්පංගුවට ඖෂධ 5යි කියලා මේ ලින්ක් නොදැන නෙමෙයි. ඒගොල්ලෝ තව විෂ්ණු ක්‍රාන්ති ගම්මිරිස් තමකරියක්
1: බටුනේ.
0: මොන බටු?
1: බටු එකක් නේ.
0: මොනද? එළ බටුද?
1: පොඩ්ඩක් ඉන්න. මං හිතුවා අර මැසේජ් එක විතරයි කියන්නේ කියලා. ඔයා කියාගෙන යනකෝ මං.
0: මොකද කියාගෙන යන විදියක් නැති වුණානේ මට.
1: ඉන්න මං ඔයාලට කියන්නම් විෂ්ණු ක්‍රාන්ති එළ බටු.
0: එළ බටු, එළ බටු.
1: එළ බටු.
0: Right? ඉතින් ඒ ටිකත් එකතු කරලා තියෙන්නේ.
1: හරි, okay. ඒව තමයි අලුතින් එකතු කරපු
0: දේවල්. පස්පංගුවේ කාර්යක්ෂමතාවය. ඒව නිකන් එකතු කරා නෙමෙයි. ඒවයි ගුණය පිළිබඳව ඒව සොයලා බලලා අවශ්‍ය උපදෙස් අවශ්‍ය තැන්වලින් අරගෙන මේ පාරම්පරික වෙදහෙදකම ඇතුලේ තියෙන සමහර දැනුම් පද්ධති තියෙනවා අපිට තාම තහුවෙච්ච නැති.
1: හරි.
0: ඔය ලින්ක් නැචරල් කට්ටිය කොහොමත් ඒ පැත්තේ වැඩවලට
1: සමත්.
0: සමත් කියන්නේ සෑහෙන ලොකු සම්බන්ධකම්,
1: හරි,
0: දැනුමක් අරගෙන මේ ඔක්කොම තියෙනවා. ඒ නිසායි මේකට ඖෂධ 8ක් එකතු කරලා සුවිශේෂී පස්පංගුව කියන නම ආවේ.
1: හරි, ඕකේ.
0: විශේෂී උනේ අර ඖෂධ තුනෙන් තමයි. පවුඩර් ෆෝමැට් එක නිසා මේකේ කාර්යක්ෂමතාවය පිළිබඳ දැන් ඔන්න කට්ටියට තේරලා තියෙනවා. දැන් තේරෙනවා අර කෑලි තම්මනට වඩා මේක බොහොම ඉක්මනට ඖෂධීය ගුණය අර වතුරේකට ගන්න පුළුවන් නේද? එතකොට ඒකේ කොහොමත් රියැක්ෂන් එක සහ ඒක ප්‍රතිඵලය වඩා වේගවත් නේද කියලා දැන් තේරලා තියෙනවා.
1: හරි.
0: එහෙම කියලා අපි අර පරණ පොඩි පැකට් වල දාලා තියෙන කටුවල් බටු එක ඒවා දාලා
1: මෙන්න
0: කැටලොකු කෑලි කියන එක අපි ඒක අපි පල්ලෙහාට දාලා කතා කරනවා නෙවෙයි. නමුත් ඉතින් ඇත්ත කියන්නේ මේක කාර්යක්ෂමතාවය වැඩි. මොකද ඉතින් මම ඒකට කරන්නේ.
1: ඒකනේ 8යි විනාඩි 59යි.
2: හද ගැස්මට සියත.
3: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන් වතුරට සුරසිරුමට දැන් මම බය නෑ.
6: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: කොහොමද තරයි?
5: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
5: සුපර්මෙට්
8: දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ට්
9: මහර්ගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස් මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි. විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පෝර්ට්ෆෝලියක්. ඒවගේම කොම්බැන්ක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි. ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
11: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
12: අන්පෞමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
13: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: क्या था टॉप स्टोरी
1: महाचन सौख्य परीक्षक वरुण वृत्तीय क्रियामार्गेख අද සිට දිවයිනපුර සියලෝ ඩෙංගු මර්ධන රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අතනොමතක ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් එම සංගමේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකොඩ පැවසුවේ සිය සංගමේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
2: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ වසර ගණනාවකට සිදුවන දූෂණ ආක්‍රමණිකතා පිළිබඳව අපි අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය
1: ඊට අමතරව හෙට දිවයිනපුර සංකේත වැඩවර්ජනයක නිරත වීමටද තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. දැන් විදෙස් පොතක්. ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත රාජ්‍ය ණය ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 40 සීමාව ඉක්මවා තිබෙනවා. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය 18 වනදා මධ්‍යම රාත්‍රිය වන විට එරට රාජ්‍ය ණය ප්‍රමාණය දැක්වුණේ ඩොලර් ට්‍රිලියන 40.05 ලෙසයි. 2022 ජනවාරි මාසයේදී ඇමරිකාවේ රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 30 සීමාව ඉක්මවා තිබුණා. ඒ අනුව වසර පහකටත් අඩු කාලයකදී රාජ්‍ය ණය ප්‍රමාණය 3:1 ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාවේ ණය ඉහළ යාමට ගෝලීය මූල්‍ය අර්බුදය සහ කොවිඩ් වසංගතය වැනි අවස්ථාවල රජය දැවැන්ත වියදම් දැරීමද බලපා තිබෙනවා. එමෙන්ම පසුගිය රජයන් යටතේ ක්‍රියාත්මක කළ බදු අඩු කිරීම සහ යුද වියදම්ද දිගුකාලීනව ඇමරිකාවේ රාජ්‍ය ණයට බලපෑ බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කරයි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලොවෙත් නෑ මෙවලොවිකා හෙත් නෑ

0: මට මේ සින්දුවේ කැලක් තියෙනවා බොරුවෙන් ජීවත් වෙන අයව දැක්කම කේන් තියනවා කියලා.
1: ඒ කන්නාඩි වෙන්නේ
0: මං ආස නෑ අරවින්ද බොරු
1: දත්මදලා මේවා කරන්න. බොරුවෙන් ජීවත් වෙන අය දකිනවා දත්මදිනවද? කවුද මේ සැතිලිය? මම්ම තමයි.
0: කේන් තියනවා. දැන් ඔය සමහරක් වෙලාවට අපි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න ගිහිල්ලා අපේ හිතේ තියෙන
1: ක්වොලිටි බොරුවෙන් ජීවත් වෙන අය. එහෙමනම් කේන් තියෙමයි දෙකට බින්න.
0: එහෙම ගන්න ගිහිල්ලා
1: I can't.
0: මම රවට්ටනවා නේද කවුරු හරි. ඕ මිස් මේක ක්වොලිටි මේක තමයි හොඳම කියලා
1: මම. මේ රවට්ට?
0: මාකට් එකේදී මේ අපි ජීවත් වෙන මේ එදිනෙදා ජීවිතේදී එහෙම රවට්ටනවා නේද?
1: මේ මන්න රවට්ටන අය හැමෝම රවට්ටන්නේ.
0: සිරීම
1: කතා බහ බලලා තමයි රවට්ටන්නේ. නිතරවාව හැමෝම රවට්ටනවා නම්
0: මට
1: මොන පාටටද වාව පේනවා?
0: මට
1: ඒ කියන්නේ
0: සුදු පාටද?
1: සුදු පාටද?
0: අතේනකේදී මේ දැනුත් මේ වෙවුලනවා වගේ. මට පොඩි විරාමයක් දෙන්න අරවින්ද. නැත්නම් මම මොනව කතා කරයිද
1: දන්නේ නැහැ. මම කරයිද දන්නේ
0: නැහැ.
1: හරි. මම දන්නවා නට කේන්ති ගියා.
0: මට එක දවසක් මතකයි අද වාගේ මතකයි මට. එක දවසක් මම ටයිල් ගන්න ගිහිල්ලා අපි පාරේ තියෙන ටයිල් වගේක් ගන්න ගිහලා මම රැවට්ටුවා ගෙදර ගිහිල්ලා දැම්මා විතරයි.
1: කොහේ තියෙන ටයිල්? මේ පාරයිනේ
0: අර. අයිනේ තියෙන ටයිල්. yes.
1: අර කොට ගහලා තියෙන තැන ලයිට් කණු යට එහෙම. ඒබ ගන්න ගියාද?
0: ඔව්.
1: රැවටිලා මදි නයා කන්න එපා.
0: අනේ එදා තමයි මං
1: ගියේ. රැවටිලා නෙමෙයි මම කියන්නේ නයා කන්න. එහෙම ගියා නම්
0: එදා ඉගෙන ගත්තා.
1: ඔයා දන්නවද ටයිල් එකක ලොකු වැරද්දක් තියෙන්න ඕනේ.
0: හරි.
1: ඔබ ඔය හෙනට අඩුයි ඩිස්කවුන්ට් කියලා අරේ මේ ගන්න. ඔය ගොඩක් එක එක දොඳන්නා රටවල ෆැක්ටරිස් වලින් රිජෙක්ට්ස් කියලා අයින් කරන ඔබට ඇහෙට පේන්නේ නැති සමහර පොඩි වැරද්දක් තියෙන එකක් කියන්නද? ටයිල් වල තියෙනවා මිලිමීටර් වලින් වෙන වැරදි. මිලිමීටර්ස් වලින් වැරදි.
0: හරි ඔකේ.
1: ඒ මිලිමීටර් එක පොඩි වරදක් පමාවක් අඩුවක් සිද්ධ වුණොත් ඒ ටයිල් ටික අල්ලගෙන යද්දි
0: හරි
1: අන්තිමට සාලෙට අල්ලලා ඉවරෙද්දි අඩි එකම මාර්ක දෙකක විතර පරහක් ඔබට අනිවාර්යයෙන්ම සෙට් වෙනවා. මතක තියාගන්න මේක හරියට පෘථුවියේ ඉඳලා හඳට හරිය ඇන්ගල් එකේ රොකට් එකක් විදිනා වගේ වැඩක්. මෙතන එක අංශකයක වෙනසක් සිද්ධ වුණොත් අපි හඳේ නෙමෙයි නවතින්නේ. ඩිස්ටන්ස් එකත් එක්ක ඉතාලම වෙනම මොකද්දෝ දිහාවකට අපි දන්නෙම නැතුව තල්ලු වෙලා යනවා.
0: රයිට්.
1: ඒ වගේමයි ටයිල් වල මිලිමීටර එක පරහක් කොහෙර තියෙන ටයිල් ටිකක් අඩුවට හම්බුණා කියලා අරන් අල්ලලා බලලා අපි ඒකේ ෆොටෝ එකක් එම ගාලා
0: අපි
1: සාප කරලා ඊට පස්සේ අපි ලංකා ටයිල් එකට ගිහලා හරි ටයිල් එක දාමුනේ.
0: So sad අපේ ජීවිතේනේ.
1: ලංකා ටයිල් එක නිවැරදි කිරීම කරන අවසාන මොහොතේ පවා ලේස තාක්ෂණය පාවිච්චි කළා. මිලිමීටරෙන් 10න් පංගුවට. ගන්න අඩිකෝත්තක් ගන්න අඩිකෝත්තක්. අරගෙන බලන්න මිලිමීටර එකේ සයිස් එක බලන්න. ඕක කොටස් 10කට කඩලා ඒ කොටසෙන් 10න් එකකට වග කියනවා කියලා ඔයා විශ්වාස කරනවා?
0: නියමයි ලංකා ටයිල්.
1: ශ්‍රී ලංකාවෙන් හදන්න එපා ඒ වගේ වැඩ.
0: නියමයි. Thank
1: you. මං හිතන මොකද මේ මම බලව මේ ටයිල් ඇස්සේ ලේස තාක්ෂණය මොකටද?
0: අවශ්‍යයිනේ.
1: අවශ්‍යයිනේ.
0: හරි ඒගොල්ලගේ අලුත්ම ප්‍රොඩක්ට් එකක් ගිහිල්ලා බලන්න. කූල්
1: කිලෝමීටර් ගානක් ඇවිද්ද මං ඈ ඒ ටයිල් බෙල්ස් දිගේ.
0: ආ ඕකේ.
1: මාර ජර්නි එකක් ටයිල් එකක් යන්නේ.
0: ආ එහෙමද?
1: ඔව්. සීලෝ දේ යන්ත්‍රානුසාරයෙන්.
0: හරි අපි යන්ත්‍රානුසාරයෙන්. දැන් ඩුවට් එකක් කියන්න යන්නේ. හරි.
1: මොකද්ද?
0: ඩුවට් සීලක්.
1: ඉම්රසේ වේගෙන මංගල ජීවිතේ
0: ගන්න හබන්ස් මයික් ගන්න.
1: හබන්ස්.
0: හබන්ස්. ඔඩියෝ සිස්ටම් මයික් ගන්න. ඕකේ. ඕකේ. ආදරණීය යාළුවනේ අපි ආව සින්දුවක් කියන්න.
1: අපි දැකලා තියෙනවා මේ වගේ සින්දු කියන්න බැරි අය ඕන තරම් TikTok වල.
0: ඉතින් යාළුවනේ
1: මේ අවස්ථාව
0: ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න, ෂෙයාර් පාරක් දාන්න. හරි.
1: කොහමද?
0: ඔව් යා.
2: තෙම් රස වැහෙන මංගල ගීතේ ජීවිතේ
0: ආනේ ලස්සනයි.
2: මధుර රස වැහෙන
0: හා
2: හා හා. මකත ලංගා.
0: අනේ සින්දුවේ මගේ ඇල.

0: ලයික් එක දෙන්න කමෙන්ට් එක ගල් ගහන්න එපා තුවාල වෙනවා ගල් එවන්න එපා
1: මේ අපේ මහන්සිය රජ වෙන්න නෙමෙයි චූටි සින්දුවක් කියලා සැනසෙන්නයි අපේ මේ මහන්සිය එහෙමයි නේද
0: රටම දන්න රේඩියෝ ඩබල විදියට
1: යා
0: ඈ හිඟා කෑමට නියමිතයි මේ ගීතගය කතා කියා
1: යා ඔකේ
0: සෙල්ලමක් නෙමෙයි මේකනම් පුතා
1: ඉතින් ඇත්තටම සංගීතයට මාව යොමු කරේ වෙන කවුරුත් නෙමෙයි අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක තමයි මාව සංගීතයට යොමු කරේ මං ඉස්සර මගේ ආසාව තියෙනවා නේද හැබැයි මට පොඩි චකිතයක් තියෙනවා මට පුළුවන් වේද ඉතින් ගෙදරදී දැන් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මට අයි තියෙනවානේ එක ළඟේ අර මේක ස්පීකර්ස් තියෙනවානේ මයික්
0: කොම වහලා දොරවල් වහලා වා කටහඬ පිච් එක හරියටම කරෙක් වෙනකන් වා ප්‍රැක්ටිස් කරන්න මම වන්ස් වීක් වගේ ඇවිල්ලා එවාගේ යම් යම් නිවන වාර මම යෝඩ්ලින් කියලා දෙන්නම් මම ෆෝල්සිටෝස් කියලා දෙන්නම් මම වාට මොඩියුලේට් කරන විදිය ටික ඔක්කොම මම කියලා දෙන්නම් ඊට පස්සේ අපි ඔයාව අබාන්ස් සොහොඳ ලොකු පාටි ස්පීකරයක් පිටේ බැඳලා ඔයාගේ ඒක ඔයා පිටේ බඳිනවා පිටේ බැඳලා මයික් එකත් අරගෙන
1: යමන් රාගෙන් මම
0: විදින ගම යමන් රාගෙන්
1: මං සිංකර
0: කියලා අපි ගායනා පටන් ගන්න.
1: වාව් මගේ එක සිහිනයක් මගේ ලයිෆ්
0: එකේ. වඩ මං මොනවද පුරුදු කරන්න ඕනේ මේ වෙස්ටර්න්ද?
1: මගේ වොයිස් එක පොඩක් වෙස්ටර්න් වගේ
0: නේ. නෑ නෑ. වොයිස් එක නම් කතා කරන්න එපා. ඒවා ගැන අහන්න එපා. හිතරි දෙනවා ඒවට.
1: පොඩම නදී.
0: වොයිස් එක නම් මට කතා කරන්න පුළුවන් වා ගැන. ඔරුවට මිනිසුන්ගේ හිතරි දන්න ඕනේ අපි.
1: මම ඉන්දියන් දෙන්නේ.
0: අපි ඔයාට උත්තර ಭಾರತೀಯ සංගීතේ?
1: හරි එනවා.
0: හර් ගන්න. හර්න්. හර්න් ප්‍රොඩක්ෂන්.
1: ඇත්තට අපි ඔක්කොමලම රටක් විදියට
0: සින්දු කියන්න ඕන
1: කියලා කියන්නේ. සින්දු කියන්න ඕන ඕනම තැනකදී අනිත් මිනිස්සු සින්දු කියන දිහා බලාගෙන මොකද්ද ජීවිතේ?
0: ඔව්.
1: අපි හැමෝම සිං කරන්න ඕනි මිනිස්සු. අපිට හොඳ වොයිසස්
0: බැරි මර ගාත හැර සින්දු කියන්න.
1: ඕ ඇත්ත.
0: නේද?
1: අනිත් එක ප්‍රැක්ටිස් කරන්නේ
0: නේද? අද ගායනෙට තියෙන හොඳම එකක් තමයි කටහඬක් නෙමෙයි නිර්භීතකම.
1: ඕ.
0: මිනිස්සුන්ට එපා වුණා. අපි නෙමෙයිද නවත්තන්න.
1: Yes.
0: අපි නෙමෙයිද? නවත්තන්න.
1: ඒකට අවශ්‍ය කරන භාණ්ඩය තියෙනවා අබාන්ස්.
0: දැන් ඔබව නවත්තලා ඉවරයි. මේ මයික් එකක් දෙන එකයිද?
1: මයික් එකක් හම්බ වෙනවා. එතකොට
0: 1500ක් ගෙවලා අරන් ගිහලා ගෙවාගෙන යන්න පුළුවන්ලු.
1: හරියට හරි.
0: රුපියල් 2000 ගන්න ඉඳලා පුංචි බ්ලූටූත් ස්පීකර් එකක ඉඳලා තියෙනවලු.
1: හරි. මාදිලි රසක් තියෙනවා. ಜಾති ගොඩක් තියෙනවා.
0: පාටි බොක්ස් ගොඩක් තියෙනවලු නේද?
1: Yes. ලූ නෙමෙයි ඒව තියෙනවා. ලූ ගන්න ඕනේ
0: නැහැ. මම කියන්නේ තියෙනවලු.
1: මම කියනවා තියෙනවා.
0: ඔයාගේ ඔයා කියන මගේ කියන මම කියන්නේ මිස් ඔයා කියන එක දැන් ඔයා මම කියන එකම ඔයා කියනවා ඔයා කියන එක මම කියන්න ඕනේ නැහැ නේද ඒක මගේ නිර්මාණ හැකියාවනේ
1: හරිලු
0: නෙමෙයි හරි
1: මේ තමයි මොනාද අපිට කියන්න තියෙන්නේ ඔබට වගකීමේ සහතිකයක් හම්බෙනවා අවුරුද්දක ඊට අමතරව
0: වගකීම සහතික දෙයි වගකීම සහතික දෙනවා
1: ප්‍රදර්ශනාගාරෙට ගිහිල්ලාම ගන්න තුලන් නැත්තම් buy abans
0: ගයි
1: buyabans.com
0: buy පුතා
1: buyabans.com සයිට් එකට ගිහිල්ලා ගන්න
0: මම නිකන් ඉන්නකොට buy abans එකේ සයිට් එකට මම ගිහිල්ලා ඒක බලනවා ඒ මොකද්ද මම ගන්න කියලා
1: හා රයිට් කාන්චන අනුරාධි තමයි ඒකේ ඉන්නේ එයා තමයි ඔක්කොම මේ සින්ක් කරලා පෙන්නන්නේ ඇඩ් එකේ ඉන්නේ එයා තමයි
0: ඔකේ ඔකේ
1: කියන්නේ බලන්න ඔකේ
0: ආයුෂ් මම ආසයි ඇත්තට පොඩ්ඩක් කතා කර ඉන්න මංගසයාගෙන් කාන් මංගන කාන්චි වා කැමතිද ලංකාවේ ලස්සනම රේඩියෝ ෂෝ එක කරන්න
1: යා ඕකේ කැමතිද කාන්චි
0: වචනේ විතරයි වචනේ දෙන්නකෝ මට දෙන්න වචනේ වදන එවන්න වදන දෙන්න මට
1: එයා කියන්නේ එහෙම හාය මං අනිවාර්යෙන් එන්න
0: ඒ ගන්නට කතා කරන්නේ මම ඉතින් කරන්න
1: හීනියට කතා කරන්නේ කාන්චි නංගේ හීනියට කතා
0: කරන්නේ දැන් අපි ඇම්ප්ලිෆයර්ස් දාලා ගමු ලවුඩ් ස්පීකර් ගස් පැඳලා ගමු
1: ගතව
0: ටික දවසකින්
1: ඕ
0: කංචනා නංගි මෙතන ෂෝ එක කරයි
1: ආ මගේ යුරෝප් ටුවර් එක මට නිදහසේ යන්න පුළුවන් තෑන්ක්යූ සෝ මච්
0: සදහට මගේ යුරෝප් නෙමෙයි එතනින් එහාට උනත් යන්න පුළුවන් කවුරුවත් නැහැ මේ හොයන්නේ මේ මොන කැත්ත උනානේ
1: කියනානේ මට එහෙම කියනානේ
0: පිස්සු හැදේ එහෙම කාවත් ගන්න නැහැ සුද්දා
1: හිතනවා සුපර්මෙට් එකකින් ක්ලැඩින් එකකින් දීලා තාලේ
0: ඔන්න ඕකනේ වැඩේ
1: ඉතින් එනවනේ හිතට ඒ වගේවා
0: ඔන්නක වැඩේ ඉවසන ධනා රුපියල් දෙන ජයකොඩි
1: කොච්චර අවුරුදු 50ක් විතර දැන් ඉවසනවා මේ ෂෝ එකේම මුකුත් කරාද වට කරදරයක්
0: කට 50ක් කියන්නේ පාවි 15ක් වගේ අරන් ඉක්වර කමන්නේ
1: හරි අපි සුපර්මෙට් ගැනත් කතා කරන්න ඕනි කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ වහලේද බිත්තිවලද අලුතින් වැඩක් කරගෙන යනවා
0: ප්‍රශ්නයක් වෙන්න මොන්නේ නැනේ
1: හරි
0: අලුතින් කරගෙන යන මිනිස්සු මොකද මොන ප්‍රශ්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න අඩුයි
1: yes
0: බිත්ති කපරාරු කලත් ඉන්තගාන සම්ප්‍රදායක වැඩසටහන මිදෙන්ඩ. බලන්න සුපමෙට් එකට එක බලන්න ප්‍රඩක්ස් ලයිනම් එක බලන්න. හොඳ ආකිටෙක් කෙනෙක් හොයාගෙන අලුත් මොඩර්න් මොටීරියල් වලින් වැඩ කරන සම්ප්‍රදායකනිකම් බාසුන් නැහැ තින්කින් වලින් වැඩ කරන මිනිස්සු නෙවෙයි.
1: හරි.
0: හොඳ ලස්සන වැඩක් කරන්න අලුතින් හිතන ආකී එක් අල්ලගන්න. අල්ලගෙන මේ ක්ලැඩින් ෂීට්ස් වලින් ලස්සනට බිත්ති ෆිනිෂ් කරගන්න. වෙන හැඩයක් ගෙදරකට ගේන්න. ඕකේ ෆොටෝස් ටිකක් දාගත්තාම ඕක ගෙදර කොහේ හරි ගිය වෙලාවක ඕක මේ මේ එයා BNB හරි මොනා හරි කළා සංචාරකයකට දීලා ගානක් හොයාගන්න පුළුවන්.
1: ඒකනේ.
0: වහලේ හැඩේ වෙනස් කරන්න. සම්ප්‍රදායක උළු වහලෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න. ලස්සන දෙයක් කරන්න. ඔක්කොම දේවල් දීලා තියෙනවා. වහලේ ගහන විතරක් නෙමෙයි කී ගටර්ස් ටික දාලා වැහි පීල් ටික දාලා ඒ ටික.
1: සිවිලිම.
0: ඒකේ සිවිලිම. ඒකේ ගේට්ටුව. ඒකේ බිත්ති. මේ ඔක්කොටම සොලියුෂන් අරගෙන ඇවිල්ලා තියෙන සුපර්මෙන්. ආස හිතනවා ඒක ඇතුළට ගියාම අපිට මොන දේවල් නම් ටිකක් මේකෙන් කරන්න පුළුවන්ද කියලා ඔබ තාම බැලුවේවත් නැත්නම් අයියෝ. දුකයි දුකයි දුකයි එන්න එපා අපේ ගෙදරවල් පැත්ත පනාතු.
1: අනේ ඇත්තටම උනේ අපි හොඳ දේවල්
0: බලන්න එපා ඒ සයිඩ් බලන්න එපා. අම්මෝ බලන්න එපා. ඔහේ ඉන්න. ඕකම කරගෙන ඉන්නකො.
1: එපා කිව්වම කරයිනේ.
0: ඔව්. මේ මිනිස්සු එපා කිව්වම කරන්නේ නැහැ කරන්නේ කොහොමද? දුම මිනිස්සු දෙන්නේ ඉන්නේ අපිට.
1: මගේ අලු
0: අම්මෝ සුපර්මෙට් සයිට් එකේ අන්න එපා.
1: අම්මෝ. ඒක කොහොමද යන්නේ?
0: ඔව්. අන්න එපා මගේ අම්මෝ ඒක තියෙන අලුත් දේවල් දකින්න එපා. පරණ දේම ඒකෙම ඉන්න. ඒකද අලුත් වෙන්නේ.
1: හැබැයි අල්ලපු ගෙදර මිනිස්සයා සුපර්මෙට් දාලා හදපු දවසට තමයි ඔබට ඇඬෙන්නේ. ඒක තමයි වෙන්නේ අවසානයේ.
0: හරි.
1: අපි කතා කරමු ව්‍යාපාර ගැන අරවින්ද. ව්‍යාපාර ගැන මොන හරි ප්‍රශ්නක් තියෙනවා මගෙන් අහන්න. මම දැන් පොඩ්ඩක් ස්ටඩි කරගෙන යනවා ව්‍යාපාර සයිඩ් එක.
0: ද ව්‍යාපාරයක් ඉස්සෙල්ලාම පටන් ගන්නකොට මොකද්ද මොන වගේද මිස කරන්න ඕනේ?
1: ප්‍රාග්ධනය අවශ්‍යයි.
0: ප්‍රාග්ධනය ඔව් ප්‍රාග්ධනය අවශ්‍යයි.
1: ව්‍යාපාරයට නමක් අවශ්‍යයි. දැන් හිතන්නක අරවින්ද ස්ටෝස් කියලා ස්ටාර්ට් කරන්න පුළුවන් ඔයාලට. හරිද?
0: ස්ටෝස් වගේ අත්දැකීමක් විතරද ඔයාලට තියෙන ව්‍යාපාරයක් වටකින හැමලම ස්ටෝස් එකක්ද?
1: නෑ මම කියන ඔයාගේ විදියට එපැයි නෑ ඔයාගේ විදියට මොකද්ද මම? හෝටල් ජාලේ හිම අරවින්ද හෝටල්.
0: සල්ලි ටිකක් හොයාගත්තා නමක් දාගත්තා දැන් මෙන්න ව්‍යාපාරය යනවා. ඒක තමයි වැඩේ.
1: නෑ ඒ දෙක පළවෙනිට තියෙන්න ඕනි ව්‍යාපාරයක්.
0: ඉතින් කියනකෝ.
1: ඊට පස්සේ ඔබට හොඳ අදහසක් තියෙන්න
0: ඕනි. රසවත් කැලේ නීලඟට අහන්නේ මොකද?
1: ඔබට හොඳ අදහසක් තියෙන්න ඕනි ව්‍යාපාරය සම්බන්ධ මොකද්ද මම මේ කරන බිස්නස් එක කියන එක ගැන හොඳ අදහසක් තියෙන්න ඕනි. ඉතින්
0: ඔය මොකද අදහසක් කියන්නේ? මොකද අදහස කියන්නේ? මම හොඳ අදහසක් තියෙන ඉඳන් බිස්නස් එක පටන් ගන්න.
1: හරි. තියෙනවා නේද පටන් ගන්න ඉතින්. මගෙන් අහයි.
0: දැන් වාකිය මේ උපදෙස් දෙනවා කියලා.
1: ඉතින් ඕවා උපදෙස්ද?
0: ඕවා උපදෙස් දෙකල් තමයි මාත් අහන්නේ.
1: හරි.
0: ඔය උපදෙස්ද ඔය දුන්නේ?
1: මොකක්ද අහන්නේ? මට තේරෙන්නේ නැහැ අනේ. දැන් මොකක්ද අහන්නේ?
0: දැන් මොකද්ද කියන්න ආවේ?
1: නාවිදී ඔයාට මම උපදෙස් දෙන්නේ
0: නැහැ. කාට දෙන්නද ඔය යන්නේ?
1: මං සාමාන්‍ය මිනිස්සුන්ට.
0: සාමාන්‍ය මිනිස්සුන්ට දෙන උපදෙස් ටික දෙන්නකෝ මට. දෙන්න.
1: ඒවට සල්ලි ඕනි.
0: සල්ලි දෙන්නම් උපදෙස් දිහා බලලා. ඈ මගේ යන්න පරන්නේ තුන්ගෙන් උපදෙස් ගන්න බලන්නේ මොනවද දෙන උපදෙස්? මොනවද ව්‍යාපාරික කරන්න දෙන උපදෙස්?
1: ආරම්භ කරන්න පළවෙනියටම ඔබට හොඳ අදහසක් තියෙන්න ඕනි.
0: මොකද්ද අදහස?
1: ඒක කන්ටිනියු කරගෙන යන්න ඔබට ශක්තියක් තියෙන්න ඕනි ව්‍යාපාරයේදී.
0: ශක්තිය කියන්නේ? ජිම් යන්න ඕනේ. ව්‍යාපාර කරන කලින් ජිම් ගිහලා මේ බයිසෙප්ස් ෆෝර් ආම්ස් ඒ ට්‍රයිසෙප්ස් ඒවා හදන්න ඕනද?
1: ට්‍රෙඩ්මිල් ගිහිල්ලා කකුල් මේවා කරලා වෝම් අප් වෙලා
0: ව්‍යාපාරයක් කරන්න.
1: අනේ මේ අරවින්ද
0: කවුද මල්ලි මේ?
1: ඒක නෝහන ප්‍රශ්න හරිම නිකන් මේක මට ආස නැහැ ඒ ප්‍රශ්න. ආට ආසත් නැහැ ආහන ප්‍රශ්න.
0: බුලත් වල ව්‍යාපාරයක්වත් කරලා තියෙනවද? කරලා තියෙනවද?
1: යා මගේ
0: බුලත් ටු ව්‍යාපාරයක් කරලා තියෙනවද?
1: සෝෂල් මීඩියා.
0: ඔය සෝෂල් මීඩියා ඔය කවුරුවක් බලන්නේ නැති
1: ඔය
0: සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් නෙමේ. රුපියල් 5ට 10ට කහිනේ ඕක වැඩක් නෑ අපිට. මට කියන්නේ ව්‍යාපාරයක් කරලා තියෙනවද?
1: ඒක කරලා තියෙනවා.
0: මොකද කරලා
1: තියෙන්නේ? ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. ඇයි මොකද?
0: ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියලා තමයි හිතන් ඉන්නේ. මේ 10 දෙනෙක් බලන වීඩියෝ එක. 10 දෙනෙක් ඉන්ෆ්ලුවෙන්ස් කරන ගෙවල් ගාන කියලා කියනවා. අනේ
1: මේ ඔයා කතා කරන්නේ මගේ හිත හොඳට.
0: බහලක ව්‍යාපාරිකයා. ආ මෙතන උපදෙස් දෙන්න.
1: මගේ හිත
0: ඉන්ටර්නෙට් එකෙත් ඉන්නවා 100 ගානට.
1: ව්‍යාපාර කරන්න මොනේ
0: බුලත් ටිකක්වත් විකුණන්න හිතලා නැති මිනිස්සු. ඔබේ ව්‍යාපාරය මෙහෙම මෙහෙම අපි හොයලා බලලා ප්‍රොෆයිල් වලට ගිහලා. අයියෝ කඳුළු දෝර ගලන එක දැකපුවා.
1: කැඳත් නැහැ.
0: ඈ? අර ටික මම ආසම එක තමයි.
1: හරි.
0: ඔය එක එක දේශපාලන කතා වලට කමෙන්ට් දාන පොරවල්ලා.
1: ඔව්
0: ඔව්. නංගි මුන්දරන නංගි දේශපාලනේ දන්න. රට හදන විදිය දන්නේ නැති එකම මිනිහෙක් නැහැ. අපි මේ දෙතුන් දෙනෙක් තමයි ලොක්කා මේ රට හදන එක දන්නේ නැත්තේ බුරු කන්නොන්නේ. දේශපාලන සිට තර හදන දන්නත ආරමි දක්කොනන්න මේ කදනදී. නියමයි ඒ වලඟ.
1: ඉතින් අපි ව්‍යාපාරික
0: එක මම කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් වල ගිහින් බලනවා. ඒගොල්ලෝ කරලා තියෙන වැඩේම
1: ෆොටෝස්.
0: දාලා දෙන ෆොටෝ.
1: හරි.
0: ආස්ත්‍රේ කර මිනිත්තු.
1: හරි.
0: සහ මේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්.
1: රස සාගරයයි. ඔව් මයි ගොඩ් මතක් කරනවා කීප දෙනෙක්.
0: කියලා වැඩක් නෑ පුතා. කියලා වැඩක් නෑ ඒ වගේ. හරි ඉතින් ඔයා පුතා මොනවද කියන්නේ?
1: නෑ මම උපදේශ මුකුත් නෑ.
0: උපදේශන කරන්නේ නෑනේ. කරන්නේ
1: නැවතු.
0: ලොකු දෙයක්.
1: නැවතුවා.
0: හරි. ද අපි කල්පනා කරමු ව්‍යාපාරයක් දැනට කරගෙන යන කෙනෙකුට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් කල්පනා කරමු.
1: හරි. ඔකේ.
0: ලොකුම ගැටලුව තමයි නිෂ්පාදන ක්‍රියාවලියක නම් ඔබ ඉන්නේ. නිෂ්පාදන සේවා කියන දෙකම මේක අපිට ගමුකෝ.
1: හරි.
0: ඔයා කියන්නේ මාර වැඩක් නේ මේ දැන් ක්‍රෙඩිට් වලටමයි වැඩේ කරන්නේ.
1: ඔව් නේද?
0: තනද මේ ක්‍රෙඩිට් දෙන්න ඕනේ කියන එක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ ඔබත් එක්ක වැඩ කරන්නේ මේ අපිට කලින් ආයතන නම් අපි ගත්තේ අරගොල්ලන්ගෙන්. ඒගොල්ලෝ අපිට සාමාන්‍යයෙන් 45 days විතර ක්‍රෙඩිට් දුන්නා. අපිට 90 days වත් දෙනවා නම් අපි ඔයගලන්ට orders දෙන්නම්. අනේ මේ මොකද කරන්න එපා කියනවද?
1: ඔව් ඒකනේ.
0: එපා කියලා බෑ. මොකද එහෙම තමයි business එක දුවන්නේ නේ දැන්.
1: හැමෝම කරන්නේ මේ දේ තමයි. Yes.
0: මෙතන ලොකු challenge එකක් තියෙනවා. ඔබ කාටද මේ ණයට දෙන්නේ ඔබේ බඩු ටික? හොඳ pay master කෙනෙක්ද යා? එතකොට එයා දවස් 90ක් ඉල්ලනවා සල්ලි දෙන්න. එතකන් ඔබ කොහොමද ඊළඟ order එක process කරන්නේ? කොහෙන්ද ආයි දැන් තමන්ගේ තියෙන පුද්ගලික මුදල් අදින්න ඕනද? තවත් ප්‍රාග්ධනය හදන්න ඕනද මේ ටික කරන්න? නෑ. ඔබට ඔබේ ගනුදෙනු කරයා විශ්වාස නම් ඒ අදාළ ලියකියවිලි අරගෙන LOLC finance එකට යන්න ඔබට factoring සේවාවෙන් ඔබට ලැබෙන්න තියෙන සල්ලි තව දවස් 90කින් ලැබෙන්න තියෙන සල්ලි වලින් 85%ක් දක්වා
1: හරි
0: ඉල්ල ගන්න පුළුවන්.
1: සහනයක් නේද?
0: ඉතුරු 120 LOLC finance එකෙන් තමයි ගෙවන්න ඕනේ කෙනාගෙන් එකතු කරගෙන
1: හරි
0: ඒගොල්ලන්ගේ සර්විස් ෆී එක අරගෙන ඔබට රිලීස් කරන්න. Sounds like a plan. ලස්සනයි දෙක.
1: Nice.
0: එන සහනයක් වගේ නේද?
1: Yeah.
0: Right.
1: Let's do this.
0: පොඩි ගානක්. සමහරවිට පොඩි ගානකින් ඔබට තිබිච්ච ලොකු ගැටලුවක් විසඳෙනවා. හොඳට වැඩේ කරගෙන යන නමුත් ණය තුරුස් නිසා, ඒ කියන්නේ ණය පියවා ගැනීමේ කාලය නිසා ඇඳගෙන යන්න බැරි ව්‍යාපාර කීයක් LOLC finance එකේ factoring service එක නිසා දැන් දුවනව ඇතිද? නිකන් හිතලා බලන්න.
1: ආ ඒකනේ.
0: කල්පනා කරලා බලන්න.
1: කල්පනා. 9:29.
2: හද ගැස්මට සියත.
3: හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න Pick Me Flash කරන්න.
5: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396
9: අඩසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
10: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝදරයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභය. ඒවිත් පීරිස් ඊමොබිලිටි විසින්
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්දැක
8: දෙන්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම.
15: සර් නේද එල්බී රන්න ඇඩ්ඩිකේ ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
16: ඒත් ලොකු කරලා නේද?
15: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න.
2: අද ගැස්මට සියත
18: හදිසියට එහෙ මෙහෙ තියන්න පාරක්තරම්
19: රන් පවුමකට ඉහළ අත්තිකාරමක් අමතන්න 011 5 880 400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
18: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
20: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676-251-3020.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwadena Rhino Premier Roofing Sheet Petty Vistar Sandha Dhatunai Anuhaya
21: City Board Samajikyan Sandha Cargill's Food City within Megawattam Kolo Pitikala Polkiri Itiriya Rupiyal 260 Goldie Chicken Meatballs Itiriya Rupiyal 125 Kotmale Lunu Sahita Butter Itiriya Rupiyal 210 Elephant House Wonder Cone Ice Cream Itiriya Rupiyal 45 Cargill's
22: Food City Yulukala Brand New Bajaj 3 Rodrathe Dibbaina Purapihiti 1500 Kata Adhika Alavi Seva Saha Amatara Kotas Jale Samagin Obaveta David Peeris Motor Company Private Limited
23: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
24: එල්.බී. රන්නය තමයි මගේ හයිය.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
14: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස්.

0: ස්ටිකෙන් ටික පේ.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
4: ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
5: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: මන ඇත්තරම ආසාවක් තියෙනවා මේ ෆියචර් මොනාදික
1: එක ෆියචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට්
0: මට දැනටමත් ඒ ලයිෆ් ස්ටයිල් එක තමයි මට නම් තියෙන්නේ නමුත්
1: ඒගොල්ලන් ගෙදරින් එක පේන්නේ නෑනේ ඔයාට ඕනේ ඒ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැළපෙනම අපාර්ට්මන්ට් එකක් ප්ලීස් අරින්ද කොට්ටාවට එන්නකෝ
0: ඔගොල්ලෝ අපේ ගෙදර පිටින්නේ දකින්නේ
1: යා
0: ඒ ඔයගොල්ලෝ දකින්නේ ඒක උසවට තියෙන තාප්පේ තියෙන්නේ එතන ඒ ගේ නෙමෙයි
1: හරි හරි ඒ
0: හතරස්සට උඩට ගිහිලා තියෙන්නේ ගෙදර නෙමෙයි තාප්පෙනේ
1: තාප්පෙනේ කියලා හරි
0: තාප්පේ දිහා බලාගෙනද ගෙදර කියලා හිතන්නේ
1: නෑ වාට මගේ ආරාධනාව තේරෙන්නේ
0: නෑ මට තේරෙනවා
1: මං වාට කියන්නේ ඔයා කොට්ටාවට එන්න අපි කොට්ටාවේ ඉන්න ඕනි මිනිස්සු අපි දෙන්නම
0: කොට්ටාවේ ඩුයින් කොට්ටාවට පයි
1: එතකොට මටත් පුළුවන් මට ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට් එකෙන් අපාර්ට්මන්ට් එකක් ගත්තේ නැතත් මට පුළුවන් මගේ වගේ ඇවිල්ලා ඔකලගේ අපාර්ට්මන්ට් එකේ
0: අපි ලව්ව ෆියුචර් එක හදා ගන්න වගේ හදන්නේ නේ
1: උදේම එනවා මං ආසන රැට එක එක ගෙවල් වල ඉන්න එහෙනම් උදේම එනවා උදේම ඇවිල්ලා ගලන්ට් එක කතා කර කර අක්කි මොනවා
0: උදේම
1: බ්‍රෙක්ෆාස්ට් හදලා
0: තියෙනවා ඔය මූණත් තහඩු අරගෙන එනවා ගේක් දොරකොළට
1: ඔෆිස් එකට පුළුවන් නම් ඒක දරන දෙන්න
0: සිරාවට ජීවිතේ ඉතුරු ටිකත් සැනසීම නැතිනේ.
1: මම නෑ
0: මං අහන්නේ අපි ගන්නම්. ඇයි ඔයා ගන්නෙ? ඔයාට මොන ෆියුචර් ලයිෆ් ස්ටයිල්ද?
1: පාස්ට්
0: ඕම් ඔය ටිකත් ඔහොම ඉන්න.
1: ඒකයි මගේ මම ගන්නෑ.
0: ගන්න එපා.
1: මං ඊතර ඔගලංගෙ ගෙදර එනවා.
0: මොකද ඔය ෆියුචර් ලයිෆ් ස්ටයිල් එකට ආසම මිනිස්සු ඉන්නවා.
1: හරි.
0: කොහොමනම් ට්‍රාන්ස්පෝටේෂන් කියන එක මිනිස්සුන්ට අතේ දුරින් තියෙන එක මාර ලේසියි කියලා හිතනවා. පුළුවන් තරම් හයිවේ එකෙන් ගමන කොට කරගන්න තිබ්බනම් කියලා හිතෙනවා. විනාඩි 10යි නේ හයිවේ එකට.
1: ඔව්.
0: මහර චේන්ජ් එකට?
1: මහර ගමට 10 minutes.
0: මහර ගමට 10යි. මහර ගමත් ඉතින් හැම දෙයක්ම තියෙනවානේ.
1: ඒකනේ ඒකනේ.
0: ඔය කියන්නේ මම මේ පහුගිය දවස්වල මේ පොඩි ගැජට් එකක් හෙව්වා. කොළඹ නෑ. මහර ගම තියෙනවා.
1: ආ.
0: මහර ගම මාර පිරිසක් ඉන්නවා ඒවා ගෙනහැල්ලා එක එක ජාතියව විකුණන.
1: අනිත් එක කොට්ටාවත් මාර ලොකු ටවුන් එකක් නේද?
0: කොට්ටාව මට පටන් ගන්න කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියලා මේ අදලත් ඇත්තටම මම හොයා ගන්න බැරුව
1: ඉන්නේ
0: අදලත් අදලත් නේ අදලත් කියන්නේ ෆියුචර් නේ දැන් මෙච්චර කරන අදටත් අදටත් අදටත්
1: අපි ෆියුචර් ලිවිං
0: ෆියුචර් ලිවිං වලින් අදලත්
1: අදලත්
0: අදලත් හිතාලන්න බෑ
1: එහෙනම් හරි
0: දැන් මේ වර්ග අඩු 1300 ගානක් නේද මේ අපාර්ට්මන්ට් එකේ මේ 3 බෙඩ්රූම්
1: 1375ක්
0: මිලියන 9ක් කලින් ගෙවන්න ඕනේ
1: හරි
0: ඊට පස්සේ 250,000 ගානේ වාරිකයක් ඔබට ගෙවන්න තියෙනවා හැම මාසෙම.
1: මේ
0: 250,000ක්. හරියමං ගයක් දොරක් ගත්තොත් ඔබ කුලියත් ගෙවනවා ඔය ගානට කිට්ටු වෙන්න.
1: අතත්
0: පහසුකම් එක්ක. දැන් මේ සියලු පහසුකම් සහිතව මේ තැන ඔබට ඔබට හම්බ වෙන්නේ.
1: විශේෂ දෙයක් කියන්න ඕනේ මේ විශේෂ අවස්ථාව ලැබෙන්නේ අගෝස්තු මාසේ පුරාවට විතරයි. ඒ නිසා ඔබ ඉක්මන් කරන්නම වෙනවා.
0: බලන්න මේ වර්ග අඩි 100ක swimming pool එක kids pool එක
1: හරි
0: kids pool එක වර්ග 100ක් නෙමෙයි වෙන්නේ ලොකු එක වර්ග 100ක් හරි ආ වර්ග නෙමෙයි අඩි අඩි
1: අඩි
0: 100 අඩි 100
1: අඩි 100 වර්ග
0: right එතකොට gym එකක් තියෙනවද කියලා අහන්න එපා gym එකක් අනිවාර්යෙන්ම ඒගොල්ලන්ගේ apartment complex වල ඒක නිකන් mandatory නේ එකක් නේ
1: gym එකක් තියෙනවද
0: gym එකක් තියෙනවද කියලා අහන්න එපා plate එකක් අතාරිනවා gym එකෙන් කකුල හැම ගෙදරකටම ප්‍රයිවට් ස්ටෝරේජ් රූම් එකක් ගන්න හම්බ වෙනවා. ඒක ඇඩිෂනලි හම්බ වෙන එකක්. ඒක ගෙදරට පිටින් තියෙන වෙනමම කෑල්ලක්. වෙනමම ඒ කියන්නේ ස්ටෝරේජ් වෙනම බිල්ඩින් එකක් මං හිතන්නේ මේ කතා කරන්නේ.
1: ඔකේ. නියමයි නියමයි.
0: ගේ ඇස්සි අපේ කොච්චර වයි ලට්ට පට්ට ටික ඔක්කොම දාලා මට ඔයාවත් ගෙදරට ආපු ළඟ දාලා වහලා දාන්න. පදිංච කරුවන්ටනේ සාමාන්‍යයෙන් පාකින් හදන්න. එන විසිටර්ස්ලට වාහන ටික පාක් කරගන්න පුළුවන් විදිහට කඩක් එක මේකේ.
1: සුපිරි
0: මේක මායිම් යා කරන කොට්ටාව ඇත්තනේ මුළු දකුණම යා වෙලා තියෙන කොට්ටාවෙන් කටු නායකම දවස කොහොම ගිහිල්ලා අර මැද කෑල්ලත් ඇදලා කුරු නෑගල දඹුල්ල කියන නూరుට වෙනකම් භාගවිත දවසක තිරිකුණාමලයට වෙනකම් ඔය සියලු මායිම් හිතන කොට්ටාවෙන් ගහලා දෙනවා හිටිකා මෙන්න කතර ගමට
1: හරි
0: එහෙම ගහලා දෙනවා
1: ඒකනේ අනේ කොච්චර
0: වටිනවද කතර ගමනේ මත්තල කියලා ගහලා දෙන
1: කොට්ටාවෙන්
0: ගමට මත්තල කොට්ටා එකපාරට කඩවත
1: හරි
0: කටුනායක
1: ඔක්කොම යාගෙන
0: මේ මේ කොට්ටා එන තිරිකුණාමලේ ගැස්සෙනවනේ අපිට සාමාන්‍ය තිරිකුණාමලේ කියලා බෝඩ් එකක් දකින්න හම්බෙන්නේ සෑහෙන දුර ගියාම
1: ඕ ඒකනේ ඒක කොට්ටාවක්
0: අන්න අන්න ඒක හැම වෙලාවෙම හිතන්න වාහන පාරේ වැඩි වුණත් ඔබට ලොකු ගැටලුවක් නෑ මොකද ඔබට හයිවේ එක අත පේන මානේ දුරින් තියෙන්නේ ඒක හොඳ දෙයක් නෙවෙයිද? හොඳ දෙයක් නෙවෙයිද?
1: හොඳම දෙයක්.
0: හොඳම දෙයක්.
1: 13:22 කට කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. මට දවසක නිකන් මට ආසයි මේක ඇක්ට් එකක් විදියට කරන්න ආරෙන්න. මම ඇපල් ගෙඩියක් කනවා. ඒක පාට මට නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ඉවරලා මං ඉන්නවා. ඉන්නකොට කුමාරයෙක් ඇවිල්ලා මට කිස් එකක් දෙන මම නැගිටිනවා. මං හිතනවා මේක
0: වා හිතනවා මේ පිස්සු තියෙන කුමාරවරු තාම ඉන්නවා
1: ඇක්ට් එකක් කියලා කියන හුන්නද?
0: ඇක්ට් එකකටවත් ඒ වගේ නිකන් ඈ මේ වගේ මේ මූණත් අහඩෝකට කිස් එකක් දෙන්න තරම් ඒ තරම් ඇහැකන පේන්නේ නැති ඈ ඒ තරම්ම අහිමියක් තියෙන කුමාරවරු
1: ඇති ඇති ඇති ඇති
0: කිස් එකක් දෙයි දෙයි දෙයි දෙයි දෙයි මේ හිතාගෙන
1: ඉන්නේ ඒත් මම නැගිටින්නේ නෑලු මම ඒත් නිදිලු බලනවා ඉතින් කුමාරයා
0: ස්නෝ වයිට් කියලා ඉතාලේ
1: අනේ ඇයි මේ දිස්නා ස්නෝ වයිට් ඇයි නැගිටින්නේ නැත්තේ කියලා බලනවා කුමාරයා එතකොට මම නිදාගෙන ඉන්නේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් එකක මට වැඩක් නැහැ කුමාරවරුන්ගේ කිස් මම නැගිටින්නේ නැහැ මට හොඳ නිින්දක් මොකද මට නිින්ද යන්නේ නැති හේතුව වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් එක දන්නවා ඒකට සොලියුෂන් එකක් විදියට යා මටම කියලා මැට්‍රස් එකක් කස්ටමයිස් කරලා
0: තියෙනවා මොකද ඔයාලා නිින්ද යන්නේ නැති හේතුව
1: ස්ට්‍රෙස් එක මේ ෂෝ එක මට ડોක්ටර්ස්ලාත් කියනවා මේ ෂෝ එක මං හරිම
0: ඉතින් අයින් වෙන්නකෝ
1: ඊට වඩා ස්ට්‍රෙස් ඊට වඩා මං ඒකත් හිතුවා ඒක ඊට වඩා
0: ස්ට්‍රෙස් එක මේ අයින් වෙන එක නෙමෙයි අයින් වුණාට පස්සේ වෙන එක තමයි ස්ට්‍රෙස් එක වට
1: ඕ මේ ෂෝ එක හින්දා මාව
0: හරියට හිතාගෙන
1: ඉන්නවා නේද ඇත්තටම
0: නේද ස්ට්‍රෙස් එක මේකෙන් අයින් වෙන එක නෙමෙයි අයින් වුණාට පස්සේ වෙන එක
1: ස්ට්‍රෙස්
0: ඉස්තිරික්ක වෙලා යන්නේ ඉස්තිරික්ක වෙලා යන්නේ
1: හරි අපි දන්නේ ඔබට නිින්ද යන්නේ නැති හේතුව මොකක්ද කියලා අපි විශේෂඥයෝ නෙමෙයි ඒ නිසායි අපි කියන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න ඒගොල්ලෝ විශේෂඥයෝ නිින්ද සම්බන්ධයෙන් වැලන්ටිනෝ ඉටලි අපි කිව්වනේ මැට්‍රස් කිහිපයක්ම තියෙනවා ගලගේ ග්‍රැෆීන් එක තියෙනවා කූල තියෙනවා රොමෑන්ස් තියෙනවා ආරෝග්‍ය තියෙනවා
0: පොන්දේ අමාරුවට
1: ආරෝග්‍ය එකනේ
0: කොන්දේ අමාරුවට මට දැන් තේරලා තියෙනවා ඒගොල්ලන්ගේ මැට්‍රස් එක ඇතර මගේ කොන්දේ අමාරුව නම් මම සෑහෙන සට්ටම් දීලා ඉවර කරගත්තා
1: නැත්තම්
0: මේ ඒ කොන්දේ අමාරු තිබිච්ච කාලේ එතකොට වැලන්ටිනෝ ඉටලි කතාවක් තිබුණේ නැහැ ගත්තා එක එක විදිහේ මේක හොඳයි ඕතෝපෙඩික් ගගා ගත්තා
1: සෙටුන්නේ
0: තානි මාර්සියක් බොරු ඒවා දැන් මට ආරෝග්‍ය මැට්‍රස් එකේ ගිහලා මම වෙනිකන් ගිය වෙලාවේ හ්ම් හ්ම් මැට්‍රස් එක පෙන්නාම ඉතින් මම කොන්දේ අමාරු කාර්යයක් කියලා මට ඉතින් ඉතිහාසයක් තියෙන නිසා මම වැගෙනද මැට්‍රස් එක බිම ඉන්නා වගේ හැබැයි පොඩි සැපකුත් තියෙනවා
1: යස්
0: බිම සැපක් නෑනේ මේක බිම ඉන්නා වගේ ෆීල් එක ඒ තරම් මැට්‍රස් එකේ ස්ට්‍රෙන්ත් එක නමුත් පොඩි සැපකුත් තියෙනවා දැන් කොඳු අමාරු කාර්යයන්ට සැප ගන්න බෑනේ ගල් ගෙඩියක් උඩ වගේ ලැල්ලක වගේ නිදා ගන්න කියලානේ ගොඩක් අය උපදෙස් දෙන්නේ
1: හරි
0: ඒක හරිම අමාරුයිනේ උදේට මේගොල්ලන්ගේ තියෙන ආරෝග්‍ය මැට්‍රස් එකක් නිකන් ඇලවෙලා බලන්න කොන්දේ අමාරුවක් තියෙනවා නම් කියන් ඊට කලින් ඒගොල්ලන්ගේ පොඩි ටෙස්ට් එකක් තියෙනවා කරන්න වාගේ ශරීරයේ බර හරි ක්‍රමයට වා නිදාගෙන ඉන්න ඇලය ඒ ඉරියව්වෙන් ඩිස්ට්‍රිබියුට් වෙනවද කියලා සමහර වෙලාවට මැට්‍රස් එකත් එක්ක නිදන ඉරියව්වට සපෝට් වෙන විදිහට අර ඉන්ටෙලිජන්ට් මෙමරි ලේයර් එකකුත් දාගත්තා නම්
1: හරි නියමයි තින්නේ
0: දැන් එහෙම දාලා දෙනවා ගොඩක් මැට්‍රස් වලට අපේ රික්වෙස්ට් එක උඩ ඉන්ටෙලිජන්ට් මෙමරි ලේයර් එකක් ඇඩ් කරලා දෙනවා තේල මේක් කරලා මැට්‍රස් එක දෙන්නේ හරි පොඩි කාලෙකින් මැට්‍රස් එක ඩිලිවර් කරනවා හදලා ඉවර කරලා මැට්‍රස් එක හරි ලොකු හොඳ ලොකු ගණකම් වලින් ගන්න පුළුවන් මං හිතන අඟල් 12 13 14 size එකට වෙනකම් හොඳ ගණකම මැට්‍රස් ඔයගෙන පුටුව ගිනගත්තාගේ මැට්‍රස් එක නිකන් දෙකට නැමෙන්න තමයි විඳ ගන්නත් පුළුවන්
1: නියමයිනේ
0: ඒගොල්ලන්ගේ තියෙනවා අර ඩිවාන්ස් තියෙනවා අර පරගෙන විදියට ඇඳන් පොළු දාලා ඒවා නෙමෙයි ලස්සන ඩිවාන්ස් ඉඳන් තියෙනවා ඒ ඔක්කොම සම්පූර්ණම කියන්නේ ඔයගේ ගෙදර මොඩර්න් නම් ඔයගේ ගෙදර කලර්ස් මැච් කරලා ඒ විදියට සෙට් වෙන විදියට හෙඩ් බෝඩ් ඔක්කොම දාලා ඇඳේ බේස් එක දාලා මැට්‍රස් එකත් ඔයගේ නිදි ඉරියව්වට ඔයගේ නිින්ද යන්න තිය ප්‍රශ්නෙට ගැළපෙන විදියට දාලා ඒක ටෝටල් සර්විස් එකක් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කරන්නේ ඔය කොළඹ හතේ ඉඳගෙන
1: ඒකනේ ඒකනේ යන්න කියලා කියන්නේ මෙතන ඉඳලා ගෙදර ඉඳලා අපිට තීරණය කරන්න බෑ ඔබ යන්න ඕනි
0: මොනවා හිතන් ගියත් ඔබ එතනට ගියාට පස්සේ තමයි ඔබ හරියටම මැට්‍රස් එක මොකක්ද කියලා තීරණය කරන්නේ
1: ඕකේ
0: මම මැට්‍රස් එකක් අරන් එනවා කියලා ඔබ ඇයි හැබැයි එතනට ගියාට පස්සේ තමයි ඔබට තේරෙන්නේ නිකම් මැට්‍රස් එකක් අරන් යනකොට වඩා දෙයක් මේක ඇතුළේ තියෙනවා එහෙම තමයි මැට්‍රස් අරන් යන්න ඕනේ කියලා.
1: Yes definitely. දැන් අද රෑ 10 11 වගේ වෙනකොට ඉතින් කෝටිපතියෝ බිහි වෙයි. ලක්ෂපතියෝ බිහි වෙයි.
0: වෙයි වෙයි වෙයි වෙයි.
1: ලක්ෂපතියෝ බිහි වෙයි නේද?
0: වෙයි වෙයි වෙයි වෙයි වෙයි.
1: මාරයි ඒක අනිවාර්යෙන් වෙනවනේ. හැමදාම රෑ 10 11 වෙනකොට කවුරු හරි කෙනෙක් ජයග්‍රහණය කළා. එක්කෙනෙක් නෙමෙයි තොගයක් ජයග්‍රහණය කළා. හැබැයි ඉතින් මේ මිනිස්සු මොනවද එහෙම ජයග්‍රහණ ලබන්න කරලා තියෙන්නේ කියලා හොයලා බැලුවොත් අපිට තේරෙනවා ඒගොල්ලෝ NLB ලොතරැයියක් අරගෙන විතරයි රුපියල් 40ක් විඳන් කළ ලොතරැයියක් අරන්. ඒ ලොතරැයිය තමයි එච්චර කෝටිපතියෝ බිහි කළ තියෙන්නේ. දැන් මේ පහුගිය කාල සීමාව කියන්නේ 2026 අවුරුද්දේ මේ ගෙවුණු මාස කිහිපය ඇතුළත ප්‍රථම ත්‍යාගලාභින් 32ක් බිහි කරන්නේ NLB සමත් වුණා. ඊළඟ කෝටිපතියා ඔබ විය හැක. ඒ නිසා අනිවාර්යෙන් ලොතරැයිය ගන්න අමතක කරන්න එපා. NLB
0: දැන් අපිට
1: මොකක්ද
0: ගන්න වෙලාව? ට්‍රේකෙන් එන්නේ නේ.
1: අද අපි යමු බයික් X55 SUV එකේ. මම ඩ්‍රයිව් කරන්න ධනවින්ද. Is it okay?
0: අද මං කැබ් එකක් දානාවේ.
1: එයා අපේ ඔෆිස් එකේ ගරේ උදේෂාන්නයි අරගෙන තියෙනවා බයික් X55 එකක්. අපි ඒක ඒක මේවා කරමු.
0: ඒක තමයි මිනිහා පොඩ්ඩක් ඇඳලා වගේ ඉන්නේ නේද?
1: ඕඩි ගන්න. හිනා වෙන්නෙත්
0: නෑ. ඔයාලට හිටියා.
1: හරි.
0: බයික් X55 එකේ උෂ්ණ ගහලා වෙන්නේ නැති. නේද? ඒ උෂ්ණ වෙන්නේ නැති ඔය.
1: කොමුණත්
0: උෂ්ණත්වය වැඩි වෙලා තියන්නේ ආගේ
1: නේ. නෑ එනවා ඒක ඇඟට එනවා. නේ
0: තියනවා තියනවා.
1: අලුත් වාහනයක් ගත්තම SUV එකක් ගත්තම
0: අපි අපි අපි අපි අපි ගමු. අපි සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. මොකටද
1: ලෑස්ති කරන්න නේද? SUV දෙකක්ම ගන්න ලෑස්ති කරන්න.
0: ලෑස්ති කරන්න යන්නේ නැහැ කියලා ගන්න තියෙන්නේ. මොකද ලෑස්ති කරන්න දෙයක් නැහැ. මොනවද ලෑස්ති කරන්නද?
1: මගේ
0: පර්මිට්. ඔයා තල්ලි ලෑස්ති කරගන්න.
1: මගේ පර්මිට් එක.
0: පර්මිට් එක
1: හරි.
0: ලී පර්මිට් එකෙන්ද ගන්න යන්නේ?
1: නැත්නම් වාහන
0: වාහන පර්මිට් එකක් ඕනේ. ලී පර්මිට් එක, වැලි පර්මිට් එකක් තිබුණා කියලා වාහනයක් ගන්න පුළුවන්ද? හලෝ.
1: රයිට්. මේකේ තියෙන ෆීචර්ස් ගැන නම් දැන් අපි ඔබට ආයි තින්ක් බයික්
0: මම ඇණයක් මුරිච්චියක් ස්ටිකර් එකක් ගානේ කතා කරලා
1: තියෙනවා. කතා කරලා තියෙනවා. යස්.
0: මේක ඉලෙක්ට්‍රික් නෙමෙයි. මේක 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එකක් එක්ක දෙන
1: සුපිරි භාණ්ඩයක්.
0: යකික්. තට්ටයano. ටර්බෝනේ. ටර්බෝ චාර්ජ්ඩ්. 1.5 වලින් මේ ටර්බෝ චාර්ජ් කිව්වම
1: හරි
0: බලය වෙනස්, ටෝක් එක වෙනස්.
1: හරි
0: තිනව ඇදලා සිලා එන්නේ ෆියුචරිස්ටික් පෙනුම දීලා තියනවා නිකන් හරියට නිකන් ඉලෙක්ට්‍රික් කාර් එකක් SUV එකක් වගේ. මම දන්න විදිහට දැනට තියෙන වාහනෙට සාපේක්ෂව තියෙන ඒ කියන්නේ ඒ වගේ පැනොරොමික් සන්රූෆ් එකකට තියෙන ලොකුම ඕපනින්ග් ලොකුම රේෂියෝ එකක් තියෙන panoramic sunroof එකම
1: yeah okay
0: මුළු වාහනේම යන අයට මාර ත්‍රිල් එකක් එන්නේ ඉතින්.

0: නැති අලුත් කඳු පන්තියක් පැත්තෙන් තමයි යන්නේ. ඇත්තට මේ පාර නූර්ලියට සම්බන්ධ වෙනවා. ඇත්තටම සම්බන්ධ වෙනවා. පාක් පාරත් චෝක් සෑහෙන දුරක් යනකම් ඔවා කර සල්ලි වගේක් මදි වෙලා හරි අනේ ඉතුරු ටික හදලා නැහැ අපරාධ කියලා හිතන අය. ඒහි තියෙන චැරියට් පාත් එක්කුත්. හරිද? ඒ චැරියට් පාත් කියලා දැන් තියෙනවා. ඉතින් එතන කියලා කැම්ප් කරන්න පුළුවන්. මම දැක්කා ඒ හරිය තියෙනවා මේ මේ විශාල පයිනස් කැලෑවක් තියෙනවා ඒ පාර එකතන. ඒ පයිනස් කැලෑව එහා පැත්තට පොඩ්ඩක් මීටර් 200-300ක් ඇවිදගෙන ගියොත් එහෙම වාට මහවැලිගඟ මීටර් 1000 ගාණක් පල්ලෙහා මහවැලිගඟ ගලනවා පේනවා.
1: ලස්සන තැන් කොච්චර තියෙනවද අපේ රටේ නේද? ඒවා විඳින්න ඒ තැන්වල
0: යන්නත් එපා.
1: ඕ ඒකනේ.
0: අර පාර හදලා නැති කැලෑවෙත් ලොකු ප්‍රශ්නයක් නෑ අපිට බයික් X55 SUV එක තියෙනවා නම්. ඒවා දේවල් නෙමෙයි.
1: උසයි වාහනේ උසයි.
0: SUV එකක තියෙන ජොලිය ගන්න ඒකේ තියෙන මාර රයිඩ්ස් එකක් දාන්න ඕන නේද?
1: ඩෙෆිනිට්ලි.
0: මාර ෆ්‍රී රයිඩ්ස් එකක් සෙට් කරගන්න එකත් එක්ක. ඒක එන්ජොයි කරන්න පුළුවන් වාහනයක්. සිටි ඩ්‍රිවන් හරි එහෙම නැත්නම් නගරෙන් එළියට යනවා නම් හරි මාර කොම්ෆර්ටබල් මාර ඉඩපාඩු තියෙන බූට් එකේ හොඳ ඉඩක් තියෙනවා කියලා කියන්න ඕනේ. මේ මෑත කාලේ නාපු ගොඩාක් වාහනවල එක ෆේලියර් එකක් තමයි වාහනේ කොච්චරවත් ඉඩ තියෙනවා බූට් එකේ බෑග් දෙකක්වත් දාගන්න බෑ.
1: මොකටද ඉතින්
0: මේ? මරුණික ඔඩොක්කුවේ තියාගෙන යන විදිහට හදලා තියෙනවා. කියලා වැඩන්නේ ඒවන. එතනින් බලනකොට මේ ගාන මිලියන 15කට වඩා පර්මිට් හෝල්ඩර් කෙනෙකුට ගන්න පුළුවන්. මිලියන 15කට ලක්ෂ කීපයක් වැඩි පර්මිට් එකක් නැති වුණත් මිනිස්සුන්ට ගන්න පුළුවන්. බයික් X55 SUV එක. එක තමයි වාහනේ නේ. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් තමයි ලංකාවට ගෙන්නන්නේ නේ. අපේ වැඩේ ඉවරයි. මම අරවින්ද.
1: මම ආශාරයා. සුබ දවසක්.

0: පරිප්පුවලට අවුලක් නැහැ. ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංග්‍රීසි එන්නේ. දැන් මෙතන හැබැයි පොඩි කොටසක් තියෙනවා ආනයනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේර ගන්න ආනයනික සහල් වලට කිලෝවක් මත පණවලා තියෙනවනේ වෙනම බද්දක්. අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු ඉතින් පාරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. ඒක අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනයනික සහල් ගේන්නෙමත් නැහැ කියලා. අපි බලමු මේ සැරේ ගේනකොට කොහොමද වැඩි කෙරෙන්න යන්නේ කියලා.
1: සියත පතරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: පර්ස්ගේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 011 2200 200.
6: තාලි පියාඹ නැස්සෙක් වෙලා.
7: හරි.
6: කකුලක් නැතුව ගිහිල්ලා.
7: හරි.
6: අතාරින්න නෑනේ වැඩේ. කොල්ලා හැමදාම මාව අරගෙන
7: එනවනේ. එනවනේ.
6: ගැම්ම දැක්ක අතාරින්න නෑ. කිසිම වෙලාවක වැඩේ අතහැරලා යන්නේ නැති ගැම්ම. දැන් බලන්න ඔයා ඔයා එකම විභාගේ කීපාරක් ලියලද්ද කියලා. අතාරින්න නෑනේ. අතාරින්න නෑ. එකම විභාගේ 100 පාරක් හරි ලියන. එක මාර වටින එකක්.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 58 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 071 7455 11.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
4: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල්

0: क्या था टॉप स्टोरी
1: ඉන්දන මිලදී ගැනීමට රුසියානු සමාගම් දෙකක් පවතින මුදලට සාපේක්ෂව ඉන්දන අඩු මුදලට ලබා ගැනීම සඳහා රුසියානු සමාගම් දෙකක් ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට ඇතුළත් කර ඇති බව කනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර පැවසුවේ එම රුසියානු සමාගම් දෙක මෙවන විට ලියාපදිංචි කර අවසන් බවයි. මුතුරාජ වෙල තෙල් කබඩා සංකීර්ණයේ වැඩ කටයුතුද මෙවන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි කනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර සඳහන් කළේ.
2: ඉතින් ගත වෙච්ච ඒවා තියෙනවා. පොඩ්ඩක් එම ගත්තාම අපිට කොහොමටත් ඊළඟ මාස 3 විතර කාලය ඇතුළත තෙල් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද නැද්ද කියන එක ප්‍රජාවම කියන හැකියාවක් තියෙනවා. ඉන්දියන් ඔයිල් සමාගමට ටැංකි 14ක් තියෙනවා. ඊට අමතරව තවත් ටැංකි 61ක් තියෙනවා TPTL කියන සමාගමට. ඒකට මේ වෙනකොට TPTL කියන සමාගමේ ටැංකි 29ක් එළදී හබ් එකක් විදිහට පාවිච්චි කරන්න ටෙන්ඩර් එකක් සූදානම් කරමින් යනවා. ඒක තමයි එතන යන්නේ. ඒතකොට ඒ තමයි සුනාමලේ කියන ටැංකි වල තෙල් බොහෝ වෙලාවට ලංකාවේ පරිභෝජන කරන්න දොල ආදායමක් ලබා ගැනීම සඳහා පාවිච්චි කරනවා මේකට සූදානම් කරමින් යන්නේ.
1: දැන් විදස් පොතක්. ඊශ්‍රායලයේ සිරියාවේ ගුවන් කඳවුරකට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බවට සිරියාව ප්‍රකාශ කර තිබෙනවා. සිරියාවේ විදේශ අමාත්‍ය අසාද් අල් ෂයිබානි පවසන්නේ අබු අල් දූර් ගුවන් කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට සාධාරණ හේතුවක් නොතිබූ බවයි. එම කඳවුර තුළ තුර්කි හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවට ඊශ්‍රායලය චෝදනා කර තිබුණා. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සිරියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ එහි තුර්කි හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් නොතිබූ බවයි. ප්‍රහාරයට පෙර තුර්කි හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු එම කඳවුරට පැමිණ තිබූ බව ඔහු පිළිගෙන තිබෙනවා. එය සිරියාව සහ තුර්කිය අතර පවතින හමුදා පුහුණුව සහ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමේ සහයෝගීතාවයේ කොටසක් බවයි සිරියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේ.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අභිවෘද්ධිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතනය සාමාන්‍ය වර්ධනය වැඩි වෙයි. ඒකට ඒ තත්ත්වයටත් අපි සූදානම් වීමේ අවස්ථාවේ තියෙනවා. වර්ෂාපතනය වැඩි වීම කියන්නේ එක පැත්තකින් අපිට දුරු ස්වභාවික අනතුරුවලට ආවයි මුහුණ දීමේ අවස්ථාව ඇති වීමේ හැකියාව තමයි විශේෂයෙන් ඔය ඔක්තෝබර් නොවැම්බර් මාසකෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තුලිකුණාටු වර්ධනය වීමේ හැකියාව පිටින ආපාතෙන් වගේ දේවල් වර්ධනය වුණාම ඒ තත්ත්වය තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒකට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: ఆంగలిక వర్ధన టెక్స్టైల్స్
1: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
2: අවන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
1: අවන්ස්ටිකෙන් ටික පේ
3: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
4: SVDC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHG
5: Delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash කරන්න
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි කාගිල්ස්
9: ෆුඩ් සිටි නස මල්ලී එන්න එන්නම කඩේ දිනු කරනවානේ
10: මං ඉතින් එල්බී රන් ඇයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
11: එල්බී රන් ඇය තමයි මගේ හයිය
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: එදා ට්විටර් අද හැඳින්වෙන්නේ මොන නමින්ද? 1. ට්‍රෙඩ්ස් 2. X.
14: උත්තරේ 2.
7: සියතිස්ස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ වාතුවෙන් අනුරාධා හෙට්ටි තන්ත්‍රි.
15: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
7: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
17: අනුග්‍රහය
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
7: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
19: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
7: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
19: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: 98.4 හම්බන් තොටට
1: උදේ 10:24 දැන් වෙලාව. ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ස්වර්ණමහල් ජුවලර්ස් වෙඩින් වීකෙන්ඩ් එක ඔන්න හෙට දවසේ පටන් ගන්නවා. ඒ කියන්නේ 21 වෙනිදා. හරියට මීරිද? ඒ කියන්නේ 23 වෙනිදා වෙනකම් මේ වැඩේ තියෙනවා. ඔන්න ඒ දවස් තුන, ඒ කියන්නේ 20, 21, 22, 23 කියන දවස් තුනෙන් එකක ඔබ යනවා නම් ස්වර්ණමහල් ජුවලර්ස් රත්නපුර නැත්නම් ගම්පහ ශාඛාවන් වලට ඔබට පුළුවන්කම තියෙනවා වෙඩින් එකට ඕන කරන ජුවලරිස් සෑහෙන්න ලොකු පට්ටම් වලට මිලදී ගන්න. ඒත් එක්කම මේ දවස් තුනෙන් එකක ඔබ ගිහිල්ලා මිලදී ගන්නවා නම් කැරට 22 කරමාල රන් මුදු ඔබට පුළුවන් වැඩ කුලියක් නැතුවම ගන්න. ඒක ලොකු ඩිස්කවුන්ට් එකක් වෙනවා ඔබට. ඒත් එක්කම දැන් ඔය ෆුල් පැකේජ් එකක් එනවානේ, නෙක්ලස් මුදු වලලු මේ සෙට් එකම ඔබ එකපාර ගන්නවා නම් ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් එදාට ඔන කපල් එකටම ෆ්‍රී ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙන්නත් ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. වැඩි සෑහෙන හොඳයිනේ. ඒත් එක්කම දැන් මොන හරි ඩිසයින් එකක් ඔබ කොහෙන් හරි දැකලා ඔබේ හිතේ තියෙනවා නම් ඒකේ විදිහට හදා ගන්න ඕනේ කියලා, ඒකේ ෆොටෝ එකක් ඒගොල්ලන්ට පෙන්වුවට පස්සේ ඒ විදිහටම ඔබට ඕනම විදිහට කස්ටමයිස් කරලා හදා ගන්නත් ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් පුළුවන්කම තියෙනවා. වාරික විදිහට ගෙවාගෙන යන කවුරු හරි කෙනෙක් හොයනවා නම් ඒ වැඩෙත් එතනින් කරගන්න පුළුවන්. ඒකත් හිස්සකින් යවන්නේ නැහැ. වාරික විදිහට ගෙවනකොට ඔබට තියෙනවා දිනුම් මැදීමක්. ඒකෙන් දින්නොත් රන් කාසි මැණික් දිනා ගන්නත් චාන්ස් එක හදලා දෙලා තියෙනවා. ස්වර්ණමහල් ජුවලර්ස් වෙඩින් වීකෙන්ඩ් එකත් එක්ක තමයි මේ හැමදේම තියෙන්නේ. අගෝස්තු මාසේ 21, 22, 23 දවස් තුනේම ඔබට යන්න පුළුවන්. එයාලා ගම්පහ නැත්නම් රත්නපුර ශාඛාවන් වලට ගිහිල්ලා වැඩේ කොට දාගන්න. එතකම රටමෙකට ජාතික මෙහෙමත් එක්ක අපි ඔබට දවස ගානේ මතක් කරන විෂ මද්‍රව්‍ය වලින් සමාජයට වෙන්න පුළුවන් හානිය ගැන. හොඳම දේ තමයි අපි දරුවෙක්ගේ විභාගයේ ලකුණු අඩු වුණාම ටිකක් ළඟට ගෙනල්ලා කතා කරනවනේ. මොකක්ද උනේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි ඉගෙන ගන්න හිම ලොකු උමනාවක් නැද්ද? හැබැයි ඔබත් එක්ක කතා කරන එක අඩු වුණාම ඔබ දරුවගෙන් අහලා තියනවද මොකක්ද ප්‍රශ්නේ? කරවුලක් තියනවද වට? එහෙම ඔබ අහන්නේ නැත්නම් අද මේ පුරුද්ද හදාගන්නම් මතාත. මොකද දරුවන්ගේ පුංචි වෙනස්කමක් හරි අපි මගාරිනෝ කියන්නේ අලගේ තියෙන ලොකු ප්‍රශ්නයක් අපි දැක්කේ නැහැ වගේ ඉන්නෝ කියන එක. දැන් නිවාඩු මාසෙ යන්නේ, දරුව අනිවාර්යයෙන්ම ගෙවල් වල ඉන්නේ. එතකොට ඒගොල්ලෝ එළියට යනවා. ගියාම අලුත් යාළුවෝ හම් වෙනවා. අලුත් සම්බන්ධකම් ඇති වෙනවා. ඒ වගේ තැනකදී මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් දරුවන්ට අපි දැනුවත් කරලා තියන්න ඕන. මොනවාද සමාජයේ වෙන නරක දේවල්, ඒවෙන් වා කොහොමද බේරෙන්නේ? ඒ දේවල් දැනුවත් කරලා තිබ්බොත් අපිට මේ වගේ පණිවිඩ ඔබට දවස ගානේ මතක් කරන එක අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. එකින්ද නිතරම දරුවෝ ගැන අවධානයෙන් ඉන්න, විෂ මද්‍රව්‍ය ගැන, ඒවා අයින් වෙන හානි ගැන දරුවංග දැනුවත් කරලා තියන්න. පුනරුත්ථාපනය එහෙමත් නැත්නම් ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔබට මොන හරි තොරතුරක් දැනගන්න ඕන නම් 19:27 අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන් 18:18 අංකයට කතා කරලා. අපි අද දවසේ ගන්න හරි තීරණේ තමයි හෙට දවසේ මුළු රටේම අනාගතය තීරණය කරන්නේ.

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගංගාතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
0: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: කොහොමද තරහින්
5: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් විදින් හඳුන්වා දෙන රයිනු ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් විදින් හඳුන්වා දෙන රයිනු ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: මොකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
10: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
9: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජෙන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරඟයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරඟය අගෝස්තු 20 දක්වා විවෘතයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
14: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
15: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
14: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: උදේ 10යි විනාඩි 48යි දැන් වෙලාව. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක ගැනත් මතක් කරලා අපි න්ියුස් බ්‍රේක් එකට යමු. දැන් අපි මේ දවස්වල මතක් කරනවානේ යාළගේ WhatsApp message එකක් දාලා ලංකාවේ ඕනම තැනකට ඇතුමක් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමය ගැන. තාමත් ඔබ ගැන අහලා නැත්නම් මම මුලින්ද මතක් කරන්න. මුලින්ම ඔබ යන්න ඕනේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා ඒගොල්ලෝ දවස ගානේ අප්ඩේට් කරන මොනවාද අලුතෙන් ඇවිල්ලා තියෙන ඇඳුම්, මොනවාද අලුතෙන් ඇවිල්ලා තියෙන fashion trends, ඒ හැම දෙයක්ම ඔබට බලා ගන්න පුළුවන්. එතනින් කැමති එක ඇඳුමක් ඔබ select කරගන්න ඔබට. දෙක තුනක් ඕනනම් එහෙම ඒ ඇඳුම් වල photos ටික phone එකට save කරගන්න. ඊට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ නම, address එක, phone number එක සහ ඇඳුමත් එක්ක දාලා තිනවා මේකේ මොන sizes තියෙන්නේ, මොකද්ද material එක. ඒ විස්තර ටික ඔබට බලා ගන්න පුළුවන්. ඔබට ඕන කරන size එක දාන්න. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න මෙන්න මේ number එකට. 0.7056.0.560.0.560.0.560 කියන නම් එකට WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ ලංකාවේ කොහේ හිටියත් ඔබ ගාවටම ඒ දේවල් ගෙනල්ලා දෙන්න යාළ ලෑස්ති වෙලා ඉන්න. cash on delivery විදිහට තමයි ගෙන්න ගන්න තියෙන්නේ. එතකොට ඔබේ ඕඩේ කාවට පස්සේ ඔබට සල්ලි ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් WhatsApp message එකක් දාලා මේ වැඩේ කරන්න ඔබට ටිකක් අමාරුයි කියලා හිතනවා නම් යාළගේ online store එකට යන www.tilakawardhana.com website එකට. එතනට ගිහිල්ලත් ඔබට පුළුවන්කම තියෙනවා ඇඳුම, gift එකක්, මේ ඕනම දෙයක් තෝරගන්න. perfume එකක්ද, watch එකක්ද, shoes දෙකක්ද, bag එකක්ද, ඕනම දෙයක් ඔබට තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ওই installment ක්‍රමත් දැන් තියෙනවානේ, coco min pay, ওই වගේ ක්‍රම ගොඩකට tilakawardhana online store එකකින්. එහෙම නැත්නම් යාළගේ මේ WhatsApp number එකත් එක්ක ඔබ shop කරනවා නම් ඒ වැඩෙත් කරගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න පුළුවන් කතා කරන්න 0.7056.0560.0.656 කියන නම් එකට. දැන් වෙලා උදේ 10යි විනාඩි 50යි.
1: හද ගැස්මට සියත
2: හාලි පියාඹනස්සෙක් වෙලත්,
3: හරි
2: කකුලක් නැතුව ගිහිල්ලත්,
3: හරි
2: අතාරින්න එන වැඩි කොල්ලා හැමදාම මාව අරගෙන
3: එනවනේ.
2: ගැම්ම දැක්ක අතාරින්න කිසිම වෙලාවක වැඩි අතහැරලා යන්නේ නැති ගැම්ම. දැන් බලන්න ඔයා එකම විභාගේ කීපාරක් ලියලද්ද කියලා. අතාරින්න එකම විභාගේ 100 පාරක් හරි ලියන එක මාර වටින එකක්.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාධක පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
7: අර ගියේ හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
9: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.

0: ඉතාම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: මතකද සිංහ බිග් බොනන්සා
2: හැටත ඩිස්කවුන්ට් කරගෙන
1: මේ අවුදතාවා
2: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින්.

0: අපගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
3: 98.2 98.4 දිව

0: किया था टॉप स्टोरी
1: කරන්නා ගොඩට සහ යෝෂිතට අධිචෝදනා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා ගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බාර දීම සිදුවුණා. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා අපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා. මෙම අධිචෝදනා ගොනු කර තිබුණේ අල්ලස් කොමිසම විසින්. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බඳවා ගැනීම ඔවුන්ට එරෙහි එක් චෝදනාවක්. එමෙන්ම එතෙක් පැවති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ සහභාගී කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණ නැමැති වරද සිදු කළ බවටද චෝදනා එල්ල වී තිබෙනවා. විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනේ පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදු කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ඉල්ලා ඇත්තේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවනතුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බවද එම ලිපියේ සඳහන්. සිතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහ්න 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අද ගැස්මට සියත
1: අපි දවසපුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: මට උන වගේ සේන
3: ලිං පස් පංගුව බමු.
2: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තා තැම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
5: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: ස්විස් විදේශී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food Pro Pack and Agbiz 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHGD.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
13: ඔබ අරගෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
14: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
13: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: 8.4 මේකමුවට CFM.
1: දෙකොළහයි විනාඩි 25යි දැන් වෙලාව. හරියට අගෝස්තු මාසේ 18 වෙනිදා ඔන්න මහනුවර ඇසළ පෙරහැර විදු සංචාරය කරලා ඒ වැඩ කටයුත්ත ආරම්භ වුණා. දවස් 10ක් පුරාවට පෙරහැර විදු සංචාරය කරනවා. ඉතින් ඒකත් එක්ක නුවරට යන්නේන පිරිසත් සැහෙන වැඩි. එතකොට ඔබත් දැන් නුවරට යන්නේ කෙනෙක් නම් මාව අහගෙන ඉති සමහරට, නැත්නම් මේ විදිහ නුවරට ගිහිල්ලා ඉන්න කෙනෙක් නම් ඔබ දැන් මේ පෙරහැර නරඹන දවස් 10 ඇතුළත පාවිච්චි කරන ප්ලාස්ටික් දේවල් තියෙනවානේ. එතකොට ඒවා අපද්‍රව්‍ය විදිහට බැහැර කරනකොට කොහෙටද මේ දේවල් දාන්නේ? ඔබට හිතෙච්ච තැනකින් දාලා එනවද? කොහොමද? ඒ වැඩේ ගැන ඔන්න කලින්ම හිතලා ශ්‍රී දළදා මාලිගාව මධ්‍ය පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් එකතු වෙලා විශේෂයෙන්ම පරිසරයේ මේ ප්ලාස්ටික් හින්ද වෙන හානියවම කරන සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන්න වැඩ කටයුත්තක් සූදානම් කරලා තිනවා. ඒකෙදි වෙන්නේ ඔබ ගාවට කට්ටියක් එනවා ඒ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහර ගන්න. ඒ අයට විතරක් ඔබේ ඒ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහර දෙන්න. ඒ අය නිවැරදි විදියට ඒව බැහැර කරන්න කටයුතු සූදානම් කරලා තිනවා. සියත FM සියත TV අපිත් ඔන්න මාධ්‍ය අනුග්‍රහයෙන් ඔබව ඒ පිළිබඳ දැනුවත් කරලා තිනවා. ඔබ ආපහු නුවරින් එනකොට ඒ තියෙන ලස්සන ඒ විදිහටම පරිස්සම් කරලා ඉන්න කියලා අපි ඔබට ඒ විදිහට මතක් කරනවා. ඒත් එක්කම ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කරන්න ස්වර්ණමහල් ජුවලස් එක්ක රත්තරන් හීන හැබෑ කරගන්න ඔන්න ළඟදි කසාද බඳින දෙන්නෙක් ඉන්නා නම් මේ පණිවිඩය ගොඩක් වැදගත් වෙයි. අගෝස්තු මාසේ 21 22 23 කියන දවස් තුනෙන් එකක ඔබ යනවා නම් ස්වර්ණමහල් ජුවලස් ගම්පහ එහෙම නැත්නම් රත්නපුර ශාඛාවන් වලට ඔබට පුළුවන්කම තියෙන ඔබේ මංගලාභරණ කට්ටල ලොකු වාසිත් එක්ක මිලදී ගන්න. විශේෂ මිල අඩු කිරීම රසක් එදාට තියෙනවා කියලා ඔන්න මතක් කරලා තියෙනවා. ඒත් එක්කම මේ දවස් තුනෙන් එකක ඔබ ගිහිල්ලා කැරට් 22 කරමාල රන්මුදු ගන්නවා නම් ඔබව වැඩකුලියේ නිදහස් කරලා ඒ රන් භාණ්ඩ මිලදී ගන්නත් අවස්ථාව හදලා දීලා තියෙනවා. අලුත්ම මෝස්තර වලින් ඔබට මේ රන් බණ්ඩ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ෆුල් පැකේජ් එකම ගන්නවා නම් නෙක්ලස් මුදු වලලු සෙට් එකත් එක්කම එන මංගලාභරණ පැකේජ් එකම ඔබ ගන්නවා නම් කපල් එකටම ෆ්‍රී ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙන්නත් ස්වර්ණමහල් එකකින් ලෑස්ති කරලා තියෙනවා. ඔබ හිතේ තියෙන ඩිසයින් එකක් තියෙනවා නම් ඒකත් එතනින් කස්ටමයිස් කරගන්නත් පුළුවන්කම දීලා තියෙනවා. වාරික විදිරගේ වාගෙන යනවා නම් දිනුම් මැදීමක් තියෙනවා ඔබට. ඒකෙදි ඔබට රන් කාසි මැණික් දිනා ගන්නත් chance එක හදලා දීලා තියෙනවා. මතකයින දවස් තුන අගෝස්තු මාසේ 21 22 23 ඒ කියන්නේ හෙටිදම් පටන් ගන්න ඉරිද වෙනකම් වැඩේ තියෙනවා. ගිහිල්ලා ඔබේ රන් හීන හැබෑ කරගන්න, ලස්සනම දවස තවත් ලස්සන කරගන්න. ස්වර්ණමහල් වෙඩින් වීකෙන්ඩ් පන්දම රැගෙන යන්න ඉන්න මහා හදවතට.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0266 252 3020.
2: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ? ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හිනා වෙන්න මෙන්න වෙලාව.
5: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
6: හරි.
5: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
6: ලුණු නිෂ්පාදනය කරනවා.
5: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapat experience එකකට නල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestic ලංකා tiles.
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114-700-550.
21: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන 0115-880-400. LOLC රන්සවි රන්නය සේවාව. වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගන්න අතරට සුරසුරුන්ට දැන් මම බය නැහැ.
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
30: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
31: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
30: අවන්ස් ටිකෙන් ටික පේ.
32: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
33: 98.2 98.4

0: උදේකොළහයි විනාඩි 48 දැන් වෙලාව රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි අපේ දවස ගානේ මතක් කරන පණිවිඩය තමයි මේ මතක් කරන්න හදන්නේ. හානිකර මද්‍රව්‍ය වලින් ඔබට වෙන්න පුළුවන් ශරීරයට වෙන්න පුළුවන් හානිය ගැන ගොඩක් අය කතා කරනවානේ. හැබැයි ඔබ දන්නවද ඔබේ මනසට වෙන්න පුළුවන් හානිය ගැන, ඔබේ මානසික සෞඛ්‍යයට වෙන හානිය ගැන? සාමාන්‍යයෙන් ඔය වගේ දෙයකට අබ්බැහි වුණොත් ටික කාලයක් ඇද්දී ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට ඉගෙනීමේ පා වෙනවා. ජොබ් එකක් කරනවා නම් ඔබට හිත එක තැනක තියාගන්න බෑ නෝ, ඔබේ අවධානයක තැනක නෑ. ඒකෙන් ඔබට ජොබ් එකත් ටික දවසක් ඇද්දී නැති වෙලා යනවා. ගෙදර ඇත්ත එක තියෙන සම්බන්ධතාව ගැන මුතුන් කියන්න ඕනේ නෑනේ මහත්තයෝ. ඔබේ තියෙන පුරුදු එක්ක ඔබට එයාව පා වෙනවා, එයාටත් ඔබව පා වෙනවා. එක තීරණයකින්ද ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පසර දාගන්න ඔබ කැමතිද එහෙම දෙයකට? සමහරව කියනවා මගේ හොඳම යාළුවෙක් තමයි මට එකපාර ට්‍රයි කරන්න කියලා, මේක පුරුදු කරේ ඒ කුතුහලයට තමයි පාවිච්චි කරේ. දැන් ඒතර ඕකෙන් ගැලවෙන්නම් බැරිද? දැන් පුළුවන්, එහෙම chance එකක් තියෙන ඔබට. පුනරුත්ථාපනයේ වෙලාවයි ප්‍රතිකාර අරගෙන ආපහු ඔබට ගොඩ එන්න පුළුවන්. හැබැයි එහෙම ජීවිතයේ දෙවැනි අවස්ථාවක් හැමෝටම හම්බෙන්නේ නැහැ. ඒකින්ද පළවෙනි වතාවෙම මේ දේවල් ඈඩ් කරන්න, මේ දේවල් එපා කියන්න ඔබට පුළුවන්කම තියෙනවා. හොඳම දේ තමයි හොඳ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න, ස්පෝට් එකක් කරන්න, මියුසික් වගේ දෙයක් නම් ඔබව අලුත් ලෝකවලට අරගෙන යන සෑහෙන උදව් වෙනවා. ඒකින්ද ඔය අනවශ්‍ය මත්ද්‍රව්‍ය පුරුදු, මේ දේවල් ඔබේ ජීවිතේ රෝනේ නැහැ. මොකක් හරි උදව්වක් ඕන නම් ඔබට පුළුවන් කතා කරන්න 19:27 අංකයට. එතනින් ඔබට පුනරුත්ථාපනයේ ප්‍රතිකාර ගැන තොරතුරු දැනගන්න පුළුවන්. අද දවසේ ඔබ ගන්න හරිම තීරණේ තමයි හෙට දවසේ මුළු අනාගතේම මේ රටේ තීරණේ කරන්නේ. ඒත් එක්කම අපි ඉක්මනට ගිහින් යමු තිලකවර්ධන සෙලවුලක පැත්තට. මාකට් එකේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න යනවා නම් ඔබ තෝරගන්න ඕන හොඳම තැන තමයි එතන. මොකද එකපාර සල්ලි දීලා ගන්නවා නම් ඔබට iPhone එකක් ගන්නවා නම් තියෙන ලේටස්ම iPhone එක එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් නැතිකම හින්දා තාමත් පරණ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔබ ඔන්න ඔබට chance එක තියෙනවා 30% ඩවුන් පේමන්ට් එක දාලා Android හොඳම ස්මාර්ට් ෆෝන් එකක් එතනින් ගන්න. ඉදිරිට ගෙවාගෙන යන්න ඔබට මාස 24ක් කාලයක් දෙනවා. මතක් කරලා යනකොට ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එකගෙන යන්න, දෙදෙනාගේ ID cards අරගෙන යන්න. කිරිබත් ගොඩ, වත්තල, කඩවත, ගම්පහචාල, නෙට්ටඹ, මහනුවර, කුරුණෑගල මේ ඕනම තැනකින් ගිහිල්ලා ඔබට තිලකවර්ධන සෙලවුලකින් වැඩි කොට දාගෙන ඉන්න පුළුවන්. යන්න කලින් අර ඩවුන් පේමන්ට් එක කීයද කියලා දැනගන්න ඕන නම් 077465 0650 කියන නම්බරකට කෝල් එකක් දෙන්න. දැන් වෙලාව 11:50.
1: හද ගැස්මට සියත සියත පත්තරේ විදහසා.
2: එල්නිනෝ කෑම මිලත් නංවයි. වැඩිම බලපෑම හාල් සීනිවලට. පරිප්පුවලට අවුලක් නැහැ. ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංගියේ එන්නේ. දැන් මෙතන අපේ පොඩි කොටසක් තියෙන ආනායනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේරගන්න ආනායනික සහල් වලට කිලෝවක් මත පනවලා තියෙනවනේ වෙනම බද්දක්. අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු. ඉතින් පරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. එතකොට අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනායනික සහල් ගේන්නෙමත් නැහැ කියලා. බලමු මේ සැරේ ගේනකොට කොහොමද වැඩි ගෙරෙන්න යන්නේ කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහපත් වන නවයුවලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: හරි ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
7: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා.
8: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
7: මේ අවුරුද්දට ආවා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
3: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් chartered accountant කෙනෙක් වන්නා CA Sri Lanka 0.7455 යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833444 සීත හදවත් දිනු හිතවත්කම
10: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
11: සියත හෙඩ්ලයින් රිවියු
12: එල් නිනෝ අවදානම 97යි මාර්තුවේ දැඩි උණුසුමක් යෝෂිත සහ කරන්නා ගොඩට අධි චෝදනා ඩෙංගු රාජකාරී වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිවතට ඉන්ධන මිලදී ගැනීමට රුසියානු සමාගම් දෙකක් ඇමරිකාවේ රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 6 ඉක්මවයි
10: වැඩි විස්තර 10

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: එල්නිනෝ අවදානම 97යි. මාර්තුවේ දැඩි උණුසුමක්. යෝෂිත සහ කරන්නා ගොඩට අධිචෝදනා. ඩෙංගු රාජකාරී වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිවතට. ඉන්ධන මිලදී ගැනීමට රුසියානු සමාගම් දෙකක්. ඇමරිකාවේ රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 6 ඉක්මවායි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: එල්නිනෝ තත්ත්වයේ ලබන වසර දක්වා ගමන් කිරීමේ 97ක වැඩි හැකියාවක් ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: මේ එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වන විට 97ක සම්භාවිතාවකින් පුරෝගතණය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. එතකොට ඒ වගේම වර්ෂාව අඩු වෙනවා, උෂ්ණත්වය ඉහළ යනවා. ඒතකොට රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු, අප්‍රේල් කියන්නේ ලංකාවේ වැඩියෙන්ම උෂ්ණත්වය වැඩි මාස, උණුසුම් මාස. ඒතකොට ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්වයකට යන්න පුළුවන් මාර්තු අප්‍රේල් එක ගැන අපි අවධානයෙන් ඉන්න කියලාත්, ඒ වගේ මේ වරින් වර අපි නිකුත් කරන කාලගුණනාවගේ පිළිබඳ අවධානයෙන් ඉන්න කියලාත් කියනවා. මොකද මෙම එල්නිනෝ සංසිද්ධිය විතරක්ම නෙමෙයි අපට බලපාන්නේ, ඒකත් එක්ක තවත් බද්ධ වෙලා එන ඔය ඉන්දියන් සාගරයේ ඇති වෙන දේශගුණික සංඥා, ඒ වගේම කැළමිලි ස්වභාවයන් කලින් කලට ඇති වෙන ඒවත් එක්ක මම මේ කියන පුරෝගතනේ සාමාන්‍යයෙන් කණපිට පෙරලෙන්න පුළුවන්.
1: වනාන්තරවල ගිනි ගැනීම් පාලනය සඳහා මේ වන විට ගිනිපටි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවයි වන සංරක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල් එල් පාලම් කුඹුර පැවසුවේ.
5: වනාන්තර සහ වනවගා වටා ගිනිපටි ස්ථාපනය කිරීම සහ මේ ගිනිපටි දැන්ට ස්ථාපනය කරලා තියෙනවා නඩත්තු කරන එක. ඉතින් මේ කාර්යය අපි බලාපොරොත්තු වෙනවා, අපි සැලසුම් කරලා තියෙනවා මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක සාමාන්‍යයෙන් වාර්ෂිකව කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්, විශේෂයෙන් මේ හීට් ස්ට්‍රෙස් එක නිසා ගිනි ගැනීමේ විභවතාවයක් පවතින ස්ථාන අපි හඳුනාගෙන තියෙනවා. ඒ ස්ථානවල වැඩිපුර ගිනිපටි කපන්න සහ ගිනිපටි දැන්ට කපලා තියෙනවා වැඩියෙන් නඩත්තු කරන්න. ඒකට අපි විවිධ අපේ දෙපාර්තමේන්තු මුදල් ප්‍රතිපාදන සහ ඒ වගේම විවිධ ව්‍යාපෘති ඔසේ අපි මුදල් ප්‍රතිපාදන දැනට ලබා ගන්න සැලසුම් සකස් කරලා තියෙනවා.
1: වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති වැලිගපොළගේ පැස්වේ මෙවන විට පවතින ජලය කලපනාකරණය කරමින් සිටින බවයි.
6: මෙවන විට කන්නයක් සඳහා ජලය නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන්නේ ඉදිරි මාස දෙක ඇතුළත අනිකුත් අවශ්‍යතාවයන් සඳහා ජලය ලබා දීම. එතකොට 36% ප්‍රමාණය ඇතුළේ අක්කර අඩි වලින් ගත්තොත් 112,000 ප්‍රමාණයක් අපේ ජලාශවල තියෙනවා. මේ ජලාශ වලින් අපි මෙවන විට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට අවශ්‍ය ජලය ලබා දෙන බොහෝ ජලාශවල අවශ්‍යතාවය සපුරා ගැනීමේ ගැටලුවක් නැහැ මේ දක්වා තව ඉදිරි මාස දෙක ඇතුළත.
1: විදුලි උත්පාදනය සඳහා ජලාශවල පවතින ජල ධාරිතාව 64% බවයි ජල කළමනාකරණ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල ප්‍රකාශ කළේ.
6: මම ගත්තොත් මහවැලි පද්ධතිය විතර ගත්තොත් දැනට 154% ජල ධාරිතාවක් තියෙනවා. මහවැලි පද්ධතියෙත් අපි ගත්තොත් කොත්මලේ ඉඳන් අනුරාධපුරට යනකන් ජලාශවල ගත්තොත් 160% ජල ධාරිතාවක් තියෙනවා. ඒ වගේම වික්ටෝරියාවේ ඉඳන් මයිංගණය, වැලිකන්ද ඒ පද්ධතිය ගත්තොත් එහෙම අපිට 154ක් තියෙනවා. ඊට අමතරව මොරගහ කන්ද, කළුගඟ, පොළොන්නරුව සහ කන්දලේ ඒ ප්‍රදේශයේ ගත්තොත් 150ක ජල ධාරිතාවක් තියෙනවා. කියන්නේ අපිට හොඳ එන මහ කණේට හොඳට වගාව කටයුතු හැකියක්මනින් පටන් ගැනීම සඳහා යම්කිසි තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා.
1: වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් රංජිත් මාරසිංහ පැවසුවේ යාල වන උද්‍යානයේට ජල සැපීම මෙවන විට ආරම්භ වී ඇති බවයි.
7: අලවගේ ජාතික උද්‍යානවල අපේ ජල සැපයුම් පද්ධතියක් අපි නිර්මාණය කරගෙන තිනවා, සූර්ය බලය පාවිච්චි කරන. ඒ නිරන්තරයෙන්ම අපි ජල සැපයුම් මේ වෙනකටත් අපි පටන් ගෙන තිනවා. උදාහරණයක් විදිහට ජාතික උද්‍යානයේ කලාපාංක 1 දවසකට ලීටර 120,000ක පමණ වතුර ප්‍රමාණයක් ශ්‍රිත වතුර වලවල් වලට වාදිනවා.
1: අධික වර්ෂාවක් හේතුවෙන් ඇතිවිය හැකි ස්වභාවික අනතුරු අවම කිරීමට සියලු කටයුතු සූදානම් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පැවසුවේ.
8: වර්ෂාව පවා අධික ලෙස ලැබෙන්න පුළුවන් බවට තමයි පූර්වකථනය කරලා තියෙන්නේ. අපි සාමාන්‍ය පරිදිම අපේ සාමාන්‍ය කටයුත්තක් පරිදිම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අපගේ සියලුම පාර්ශ්ව කාර්යාලයන් දැනුවත් කරලා තියෙනවා. බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ සිටියම් කොට කොල්ල සිටියම් ගත කොට ඒවා සියලුම දිස්ත්‍රික්ක වලට ලබා දීලා තියෙනවා. සියලුම පාර්ශ්ව කාර්යාලයන්ට ලබා දීලා තියෙනවා. ඒ අනුව විශේෂ බෝට්ටු සූදානම් කිරීම, බෝට්ටු ලබා දීම වැනි කටයුතු කරලා තියෙනවා.
1: අද සිට දිවයින පුරා සියලු ඩෙංගු මරදන රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්නෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින්, එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ පැසුවේ සිය සංගමයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
9: කරුණාක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ වසර ගණනාවකට සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය ලේකම්වරයා අතර බලධාරීන් දැනුවත් කරනු ලැබුවා. නමුත් මේ දක්වා ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අවම වශයෙන් පරීක්ෂණ පැවැත්වීමක් සිදු කර නැහැ. තත්ත්වයේ තිබියදී මෙම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වූ කරුණාක ගුවන්තොටුපළ මහජන සෞඛ්‍ය පරිශ්‍රය අතර ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරිශ්‍රයම බේනවිට අත්නෝමතික කිසිදු චෝදනාවක් නොමැතිව ස්ථාන මාරු කර තිබෙනවා. මෙම දූෂණ අක්‍රමිකතා හෙළීමේ වැළැක්වීම සඳහා
1: ඊට අමතරව හෙට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වීමටද තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. ඉන්දියාව මෙරටට සිදුකර ආනයන සීමා කිරීමට ඉඩ ඇති බව ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්පි සුබ්‍රමණියම් පවසනවා. ආනයන සීමා වුහොත් මෙරට ආහාර මිල ඉහළ යනු ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු පැවසුවේ.
10: ප්‍රයිස් වැඩි වෙනකොට ඉන්දියාවෙන් ලෝකල් ඒගොල්ලන්ගේ ඕන විදිහට බඩු ඔක්කොම එක්ස්පෝර්ට් නිසා රට පුරාම එළියට යන්න ඉඩ තියෙනවා නිසා ඒගොල්ලෝ සමහර වෙලාවට නවත්තන්න ඉඩ තියෙනවා. ඇයි ඒගොල්ලෝ ලොකු කන්ට්‍රියක් නේ, ඒගොල්ලන්ට ඕනේ නේ. එහෙම නිසා අර බෑන් සිස්ටම් එකක් එන්න ඉඩ තියෙනවා. දැන් මම කියන්නේ මාස 4ට ඉස්සෙල්ලාම සීනි එක්ස්පෝර්ට් බෑන් කරලා තියෙන්නේ. සීනි ඉන්දියාවෙන් ගෙන්නන්න බෑ, එක්ස්පෝර්ට් නෑ. ඒ වගේ ලූණුත් දැන් එහෙම නවත්තන්න ඉඩමක් තියෙනවා. අනිත් එක තව අපිට ගන්න පුළුවන් ප්ලේසස් තියෙනවා. චයිනා වලින් ගන්න පුළුවන්. චයිනා වලින් ලොකු ප්‍රශ්නයක් නෑ. ඇයි චයිනා වලින් ඔක්කොම ඔයගොල්ලන් බලන්න ඕන 2028 වෙනකම් ප්ලෑන් කරන්න. පාකිස්තාන් එකෙන් තියෙන බඩු ඉච්චර ක්වලිටි නෑ. පාකිස්තාන් එකෙන් හාවෙස්ටින් ආපු බඩු ඔක්කොම ඉවරයි. දැන් ඔක්කොම තියෙන්නේ කෝල්ඩ් රූම් තමයි. ලූණු උනාතරි අල උනාතරි තියෙන ඔක්කොම කෝල්ඩ් රූම් තමයි.
1: මේ අතර ආහාර කලමනාකරණයට අනු කමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත් කර තිබෙනවා. සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ පැවසුවේ එල් නිනෝ තත්ත්වය සහ ලෝක ආහාර අර්බුදය මූලික කර ගනිමින් මෙම කමිටුව පත් කළ බවයි. පවතින මුදලට සාපේක්ෂව ඉන්ධන අඩු මුදලට ලබා ගැනීම සඳහා රුසියානු සමාගම් දෙකක් ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට ඇතුළත් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කලමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර පැවසුවේ එම රුසියානු සමාගම් දෙක මේ වන විට ලියාපදිංචි කර අවසන් බවයි. මුතුරාජ වෙල තෙල් ගබඩා සංකීර්ණයේ වැඩකටයුතුද මේ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කලමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර සඳහන් කළේ.
11: ඉසුම් ගත වෙච්ච ඒවා තියෙනවා. කොට එහෙම ගත්තාම අපිට කොහොමටත් ඊළඟ මාස 3 විතර කාලය ඇතුළත තෙල් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද නැද්ද කියන එක ඍජුවම කියීමේ හැකියාවක් තියෙනවා. ඉන්දියන් ඔයිල් සමාගමට ටැංකි 14ක් තියෙනවා. ඊට අමතරව තවත් ටැංකි 61ක් තියෙනවා TPTL කියන සමාගමට. ඒකට මේ වෙනකොට TPTL කියන සමාගමේ ටැංකි 29ක් එනර්ජි හබ් එකක් විදිහට පාවිච්චි කරන්න අපට ට්‍රෙන්ඩ් එකක් සූදානම් කරමින් යනවා. ඒක තමයි එතන යන්නේ. ඒතකොට ඒ තුන සිකුණාමලේ තියෙන ටැංකි වල තෙල් බොහෝ වෙලාවට ලංකාවේ පරිභෝජනයට ගන්නෑ. ඒක ඩොලර් ආදායමක් ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්න තමයි මේනකොට සූදානම් කරමින් යන්නේ.
1: ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවටගත් ඉන්දියා ධීවරේ 9 දෙනා සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා. සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ එම ධීවරෙන් මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින බවයි. අදාළ ඉන්දියා ධීවරේ 9 දෙනා නිදහස් කර ගැනීම පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝසප් විජේරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් වෙත ලිපියක් යොමු කර තිබුණා. ඒ ධීවරේ 9 දෙනා සහ ඉන්දියා ධීවර යාත්‍රාව නැවත ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමි. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතු නිරත වූ එම ඉන්දියා ධීවරයන් සහ යාත්‍රාවක් නාවික හමුදා බහරයට ගනු ලැබුවේ පසුගිය 13 වනදායි. නාවික හමුදා පැවසුවේ ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වී මුහුදු පතුලට හානි සිදු කිරීම හේතුවෙන් ධීවරෙන් පිරිස මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් නැල්ලීම් සිදු කරන ඉන්දිය දීවරේ නත්තඩංගුවට ගැනීම අකණ්ඩව සිදු කරන බව දීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත පවසනවා. අත්තඩංගුවට පත්වන සියලු දීවරීන් අධිකරණයට ඉදිරිපත් කර මාස 6ක සිරදඩුවම් සහ දඩ පැනවීම් සිදු කරන බවයි ඔහු පැවසුවේ. නාවික හමුදා බහරයට ගනු ලබන සියලු දීවර යාත්‍රා රාජසන්තක වනු ඇත. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාකොට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නායට අද කොළඹ මහඅධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දීම සිදු වුණා. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අනතුරුවම විත්තිකරුවන් දෙදෙනා එපමත බුදාහැරීමට මහඅධිකරණ විනිසුරුවරයා නියම කළා. මේ මාධිචෝදනා ගොනු කර තිබුණේ අල්ලස් කොමිසම විසින්. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බඳවා ගැනීම ඔවුන්ට එරෙහි එක් චෝදනාවක්. එමෙන්ම එතෙක් පැවති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ සහභාගී කරවීමට කටයුතු කිරීම තුළින් දූෂණ නැමැති වරද සිදු කළ බවටද චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කට ඇතුළු විත්තිකරුවන් සම්බන්ධයෙන් කොළඹ මහඅධිකරණයේ විසින් නිකුද්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද දැනුම් දුන්නා. කොළඹ මහඅධිකරණයේ විසින් නියෝග කර තිබුණේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවටයි. මෙම නඩුවද කොළඹ මහඅධිකරණය විනිසුරු බුද්ධික සී රාකල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා. විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනේ පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදු කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එබැගින් ඉල්ලා ඇත්තේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවනතුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බවද එම ලිපියේ සඳහන්. මේ අතර 2015 වසරේ සිට මේ දක්වා අකණ්ඩව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභයක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
12: 2026-6:30 වන විට මේ අවුරුදු විතරක් මම කියන්නම් ආදායම රුපියල් මිලියන 7234යි වියදම පුනරාවර්තන වියදම් රුපියල් මිලියන 10423යි දිගටම මෙහෙම ලාභයක් තමයි වාර්තා වෙන්නේ. මේ වනට ක්‍රියාත්මක වන තැපැල් කාර්යාල අධිශ්‍රේණි තැපැල් කාර්යාල 52යි පළමු පෙළ තැපැල් කාර්යාල 294යි දෙවන පෙළ තැපැල් කාර්යාල 301යි මුළු තැපැල් කාර්යාල සංඛ්‍යාව 647යි ඊට අමතරව උප තැපැල් කාර්යාල 3282ක් ක්‍රියාත්මක වෙනවා.
1: තැපැල් දෙපාර්තමේන්තුවේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් විමසූ පැනයකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
12: ඩොලර් ලක්ෂ 6ට ආසන්න මුදලක් අතුරුදහන් වෙලා තියෙනවා අපේ රටේ සල්ලි, රජයේ සල්ලි. ඉතින් මේ සම්බන්ධව ඔබතුමාට මොකද දෙන්න පුළුවන් උත්තරේ ගරු එමතුමා?
13: ඔය තැපැල් දෙපාර්තමේන්තුවේ යම් මුදලක් අස්ථානගත වීම පිළිබඳව වෘත්තීය සමිතියවත් විපක්ෂ මන්ත්‍රීවරුවත් නෙමෙයි කිව්වේ. ඉස්සෙල්ලා මම තමයි එලිතරව් කරේ මෙහෙම පැමිණිල්ලක් අපිට ලැබිලා තිබෙනවා. අපි විමර්ශන කරමින් යනවා. ඒ අනුව මෙන්න මෙවැනි මුදලක් අස්ථානගත වීමක් පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා කියලා. ඒ වෙනකොටත් අපි තැපැල් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා තිබුණා. අපරාපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු වාර්තා කරා. ඒ පරීක්ෂණ සිදු වෙනවා. ඒ අනුව මේ කොතනද වරද සිදුුනේ කියන එක සම්බන්ධයෙන් සොයලා බලලා යම් පරීක්ෂණ ක්‍රියාවලිය අවසානයේ තිබෙනවා. අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්. සහ ඒක ගරු මන්ත්‍රීතුමනි අපිම හොයාගෙන අපිම ලේදරව කරපු එකක්.
1: මෙරට මත්ස්‍ය සම්පතේ අඩුවීමක් වාර්තා වන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් දීවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ පැවසුවේ සාගරයේ ජලජ පැලෑටිහිඟය දීවරයන්ගේ වැරදි පන්න ක්‍රම සහ එල්නීනෝ තත්ත්වයේ හේතුවෙන් මත්සිහිඟයක් දක්නට ලැබෙන බවයි.
14: සම්ප්‍රදායික අපේ දීවරෙන් නෙලාගෙන මාළු අස්සන්නේ අඩුවක් තියෙන එක අපි පිළිගෙන තියෙනවා. ඒ නිසා ගරු අජිත් ගිහාන් මන්ත්‍රීතුමා මමත් ගරු ඇමතිතුමත් මේ පිළිබඳව නාරායතනට බාර දුන්න මත්ස්‍ය ගහන අඩුවක් තියෙද, මත්ස්‍ය ගහනවල පිහිටීම් වෙනස් වෙලා තියෙද, ඇයි මෙහෙම වෙලා තියෙන්නේ, මෙන්න මේ තත්ත්වය වළක්වා ගන්න කොහොමද කියලා ශක්ති අධ්‍යන වාර්තාව ලබා දෙන්න කියලා. අද සවස් වරුවේ අද ඒ සම්බන්ධ අමාත්‍යංශ ලේකම්තුමාට නාරායතන ශක්තිවර්ධන වාර්තාවක් ලබා දෙනවා. මත්ස්‍ය හිගයක් තියෙද, ඇයි හිගවෙන්න හේතුව, මේ සඳහා පිළියම් කුමක්ද, ඉදිරියේ මේ සඳහා ගත යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධව අපි එතන සිට කටයුතු කරන්න සූදානම්.
1: පලේ ප්‍රදේශයේ එල්ටීටී කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවරගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ.
15: මේ පුද්ගලයා ජාතින් අතර අසමගිය පවත්වමින්, ඒ වගේම ජාතින් අතර අසමගිය වගේම සමාජයේ නොමග වෙන ආකාරයේ ප්‍රකාශ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහු සතුව තිබුණා හැඳුනුම්පතක්, මේක ව්‍යාජව සකස් කරපු හැඳුනුම්පතක්. ඔහු හැඳුනුම්පත් දෙකක් භාවිත කරනවා. මේ හැඳුනුම්පත් ඔස්සේ අපි විමර්ශනය සිද්ධ කරා. ඔහු එක වෙලාවක වෛද්‍යවරයෙක් නමින් පෙනී සිටිනවා. ඒක ව්‍යාජ වෛද්‍ය කියන තනතුර භාවිත කිරීමක්. ඔහු අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂක නමින් සඳහන් කළත් එවැනි තනතුරක් ඔහුට කවුරුත් පිරිනමලා නැහැ. මේ පුද්ගලයා කරන ලද ප්‍රකාශය ඇත්තටම බරපතල ප්‍රකාශයක්. මේක වාග්කී විරහිතව කරන ලද ප්‍රකාශයක් සහ මේ මොහුගේ ලිපිණයන් හොයලා බලපුවාම ලිපිණයන් හතක් භාවිත කරනවා වරින් වර. ඒ වගේම මොහු පිළිබඳව ඔවුන්ගේ හැඳුනුම්පත් තරා පරීක්ෂා කරලා බලපුවාම මොහු අපරාධ චෝදනා තුනකට වැරදිකරුවෙක් බවට අධිකරණ ඉදිරියට කරුණු වාර්තා වෙලා තිනවා. මේ පුද්ගලයා යම් යම් දේශපාලන පෙර යම් අමාත්‍යෝ මන්ත්‍රී කාර්යමණ්ඩල උපදේශකවරු හැටියට කටයුතු කරමින් ඉඳලා තියෙනවා. මේ පිළිබඳව තව දුරටත් විමර්ශන පවත්වමින් ඉන්නවා.
16: International News on Sieta.
1: අමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත රාජ්‍ය ණය ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 40 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය 18 වනදා මධ්‍යම රාත්‍රිය වන විට එරට රාජ්‍ය ණය ප්‍රමාණය දැක්ුණේ ඩොලර් ට්‍රිලියන 40.05ක් ලෙසයි. 2022 ජනවාරි මාසයේදී අමෙරිකාවේ රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 30 සීමාව ඉක්මවා ගොස් තිබුණා. එරෝ වසර පහකටත් අඩු කාලයකදී රාජ්‍ය ණය ප්‍රමාණය 3/1කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ කොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ අමෙරිකානු රජයේ අයවැය හිඟය දිගින් දිගටම ඉහළ යාම බවයි ඔවුන් ප්‍රකාශ කළේ. රාජ්‍ය ණය සඳහා ගෙවිය යුතු පොලියද වේගෙන් ඉහළ යමින් පවතිනවා. 2026 මූල්‍ය වර්ෂයේ මේ දක්වා අමෙරිකානු රජයේ ගෙව ඇති පොලිය ඩොලර් ට්‍රිලියන 1.17. රාජ්‍ය ණය සඳහා වන පොලී වියදම මෙවැනි විට අමෙරිකානු රජයේ අයවැයේ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ වියදම්වලට පසු තුන්වන විශාලතම වියදම් අංශය බවට පත්ව තිබෙනවා. ඊශ්‍රායලයේ සිරියාවේ ගුවන් කඳවුරකට එල්ල කළ ප්‍රහාර හෙළා දකින බවට සිරියාව ප්‍රකාශ කර තිබෙනවා. සිරියා විදේශ අමාත්‍ය අසත් අල් ෂබානි පවසන්නේ ගුවන් කඳවුරට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයට සාධාරණ හේතුවක් නොතිබූ බවයි. එම කඳවුර තුළ තුර්කි හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලය චෝදනා කර තිබුණා. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිරියානු විදේශ අමාත්‍යවරයා පවස ඇත්තේ එහි තුර්කි හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් නොතිබූ බවයි. ප්‍රහාරයට පෙර තුර්කි හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද එම කඳවුරට පැමිණ තිබූ බව ඔහු පිළිගෙන තිබෙනවා. යලි සිරස්තල එල්නිනෝ අවදානම 97යි. මාර්තුවේ දැඩි උණුසුමක්. යෝෂිත සහ කරන්නාගොඩට අධි චෝදනා. ඩෙංගු රාජකාරීවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිවතට. ඉන්ධන මිලදී ගැනීමට රුසියානු සමාගම් දෙකක්. අමෙරිකාවේ රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 6 ඉක්මවායි. සියත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
16: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: ඉන්ස්ට්‍රමන්ට්ස් ප්ලේයර් කෙනෙක්, සිංගර් කෙනෙක් විදිහට ෆ්ලෑෂ්බැක් බෑන්ඩ් එකත් එක්ක මුළු ලංකාවම අඳුනගත්ත කිංග්ස්ලි පීරිස් අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: හැපි බර්ත්ඩේ! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විෂ් කරනවා.
1: කොහොමද ඇති දවසකේ වෙන්නේ?
3: අද ඉතින් දවසක් කියන්නේ පල්ලෙට ගිහිල්ලා ඉතින් පූජාවට ඉඳලා ඒ පස් ටිකක් නැති වෙරි කෙනෙකුට ඉතින් යමක් මොන හරි දීලා එහෙම තමයි දැන් අද දවසක් ඉන්නේ.
2: ෆීල්ඩ් එකේ සෑහෙන දුරක් ආවනේ. ඒ ගමන ගැන මොකද හිතෙන්නේ?
3: හරි සතුටක් දැනෙනවා. අපි ආපු කාලෙත් එක්කලා ඒ ආපු විදිහත් එක්කලා අද අපි ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා ජනප්‍රිය නොවි ආපු අපිනේ හරිම සන්තෝෂයි ජීවිතේ එහෙම ලැබිච්ච එකට.
1: මේ දවස්වල කොහොමද බෑන්ඩ් එකේ වැඩ?
3: මේ කිපේසන් වැඩ ටිකක් තිබුණේ නැහැ. මොකද ඒ ලෙවල් විභාග නිසා ප්‍රාමිචන් දෙන්නේ නැහැ ෂෝ කරන්න. ෆයිනල් දෙල් විභාගෙ පහ වුණාට පස්සේ ඉතින් අපිට ටූ එකක් තියෙනවා. ඒ ඔයින් පස්සේ තමයි අපේ ලංකාවේ වැඩ ආරම්භ වෙන්නේ කරන්නේ.
0: Talk of the town.
4: Shine bright like a diamond.
1: World famous singer Rihanna's අලුත් ඇල්බම් එකක් රිලීස් වෙනකන් ලෝකෙ පුරාම ඉන්න එයාගේ ෆෑන්ස්ලා බලාගෙන ඉන්නවා.
2: 2016 දී රිලීස් කරපු ඇන්ටි ඇල්බම් එකෙන් පස්සේ මේ වෙනකන් රියානාගේ අලුත් ඇල්බම් එකක් රිලීස් වුණේ නැහැ.
1: හැබැයි දැන් රියානාගේ ෆෑන්ස්ලට පොඩි බලාපොරොත්තුවක් ඇවිල්ලා
4: තියෙනවා.
1: රියානා මේ දවස්වල ඉන්නේ ස්ටුඩියෝ එකේම තමයි.
2: මේ විදිහට රියානාගේ අලුත් මියුසික් ගැන අප්ඩේට් එකක් දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. එයාගේම ලයිෆ් පාර්ට්නර් ෆේමස් රැපර් ඒසප් රොකී. ඒ ද ජේසන් ලී ෂෝ ඉන්ටර්වියු එකේදී.
1: රියානා තාමත් අලුත් ඇල්බම් එකක් රිලීස් කරන්න නැත්තේ ඔයා නිසාද කියලා රොකීගෙන් අහපු වෙලාවේ තමයි එයා මේ උත්තරේ දීලා
0: තියෙන්නේ.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: සෙනසුරාද උදේ 8ට.
4: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
5: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
4: මොකද්ද තාත්තා කිව්වේ?
5: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ். செமட்டு அத்துதுன், கமனட்டு ஜாவையதுன், ரட்டட்டு பனதுன், திஸ் வசருக்கு விசிஷ்டத்வே அபிமானய, பீப்பிள்ஸ் லீசிங், விஸ்வாசே பிரமுகயா. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
3: මං නම් හිතන්නේ නැහැ සර්.
1: දකින්න හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
4: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
5: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
6: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: එල්නිනෝ කෑම මිලත් නංවයි. වැඩිම බලපෑම හාල් සීනිවලට. පරිප්පුවලට අවුලක් නැහැ. ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංගියේ එන්නේ. දැන් මෙතන අපි පොඩි කොටසක් තියෙන ආනායනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේර ගන්න ආනායනික සහල් වලට කිලෝවක් මත පනවලා තියෙනවනේ වෙනම බද්දක්. අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු ඉතින් පරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. එතකොට අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනායනික සහල් ගේන්නෙමත් නැහැ කියලා. බලමු මේ සැරේ ගේනකොට කොහොමද වැඩි ගෙරෙන්න යන්නේ කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: තාලි පියාඹනස්සෙක් වෙලත්
4: හරි
3: කකුලක් නැතුව ගිහිල්ලත්
4: හරි
3: අතාරින්න නෑනේ වැඩේ. කොල්ලා හැමදාම මාව අරගෙන
4: එනවනේ
3: ගැම්ම දැක්ක අතාරින්න නෑ. කිසිම වෙලාවක වැඩේ අතහැරලා යන්නේ නැති ගැම්ම. දැන් බලන්න ඔයා එකම විභාගේ කීපාරක් ලියලද්ද කියලා අතාරින්න නෑනේ. එකම විභාගේ 100 පාරක් හරි ලියන එක මාර වටින එකක්.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්දේ තාවා.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0770455 11.
13: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
14: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
15: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
14: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
15: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
14: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
15: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
14: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: theater top story
1: dengu marana 71 ak dakwa ihalata dengu marana 71 dakwa ihala kos athi bawa jaathika dengu marathane ekake pavasanawa වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93115. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19885ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 18745ක්. තවත් දේශීය පුවතක්. ද්‍රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලික බැංකු නිලධාරීන් 4 දෙනෙකු සැප්තැම්බර් මාස 3 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කිරීම සහ ආධාර අනුබල දීම යන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බැංකු නිලධාරීන් 4 දෙනා ඇපැයිල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. පොලිස් මූල්‍ය අපරාධ විභාෂණ කොට්ටාසේ සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මෙම නියෝගය නිකුත් කළා. දැන් විදෙස් පුවතක්. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සැම්බෝයේ ගම්මානයේ පිහිටි රන් ආකරයක් නායෑමකට ලක්ව කඩාවැටීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. නායෑමත් සමග විශාල පස් ප්‍රමාණයක් ආකරයේ සේවය කරමින් සිටි පතල් කම්කරුවන් මතට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගිය සහ අතුරුදනුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

0: සේතාගිනින්න දැන් වෙලාව දවල් එකයි විනාඩි 10යි.
1: හද ගැස්මට සේත.
2: හරි ගියේ හරිම තැනට ගියින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners.

0: නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
3: මං ඉතින් LB run එකක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: LB run එක තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB run අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
5: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
6: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
6: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: ගමන් ටිකෙන් ටික පේ.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම්. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩර් කෝන් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගිල් ස්පොට් සිටි.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
6: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නුන්න දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියතා voice of family ලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරඟයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරඟය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: ඉනවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
6: අනුග්‍රහය. පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වි.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
18: real mapatte experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
11: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
13: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත්. අමතන 0115880400. Ello LC Run Sali Runway සේවාව. වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
8: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
0: මම මගේ මුළු business එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
1: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගංගාතරට සුරසුරුගෙට දැන් මම බය නැහැ.
16: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
2: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
3: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
19: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
9: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසයි 2 ලැබෙනවා නේද? ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවෙ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
20: සින්දු සියත.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට.
1: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: 98.1 98.4 Divine Apura Divine Apura

0: අද ගැස්මට සියත.
1: සියත පත්තරේ විතසා.
2: එල්නිනෝ කෑම මිලත් නංවයි. වැඩිම බලපෑම හාල් සීනිවලට. පරිප්පුවලට අවුලක් නැහැ. ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංග්‍රීසි එන්නේ. දැන් මෙතන හැබැයි පොඩි කොටසක් තියෙනවා. ආනායනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේර ගන්න ආනායනික සහල් වලට කිලෝවක් මත පනවලා තියෙනවනේ වෙනම බද්දක්. අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු ඉතින් පාරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. එතකොට අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනායනික සහල් ගේන්නෙමත් නැහැ කියලා. බලමු මේ තරේ ගේනකොට කොහොමද වැඩි කෙරෙන්න යන්නේ කියලා.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: මතකද මතකද මතකද මතකද සිංගල් පික්
7: ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
8: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
9: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනෝල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
10: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0.1 1 4 7 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0

0: थिएटर टॉप स्टोरी
1: රුපියලේ සුළු වර්ධනයක් ඇමරිකා ඩොලර එක විකිණුම් අනුපාතය රුපියල් 335ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326ක්. ඕස්ට්‍රේලියා ඩොලර එක විකිණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 246.60ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 229.68ක්. දැන් විදෙස් පුවතක්. යුක්‍රේනය අගනුවරට එල්ල වූ රුසියා ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 40 දෙනෙක්. ප්‍රහාරෙල්ල වී ඇත්තේ මහල් නිවාස සහ ගබඩා සංකීර්ණ වෙතයි. ළමා රෝහලකට සහ පාසලකටද ප්‍රහාරවලින් හානි සිදු වුණා. ගුවන්ආරක්ෂණ මිසයිල හිඟයක් හේතුවෙන් හානි දෙඩි වූ බවයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇයිත කලබල අහත බල බල යන්න තිංකක්
1: Hey, good afternoon. සුදු කොච්චක දවල් ෂෝයක පට්ටාන් අරන් තියෙන්නේ. ඇවිල්ලා යන්න එන්න. බලාගෙන ඉන්නේ කෙල්ල.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතනය සාමාන්‍ය වර්ධනය වැඩි වෙයි. ඒකට ඒ තත්ත්වයටත් අපි සූදානම් වීමේ අවස්ථාවක් තියෙනවා. වර්ෂාපතනය වැඩිවීම කියන්නේ එක පැත්තකින් අපිට තුරු ස්වභාවික අනතුරුවලට ආවයි මුහුණ දීමේ අවස්ථාව ඇති වීමේ හැකියාව තමයි විශේෂයෙන් ඔය ඔක්තෝබර් නොවැම්බර් මාසකෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තුලිකුණාටු වර්ධනය වීමේ හැකියාව පිරිනම් ආපාතෙන් වගේ දේවල් වර්ධනය වුණාම ප්‍රතිතත්ත්වය තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒකට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: విలకవర్ధన టెక్స్టైల్స్.
1: එතකොට
2: අර දුවට පොරොන්දුනේ උදේ මෙනවා කියලා.
1: අම්මට ඒකත් ඇහුණා.
2: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
4: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550.

0: එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: එදා ට්විටර් අද හැඳින්වෙන්නේ මොන නමින්ද? 1 ට්‍රෙඩ්ස් 2 X
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
6: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
7: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
8: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
7: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
8: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
9: Theater, Teli Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
11: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: සාස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝයක
1: යකෙවලින් එන්නවා
2: ගොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන්
5: රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස දෙකයේ වෙනට ඉතිහාය වෙලාව. අනේ ඊයේ ඔයාට කතා කරන්න බැරි වුණානේ. මේ සින්දුව මට කොහොම හරි දෙන්නකෝ. අහසට සොඳුරුද? ඔයා වෙන වචනයක්නේ දාලා තියෙන්නේ. මමත් ස්ටක් වුණා අප්ප. මේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. අහසට සොඳුරුද? මන කෙතරම් කියලා තමයි ඔයා දාලා තියෙන්නේ. ඒක නෙවෙයි වචනේ. හරි හරි මම මේ සින්දුව ප්ලේ කරන්න හැබැයි හවස 4න් පස්සේ හොඳේ. ඊට කලින් බැරි වෙයි. මොකද ඒ සින්දුව පොඩක් ස්ලෝනේ. එතකොට 4න් පස්සේ වගේ තමයි අපි ඒ ටයිප් එකේ සින්දු අහන්නේ. ඉතින් පහනෝ. දැන් මට සුදු කොච්චියෝ කියලා කියනවනේ. ඉතින් ඔයාට කියනවනම් කියන්නේ පහනෝ කියලා තමයි. කමක් නැහැනේ. ආදරේටනේ මේ නම් නේද පොඩ වෙනස් කරලා උරතල් කරලා. එම කියන්නේ. ඉතින් ඒ නිසා පහනෝ ඔයා 4න් පස්සේ අහනවද කියන්නකෝ. අහනවනම් මම ප්ලේ කරන්න. නැත්නම් මම නිකන් මේ මහන්සි වෙලා ඒ සින්දු ඇඩ් කරගෙන ප්ලේ කරලා එහෙම දුකක් විඳින්න ඕනේ නැහනේ සුද්දා. අහනවනම් මෙසේජ් එකක් දාන්න ජිප්සීස්ලගේ සින්දුවක් ඕනි කියලා. රොහාන් මෙසේජ් එකක් දාලා තිනවා. රොහාන් ඔයා ජිප්සීස්ලගේ සින්දුවක් කරන්න මං හිතන්නේ මගෙන් කවම දාවත්. කවම දාවත්. වෙන සින්දුවක් ඉල්ලලා නැහැ නේද? ඔයා එක හිත තියෙන කොල්ලෙක් එහෙම බලන් යද්දි. සමහරුන්ගේ හිත වෙනස් වෙනවනේ. අද එකක් හෙට තව එකක්. ඊළඟ දවසේ තවත් එකක්. හරි. රුක්ෂාන් ෆර්නැන්ඩෝත් මෙසේජ් එකක් දාලා තිනවා මොරටුවේ ඉඳන්. මට ඕනිම සින්දුවක් දෙන්න. අන්න කොල්ලෝ. අන්න කොල්ලෝ. ඊයේ ඉල්ලපු සින්දුවක් අදත් ඉල්ලලා තියෙනවා. ඔන්න ඕකනේ බැරි. අන්න ඒකට මම කැමති නෑ. අර එකම හිතින් ඉන්න ඕනේ බව ඇත්ත. හැබැයි ඊයේ ඉල්ලපු සින්දුවක් අදත් ඉල්ලන තරමට එකම හිතින් ඉන්නත් එපා ප්ලීස්. එතකොට එපා වෙනවානේ. එකම ආටිස්ට්ගේ වෙන වෙන සින්දු ඉල්ලන්නේ. ඒක ඕකේ. පැහැදිලිද? ඇදිරිද සුදු මහත්තයා? සසංක නිපුන්. අපි තේක්ෂණක වෙන සින්දුවක් අදහමු. ඊයේ ඇහුවනේ ඕක. හාද?

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොරු කැඩුවා දැන් ප්‍රශ්නයක් නෑ.
2: ගම් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
1: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
2: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: මොකෝ මේ තරහින්?
5: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
11: සිව් කොනම යාකරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහර්ගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස්. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
13: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV දනරේ තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
14: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
18: කිරිනග! කිරිනග! ඔන්න බලාගෙන ලිඳ වට කර කබර ගෝයා.
19: ඈ! මගේ කොක්කෝ!
1: ආ! කෑව නේද දියබරියා?
19: මොනවද අනේ මේ කියන්නේ?
1: හ්ම්. ඇයි එහෙමනේ කියන්නේ?
19: අයියෝ අයියේ, ඒව දැන් වෙනස්සලා. දැන් කියන්නේ මෙහෙමනේ.
9: ශෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020.

කැන්ඩිවල නිස්සලී මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මගේ ෆොටෝ එකත් එහෙට මෙහෙට කරලා වෙනස් කරලා ඔයානේ. ඕ ඕ මං හිතන්නේ මෙයා මෙයා ෆෝන් එකට දාගෙන තියෙන මගේ ෆොටෝ එක. එහෙමද? වෝල්පේපර් එකට? ආ එච්චර ආදරයක් මේ පිස්සිට. Thank you Manike. ඔයාට දෙනවා සින්දු ගොඩක් මා.

0: අද ගැස්මට සියත
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
4: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676 251 3020
5: තාලි පියාඹනස්සෙක් වෙලත්
6: හරි
5: කකුලක් නැතුව ගිහිල්ලත්
6: හරි
5: අතාරින්නේ නැනේ වැඩි කොල්ලා හැමදාම මාව අරගෙන
6: එනවනේ
5: ගැම්ම දැක්ක අතාරින්නේ කිසිම වෙලාවක වැඩි අතහැරලා යන්නේ නැති ගැම්ම දැන් බලන්න ඔයා එකම විභාගේ කීපාරක් ලියලාද කියලා අතාරින්නේ නැහැ අතාරින්නේ නැහැ එකම විභාගේ 100 පාරක් හරි ලියන එක මාර වටින එකක්
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
8: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 78 4.

0: මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
2: මතකද සිංගල් බිග් බොනන්සා 60% ඩිස්කවුන්ට් අරගෙන
3: මේ අවුරුද්ද තාවා
4: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්
5: බ්‍රෑන්ඩ් නිව උනත් රෙජිස්ටර් දුනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: ලොතරැයියේ පෙරලි කරන NLB mega power. දවන්ත mega super tag එකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tag එකට super remote රතයක්. දිනන ලොකුම super tag දෙන එකම ලොතරැයිය NLB mega power ඔබත් අදම මිලදී ගන්න.
8: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු. දිනසියය 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.4 පානතුරට
12: සියම

0: था टॉप स्टोरी।
1: කංචිපානිගේ සමීපත මේක අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපානි ඉම්රාන්ගේ සමීපත මේක වන අවිෂ්ක මදුෂාන් අබේගුණවර්ධන හෙවත් වනාතේ චතෝ නැමැත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩුබාහිදී එරට පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු දිවයින රැගෙනීම සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. සම පැහැපත් කිරීමේ ආලේපන සුවඳ විලවුන් කේශාලේපන ඇතුළු රුපියල් ලක්ෂ 15ක බහඬ පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. ඒ සිදු කළ විශේෂ වැටලීමකදී සැපයුම්කරුවන් හඳුනා ගැනීමට නොහැකි වීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙම බහඬ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගත්තා. අදාළ වෙළඳුන් තෙරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මෙම වසර තුළ ක්‍රීම් සහ දියර වර්ග සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් සංඛ්‍යාව 785ක්. එම ව්‍යාපාරිකයන් තෙරෙහිව නඩු පවරා ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.3

හවස තුනයි විනාඩි 9යි වලව දෙවෙනි පැය. මම මේ වගේ සින්දුවක් උඩින් චුට්ටක් කතා කරන එකද හොඳ ටිකක් වැඩිපුර කතා කරන එකද ඔබ කියන්නකෝ. ඔබ කියන දේ තමයි ඉති. මං අහනවා මං කී කරුයි. සමාලි නුගේගුට නිලුයි දෙන්නම අහගෙන ඉන්නේ. එදෙන මට පොඩි යෝජනාවක් දැම්මා. යෝජනාවට එකඟ වෙන්න තාම පොඩි නොහැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ එන්න හදන්නේ මාව බලලා යන්න. වෙලාව තමයි වැඩේ ඉතින්. මම දන්නවා ඉතින් මට ආදරෙයි කියලා කොහොම හරි වෙලාව හදාගෙන ඔක්කොම අල්ලලා එන්න ඉන්නේ නේද? හරි හරි අපි බලමු ළඟදිම දවසක. ආදරෙයි ඉතින්. මේ සින්දු ඔය දැනටත් එක්කයි.

චමින්ද කියලතියනවා ඔයා කතා කරන එක තමයි අපේ එකම බලාපොරොත්තුව කියලා. සිින්දු නම් කොයිවෙලත් ඉතින් අහන්න පුළුවන්න කියලා තියෙනවා. ඒකන එන්නන්නේද මේ කියන්නේ සිින්දු ඕනි නෑ. ඔයා කතා කර කර ඉන්න අපිට එපා වෙනකොට අපි සිින්දුවක් කෙල්ලන්න කොහොමද ඒක? අනේ අනේ ඉරේෂ් ෂේප්පගේ පොඩ්ඩන්නිගන්නේද නිකං අර ඔළුව අත ගාල ටොක්කක් ඇන්න වගේ. සර්බියාවිල ඉරේෂ් අශාන්ති.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වන විට 97% සම්භාවිතාවකින් පුරෝගතනය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු, අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලා ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවගේ පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: විදේශී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food, Pro Pack and Ag Base 2026. නව්‍ය තාක්ෂණය, ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17 කටමියවන අපේ ඇලුමික්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තර.
7: ආයෙන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
8: මං ඉතින් එල්බී රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: එල්බී රන්නය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
10: සිටි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස් ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගිල්ස්
11: ෆුඩ්

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
3: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද?
7: ඔබ අරගෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
7: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
6: මට එහෙම ඕන නෑ. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බැඳගන්න නෑ.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.
8: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
0: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
2: දැන්ම දරුවගේ 9 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: අනුවටයි දශම දෙකෙන් 98.4.
5: කතා.

මට අමතක වුණානේ. මම ජිප්සීස් ලඟ සින්දුවක් දෙනවා කියලා පොරොන්දු වුණානේ නේද? කලින් පැයේ. පැය භාගයකට විතර පස්සේ මට සිහි කල්පනාවට ආවා. මං එහෙම කිව්වා කියලා. කවුද මේ පූල් එකේ බුද්ධික? මන්දක යාද කොහෙදත් දාලා තියෙනවා. අනේ අපිට සුනිල් අංකල්ගේ සින්දුවක් දෙන්නකෝ කියලා. ඔයා නේද කියලා තිබ්බේ. දැයි මෙසේජ් එක හොයාගන්නවත් නැහැ. කමන්නේ. මම නිකන් තනි ඇහැට දැක්කා වගේ නිකන් පොඩි මතකයක් තියෙනවා. ඊනියක්ද මන්දා? ඊළඟට WhatsApp messages තොගයක් තියෙනවා. කොයික කියවන්නද කියලා හිතා ගන්න බෑ. මාපලගම පියල්ජේ ඔයාගේ මෙසේජ් එක කියවන්නන්නේ. ඔයා එකයි ගන්නටනේ මට මෙසේජ් එක දාන්න. එතකොට ඔයාගේ මෙසේජ් එක සමහරලාවට මට මිස් වෙනවා. ඇයි මේ චැට් ලිස්ට් එකේ අඩියනේ ඔයාගේ මෙසේජ් එක තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් දෙකමාරට තුනට විතර ආයේ මෙසේජ් එකක් දාන්න සුදු. එහෙම තමයි මේ අනිත් අයත් සින්දු ඉල්ලගන්නේ. හරිද? හොඳ වෙලාවට අද මම දැක්කා. හොමගම ආන්ටි දයානි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ දුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්ගල ලේවායවල් දාන්න ඕනේ. අපි හුරුලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
7: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147678.
18: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බත. real මපට experience එකකට ඇල්වත්ත බත.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
22: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115-880-400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
27: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
28: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්නම්?
29: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
28: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
29: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
30: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
31: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
32: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
31: අවන්ස් ටිකෙන් ටික පේ.
33: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
34: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් ගෙබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි දෙක දෙක ලැබෙනවා නම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවෙ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
0: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චම්කාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
2: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
0: 98.2 98.4

එතුමන්ද වැඩකට ආපු ගමන් ප්‍රසා අහගෙන ඉන්නවා. ප්‍රසා ඔන්න බලන්න ඊළඟ සින්දුව ප්ලේ වෙද්දි වාට අම්මෝ කියලා කියවෙනවා. හරිද? අන්න අන්න සද්ද වැඩි කරගෙන අහන්න ඕනේ. එහෙනම් හොඳේ ඔය වාහනේ සෙටප් එකෙන් මේක අහද්දි සුපිරියක් වෙයි. ආ පරණ මතක අවුස්සගෙන සින්දු අහන්න.

බලාගෙන කියලා මන් දැන්නේ දැන්නේ. හායි කොහොමද? ඔය කාලෙකට පස්සේ මට මෙහෙම මෙසේජ් එකක් දාලා තියෙන්නේ සවුත් කොරියාවල නවා. මොකද්ද? SNM ද? MNA ද? MNJ ද? පොඩයිද මතක නෑ දැන්නම්. හොඳේ ඔයා ගොඩ කාලෙකට පස්සේ ආපු නිසා මගේ මතකේ පරීක්ෂා කරන්න කොහොමත් ලෑස්ති වෙන්න එපා. මේ ගානට හරි මතක තියෙන එක ලොකු දෙයක් නේ. දිමිත්‍රගේ සින්දුවක් යද්දි මීතින් කොල්ලාව වේගයෙන් මේ පැත්තට කල්පනා කරලා බලන්න කියලා තියෙනවා. එක තමයි කල්පනා කරලා බලන්න. MNJ හරි හරි හරි. මම පොඩ ළඟින් කියන්නේ නේද? මම වැරද්දුවද? අවුලක් නෑනේ නේද? ඉතින් කොහොමද ඔයාගේ ආදර කතාව? ආයිතින් ජොලියෙන් සතුටින් හරිම ලස්සනට ගලාගෙන යනවද? මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ආදරේ මගේ ආදරේ තරම් නිකන් නේද චොරස් වෙන්නේ නැතුව හරිම සුන්දර ආදර කතාවක් විදිහට ඉදිරියට ගලාගෙන යන්න ඒ වාසනාව ඔයාට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද සුද්දා? ඉතින් ගෑනු ළමයවත් එකතු කරගමු නේද? ලස්සන සුදු කෙල්ල. ඊළඟට කවුද මේ ගොඩ වෙලාවක ඉඳන් සයිප්‍රස් වල කුමා මෙසේජ් එකක් දාලා තිබ්බා? කුමා කියලා තිබ්බා අර අහසට සොඳුරුද සඳ කෙතරම්. ඒ සින්දුවට එයත් ආසයි කියලා. හරි හරි, ඒ සින්දුව මම ඊළඟ පැය ප්ලේ කරනවා. දැනට මම වෙන සින්දුවක් දෙනවා. මේ අද පොඩ ඇප් එකනේ, ඇප් එක පොඩි පොඩි තියෙනවා, පොඩි පොඩි ලෙඩ දෙන ගතියක් තියෙනවා. එහෙම තමයි, අපි වුණත් ලෙඩ වෙනවනේ. හැමදාම අපි ඉන්නේ නෑනේ එකම විදිහට. ඒ වගේ තමයි ඇප් එකත්. ඉඳලා හිටලා පොඩ්ඩක් ලෙඩ වෙනවා, ඒව ගණන් ගන්න එපා. සුදු මැණිකේ ආදරෙන් එකතු කරගන්න හොඳේ ඔයාව. ඊළඟට අක්කේ කියන්නකෝ, අද අපේ බොසාගේ, ඒ කියන්නේ ප්‍රවීන් සර්ගේ බර්ත්ඩේ එක. ඔනික්ස් ලයිටින් එකේ ස්ටාෆ් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. විෂ් කරන්න කියලාද කියන්නේ? ඇයි ඕගොල්ලන්ට බැරිද නේ බොස්ට විෂ් කරන්න? මල්ලව විශ් කරවන්න හදන්නේ. හරි හරි, කට්ටි ඔක්කොම එකතු වෙලා නේද බොස්ට සර්ප්‍රයිස් එකක් දෙන්නනේ ඕනේ. අද තමයි ඉතින් බොසා හොඳටම සර්ප්‍රයිස් වෙන්නේ. මං කියන්න හදන්නේ හොඳ වැයින් දෙක තුනක් කෙටි නම් ස්ටාෆ් එකම එළියේ. හොඳයි නේ සර්ප්‍රයිස් එක නේද? නෑ නෑ නෑ නෑ, හෙටින් පස්සේ පඩි වැඩි වෙන. ඔන්න බලන්නකෝ මගේ විශ් එක. හලෝ ප්‍රවීන් සර්, ඔයා මට නම් කිසි දෙයක් උගන්නලා නෑ. උනාට ඉතින් මේ කට්ටිය කෙරෙන නිසා මමත් ඔයාට සර් කියලා කතා කරනවා. හරිද? ජනම්දින් මුබාරක්. තේරුන්නේ? සුබම සුබ උපන්දිනයක් වේවා. Many happy returns of the day. නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වේවා. කට්ටිය ඕෆ් වෙන්න බලාගෙන ඉන්නේ. ඊට කලින් කියන්න කියලා තියෙනවා. ඊට කලින් මං කැමති ප්‍රවීන් සර් ඔයා කට්ටියට හොඳ ට්‍රීට් එකක් දෙනවා නම්, කේක් ගෙනල්ලා කපලා කවන්න ඕනේ එකින් එකට, එකින් එකට, එක එක්කෙනාට වෙන වෙනම. හරිද?

ඇය හාදුද්දනවා ආදරෙද්දනවා. හැබැයි හවස පහ වෙනකම් විතරයි හොඳේ. ඊට පස්සේ ගෙදර යනවා. එහෙම තමයි වෙන්නේ.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: එල්නිනෝ කෑම මිලත් නංවයි. වැඩිම බලපෑම හාල් සීනිවලට. පරිප්පුවලට අවුලක් නැහැ. ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංග්‍රීසි එන්නේ. දැන් මෙතන අපේ පොඩි කොටසක් තියෙන ආනයනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේර ගන්න ආනයනික සහල් වලට කිලෝවක් මත පනවලා තියෙනවනේ වෙනම බද්දක්. අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු ඉතින් පරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. ඒක අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනයනික සහල් ගේන්නෙමත් නැහැ කියලා. බලමු මේ සැරේ ගේනකොට කොහොමද වැඩි කෙරෙන්න යන්නේ කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: මතකද සිංග බිග් බොනන්සා.
5: 60% ඩිස්කවුන්ට් අරගෙන
4: මේ අවුද්දතාවා.
5: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න.
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
11: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා. CA ශ්‍රී ලංකා 0.75 455 11
10: නමක

0: රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: විතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැගිදන එක මලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
3: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසී ප්‍රමුඛයා
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.
1: හවස 4යි විනාඩි 2යි.

0: यह था टॉप स्टोरी।
1: विमल के बिरिद टैप සිරදඩුවම් නියම වී සිටින විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ පෙර ඇපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එයා දාල නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී. නඩුව කැඳවා තිබුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම හමුවේ. එම අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ආගමන හා විගමන පනතයට තේ වූ චෝදනාවලට වරදකරුවීමෙන් අනතුරුව විත්තිකාරියට 2022 වසරේ වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති බවයි. එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මහාධිකරණයේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හැකියාව පවතිනවා. ඇය අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඇයව පෙර ඇපමත උදාහරණ ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. නඩුව යළි සැප්තැම්බර් මාස 27 වනදා කැඳවීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ලස්සනයිනේ. සිංදු ඉල්ලපු එක්කෙන අහගෙනද හිටියේ? තැංකිව්වත් කියන්න ඉතින්. ආදරේ හොඳේ කාලෙකින් ඇහෙන ගී කියලා මේ කුමානම් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒරට සිංදුව ඉල්ලුවේ කුමා නෙවෙයිනේ, චරිත චන්ත ඔයත් ඇවිල්ලානේ. කොහොමද කොහොමද ජීවිතේ? ඔයා මට ඇඳපු චිත්‍ර වගයක් කියවලා තිනවා. මම ඒවා දැන් දැක්කේ, ඒක මට මිස් වුණා. හරිම ලස්සනයි පොඩි අය ඇඳපුවා නේද? ලස්සනට ඇඳලා තියෙනවා. චූටි බබාලාට කියන්න, සුදු කොච්චි නැන්දි ලස්සනයි කිව්වා කියලා. හරිද? අපිනම් කෑවා ඔයා කන්නේ නෑනීතින් කියලා සමන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා. මමත් ආසයි. ඒ වුණාට මේ පැය තුනේ කඤ්ඤඤ්ඤේ බොඤ්ඤඤ්ඤේ එම නෙමෙයි කියන්න ඕනේ. කල්ලල්ලෑ බොල්ලල්ලෑ පහෙන් පස්සේ තමයි කල්ලේ බොල්ලේ.

අද ගැස්මට සියත රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
6: Siri Board සමාජිකයන් සඳහා Cargill Sports City වෙතින් මෙගා වට්ටම්. Kolo පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. Goldie Chicken Meatballs ඉතිරිය රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරිය රුපියල් 210යි. Elephant House on the cone ice cream ඉතිරිය රුපියල් 45යි. Cargill Sports City.
7: Sir, නේද LB run ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
8: ඒත් ලොකු කරලා නේද?
7: නැතුව සර්, LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම David Pierce e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න.
10: එදා ට්විටර් අද හැඳින්වෙන්නේ මොන නමින්ද? 1. ත්‍රෙඩ්ස්, 2. එක්ස්.
11: උත්තරේ 2.
12: සියතිස්සෙ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ වාතුවෙන් අනුරාධා හෙට්ටි තන්ත්‍රි.
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
12: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
14: සියත පොකට් මනි.
12: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
15: අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
17: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
18: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
17: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
19: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
20: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
17: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
21: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
22: අනුවටයි 0.2 අනුවටයි 0.4.

0: ඕකේ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක.
1: යුකේ වලින් එන්නවා.
2: ගොඩාක් අද රේ සුදු කොච්චේ.
1: ඉතාලියෙන් එන්නවා.
3: සා ෆස්ට් ටයි අපිට හන්න සීස.
1: එතකොට කොරියා?
4: සුදු කොච්චි මානි තරහේයෝ.
1: ජපාන්, රොමේනියා, එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි. සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු.

හවස හතරයි වෙනාඩි 25 වෙලාව. මේ මම අර කල්ලල් ලෑ බොල්ලල් ලෑ කිව්වෙන් පස්සේ චරිත් මට කිරවල තිනවා යාන රැටත් කාලලු ඉන්නේ. පුදුම වාසනාවන්තයෝනි මේ ගොල්ලෝ. ආ ඔහෙට වෙලාවෙති අපිට කලින්නේ නේද? ඔගොල්ලන්ට අපිට කලින්නේ ඉර පායනවනේ. පැය තුනහමාරක් ඉස්සරහින් ඉන්නේ නේද? හරි හරි බලාගමු බලාගමු. අපිට වඩා ඉස්සරහින් ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. මුකුත් වෙන්නේ නැහැ. වේලස්සර උදේ වෙනවා, වේලස්සර දවල් වෙනවා, ආය වේලස්සර රෑ වෙනවා, ආය හෙට උදේ වෙනවා අපිට කලින්. එච්චරයි. මහලකු වෙනසක් නැහැ. මාව කිව්වේ නැහැ නේද ඔයාද? එහෙම හැමදාම කියන්න ඕනි කියලා එකක් නැහැනේ. මොකද මම එක දවසක් කිව්වේ නැහැ කියලා. ඇගේ පළු දානවද නැහැනේ? රුක්මල් මං ඔයගෙන කිව්වා වගේ මට මතකයක් තියෙනවානේ. මාව නැල්ලෙන් රුක්මල් ආයෙ කිව්වා ඔන්න. හරිද? ඊළඟට මේ නදී ඉන්නෝ පිළියන්දල හස්බන්ඩ් දුමින්ද, පුතා ලකිඳු, ධෝනි මහේෂා, ඊට පස්සේ ඔක්කොම පවුලේ අය යාළු ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. මේ කසාද බැඳපු අයට ගැලපෙන සින්දුවක් මං ඊළඟට දෙන්නේ. මේ සින්දුව ආපු කාලෙම මං ඇත්තටම මාරම ආස වුණා. ඒක මම මුමුණ මුමුණ හිටියා. මම මුමුණනකොට නම් ඉතින් වස කැතයි. ඒ වුණාට මේක නිකන් මගේ නිකන් තීම් සෝන් එක වගේ වුණා ඒ කාලේ. හරිද? මම හිතන්නේ 2021 නැත්නම් 22. ඒ සින්දුව ඒ ආපු කාලේ ෆීමේල් වර්ෂන් එක ආයිති. ඒකේ රහ විඳපු අය දන්නවා. ඒ දවස්වල ඒක නිකන් ඒක නිකන් මුමුණන සීන් එකක් තිබ්බේ. හැබැයි එහෙම තිබිලා ඒ සින්දුව මෙම මේ යටට ගිහිල්ලා ඊට පස්සේ ආය මේ සින්දුව ඔන්න දැන් මේ සති දෙක තුනක් ඇතුළත වගේ උඩට ඇවිල්ලා තියෙනවා. හැබැයි ෆීමේල් වර්ෂන් එක නෙවෙයි, මේල් වර්ෂන් එක. ඒක පොඩි කවර් වර්ෂන් එකක්. දැන් මං කියනකොට සමහරු දන්නවා මොකද්ද මේ කියන සින්දුව කියලා නේ. තිපුණු තිසරුන් නනනනනන ආසයි නේද ඒක අහන්න. හැබැයි මෙහෙමයි. දැන් මේකේ ලස්සන කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෑනු ළමයි කරන වැරද්දක් තමයි තමන්ට ආදරේ පෙන්වුවෙන් පස්සේ නේද අම්මල තාත්තල විරුද්ධ වුණත් නේ යනවා ඉතින් යනවා. ඒ ආදරේ පෙන්වන පිරිමි ළමයාත් එක්ක යනවා. අරක දෙන්නම් මේක දෙන්නම් සැප සම්පත් දෙන්නම් මදුරු එක්වත් වහන්න දෙන්නේ නැහැ අරකයි මේකයි කියලා එක්කගෙන ගියාට මොකද ඊට පස්සේ කාලයක් යනකොට නේ ඒ ආදරේ වෙනස් වෙනවා. කොල්ලොන්ගේ ආදරේ එහෙමනේ. හරි ඉක්මනට වෙනස් වෙනවා. ඊට පස්සේ ඉතින් අර මුලදී ආදරේ පෙන්නපු ඒ කොළු පැංච වෙන වෙන ගෑන් ළමයි දිහා බලනවා, වෙන අයට ට්‍රයි කරනවා. ඒවා ඉතින් උහුලගෙන අර ගෑන් ළමයි ඉන්න ඕනේ. එහෙම තමයි ඉතින් මේ සමාජෙ හිතාගෙන ඉන්නේ නේද? හැබැයි කොච්චර අනම් මනම් ගෑන් ළමයි දිහා බැලුවත් ට්‍රයි කළත් පිළිගන්නේ ඒක පිළිගන්නේ. වයිෆ්ට ඇවිල්ලා කියන්නේ ඔයාට තමයි මම වැඩියෙන් මාදරේ කියලා. ඉතින් ඕවට අහුවෙන ගෑනු මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ වෙනුවෙන්ම හැදිච්ච සින්දුවක් තමයි මේක. මේක මාර රහ සින්දුවක්. මම කවර් වර්ෂන් එක නම් නෙවෙයි අද ප්ලේ කරන්න හිතුවේ. මේක ඔරිජිනල් වර්ෂන් එක. ලතින් කංකාරිය. අහන්න මොනේ සින්දුවක්. මේක චරිත අතලගියගේ සින්දුවක්. ඉතින් ආය අහන්න දෙයක් නැහැ නේද කොල්ලගේ සින්දුවක් කිව්වහම. සින්දුව කියන්නේ ඔරිජිනල් එක හෂානි වාසන. සේදමාවත සින්දුව කියන්නේ මම ඒකත් ප්ලේ කරනවා ඔබට. සාමාන්‍යයෙන් සතියට දවසක් විතර අහන්න පුළුවන්. හෂානි ලස්සනට මේ සින්දුව කියනවා. ඒ නිසාම මම හිතුවා ඔරිජිනල් වර්ෂන් එකම ප්ලේ කරන්න ලතින් කංකාරියේ. සින්දුවේ ලිරික්ස් මට මතක විදිහට ප්‍රතාප්ගේ. TikTok එකේ අහලා අහලා සින්දු හොය හොය හිටියනම් මෙන්න ඔරිජිනල් එක.

චරිත අතලගේගේ සිින්දුවලින් පොඩක් වෙනස් සිින්දුවක්නේ මියසික් එහෙම හරි සමහරුන්ට මේක කවවර්ෂන්ි කෝනි කියලා තියෙනවා දැංගෝනිද දැංගෝ නෑන හෙට බලන්න හොදේ හෙට දෙන්නම් අපි චූටි බ්‍රේකයක් කරගෙන ඉට පස්ස අය සිින්දුව හමු බ්‍රේක් ගන්නවනම් හොඳට වැඩි කියලත් කෞද බන්ද කියලා තිබ්බා මේ බ්‍රේක් ගත්තුත් තමයි අපි හෙට බත්කන්නේ හරිද ඉඳ චුටි බ්‍රේක්යක් ගන්නවා හවස 4:00 වෙනාඩි 36යි

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගංගාතරෝට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
2: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
0: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, බජාජ් වීගෝ, ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙත. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
3: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්.
1: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ලේ විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
5: කොහොමද තරයි?
6: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික
9: පේ. ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී අතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13/96 අමතන්න.
11: සිව් කොනම යාකරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න ෆියුචර් ලයිෆ්ස්ටයිල් අපාර්ට්මන්ට්ස්. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස්. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
1: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21, 22, 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට, ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676251320.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
1: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
15: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: Kulak.
1: Osiya tera tripit.
2: Osiya ta hot and spicy with Sudukochi.
0: How was it? Pahamen kang Sudukochi o yatteka. හතරයි වෙනඩි 46යි වෙලාව. අද තමයි කන්ද උඩ රට ඇසල පෙරහැර මංගල්‍යයේ තුන්වෙනි දවස. තුන්වෙනි කුමල් පෙරහැර තියෙන අද දවසේ රාත්‍රී කියන්නේ අපි හවස කියලා කියමු. හවස 6:53ට තමයි පෙරහැර පිටත් වෙලා ශ්‍රී දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය සහ ඊ.එල්. සේනානායක වීදියේ ගමන් කරලා රජ වීදිය ඔස්සේ ඉහළට වෙත් තුන්වෙනි කුඹල් පෙරහැර ගෙවදීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඔබ අද දවසේ හෝ නැත්නම් ඉදිරි දවස්වලදී මේක අගෝස්තු 18 ඉඳන් 28 වෙනකන් තියෙන පෙරහැරක්නේ ඇසල පෙරහැර කියලා කියන්නේ. අපේ රටේ වටාත්ම ගෞරවාදරයට පාත්‍ර වන ඒ වගේම සංස්කෘතික සහ ආගමික උත්සවවලින් ඉහළින්ම තියෙන පෙරහැර විදිහට තමයි මහනුවර ඇසල පෙරහැර හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබ මේ වෙනකොට අද දවසේ වෙන්න පුළුවන්, හෙට දවසේ වෙන්න පුළුවන්, නැත්නම් සති අන්තයේ වෙන්න පුළුවන්, කොමාරි 28 වෙනකන් කවදම හරි දවසක නැත්නම් දවස් කිහිපයක හරි ඔබ මේ පෙරහැර නරඹන්න එන්න හිතාගෙන ඉන්නවා නම් ඔබට මතක් කරන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබ ගේන දේවල්, විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ අනිකුත් දේවල් තැන් තැන්වල දාලා යන්න එපා. ඒ අදාළ තැන්වල ඒවා බැහැර කරන්න පුළුවන් නම් නැවත අරගෙන යන්න. ඒක තමයි වෙන්න ඕනේ. මොකද පරිසරය අපවිත්‍ර කරන්න එපා. ඔබ මේ වැඩේට සහයෝගය දක්වන එක සෑහෙන්න වටිනවා. එක එක්කෙනා තම තමන් ගේන දේවල් ආයෙ අරගෙන යනවා නම් නැත්තම් නිසි තැන්වලට බැහැර කරනවා නම් නේද? ඒ පරිසරය අපවිත්‍ර වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වෙනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට පරිසරයයි ජීවිතයයි සුපිරිසිදුව සුවපත්ව නරඹමු පෙරහැර දළදා. ඉතින් අපි ගතෙන් සිතින් පිරිසිදු වෙලානේ කොහොමත් මේ දළදා පෙරහැර මංගල නරඹන්න එන්නේ. ඒ වගේමයි පිරිසිදු පරිසරයක් තියෙන්නත් ඕනේ. මොකද අපි මේ උතුම් දළදා පෙරහැර ගමන් කරවන්න ඕනේ ඒ විදිහේ සුපිරිසිදු පරිසරයක. ඒ නිසා තමයි මේ පිරිසිදු බව රැකගන්න සහයෝගය දක්වන්න කියලා මේක නරඹන්න එන ඔබගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් සහයෝගය දක්වන්න විශේෂයෙන්ම ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය සහ රාජ්‍ය පෞද්ගලික ආයතන ගණනාවක් මේ වෙනුවෙන් අත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපිත් මේ කටයුත්තට දායක වෙලා ඉන්නවා. ඒ නිසාම ඔබට අපි මතක් කරනවා අනිවාර්යෙන් ප්ලාස්ටික් භාවිතයම අවම කරන්න, භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්න, ඒකට සහයෝගය දක්වන්න, විශේෂයෙන්ම මේ සුපිරිසිදු සුවපත් පෙරහැර මංගල්‍යයකට සහාය වන්න කියලා ඔබෙන් ආදරෙන් ඉල්ලීමක් කරනවා. මේ සඳහා බැතිබර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. හරි, ඒ ගැන මතක් කරලා ඊළඟට මං ආයෙමත් ඉතින් මට මෙසේජස් එව කට්ටිය කවුද කියලා බලනවා. හොඳ සුදු මැණිකේ, අනේ මං ආසයි මැණිකේ කියනවාට. මට හරි ආසයි. එයා යෝජනාවක් දාලා, සුදුමැණිකේ මට හරි ආසයි ඔයා අරවින්දත් එක්ක මෝර්නින් ෂෝ එක කරනවා අහන්න. ආශ්චර්ය නැති දවසක ඔයා එන්නද කියලා අහන්නකො හනේ. මට ආසයි මෝර්නින් ෂෝ එක හවස වගේ තිබ්බනම් ඔන්න මං ආසයි. නැත්තම් උදේ 7ට එනවා කියන්නේ ඒක මං ආස දැ. කවුද බලමුකෝ මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවල ශෂි, ඔයා ඕක මට හොර රහසේ කියන්න තිබ්බේ. මමත් මේ පැහිච්චකමට සුදු බැණිගේ කියලා තිබ්බ නිසා මෙසේජ් එක සද්දට කියවන්න ගත්තා. දැන් මේක අහගෙන හිටියොත් එහෙම බොසා නැති ලෙඩක් මගේ ඇඟට වැටෙන්න යන්නේ. මම ප්‍රාර්ථනා කරනවා මේ සෙග්මන්ට් එක මේ වෙලාවේ මේ කියපු විනාඩිය දෙක තුනේදී කියපු ටික අනේ බොස්ට නම් ඇහෙන්න එපා දෙයනේ. ශෂි ප්‍රාසය කියන්නේ නේද? එම වෙනවට ආශ්චර්ය අහගෙන ඉන්නවනම් මන් දන්නේ. හැබැයි නැති දවසක කියලා තිබේ නිසා කමක් නෑ නේද? එයා ඉන්න දවස්සට මම මේ විදිහට මගේ ෂෝ එක කරගෙන ඉන්න. එමනේ වා කියන්නේ? ඕකේ ඕකේ ඕකේ ඕකේ. ඊළඟට මේ හෙට එන්න හොඳයි කියලා මට එක්කෙනෙක් මෙසේජ් එකක් දාලායි මම නැවිත් ඉදී කියලා හිතුවද? නෑ නෑ මං එනවා හැමදාම. වර්ජිනියා ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා හින්දි සින්දුවක් තමයි දෙන්න හදන්නේ. ලස්සන හින්දි සින්දුවක්. කැලණියේ අන්කොමන් වුඩ් වර්කින්ගේ කට්ටියවත් එකතු කරගන්නවා. මේ සින්දුවට

නිශාන් මං අරග කියන්නද මයි කොන් කල්ල තියෙන්න පයයිනේ ඔයා මං කියයි කියලා.

ඔබ නැතුව ජීවත්වන එක මේ හිතට හරි අමාරුයි, මේ හදවතට අමාරුයි. ඒ දිල් හැ මුෂ්කිල්. පුදුම ලස්සන තේරුමක් මේ සින්දුවේ තියෙන්නේ. වචනයෙන් වචනට තේරුම කියන තිබ්බනම් මට ඔබට මේ සින්දුව තව දැනේ. ඔබට එහෙම කියන්න

0: Mañana era. Pere bina guzara e dil hai mushkil. Insa mang heta havas dekhte hai na. Abhi hum bhi mo. Mang aage sudh khachya. Bye. Good day, khadre.
1: අද ගැස්මට සියත
2: සියත පත්තරේ විදහසා
3: එල්නිනෝ කෑම මිලත් නංවයි වැඩිම බලපෑම හාල් සීනිවලට පරිප්පුවලට අවුලක් නැහැ ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංගියේ එන්නේ දැන් මෙතන හැබැයි පොඩි කොටසක් තියෙන ආනායනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේර ගන්න ආනායනික සහල් වලට කිලෝවක් මත පනවලා තියෙනවනේ වෙනම බද්දක් අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද අපි බලමු ඉතින් පාරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න එතකොට අපිට කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනායනික සහල් කියන්නේවත් නැහැ කියලා

0: මුලින්ම බට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත පටගේ
1: හරිම තැනට ගියහින්න එල්ෝල්ස එකෙන් ලෝන්නෙක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
2: එල්ෝල්C ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුදතාවා
4: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
8: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
10: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700

0: රැක් පුරා සුගේන මහා පරිත්‍රාණ ධර්මදේශනය
1: ආසනගතා වීරාජිත්වා මාරං සවාහිනි
0: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සංවිධානයෙන් හෙට රාත්‍රී 9:00 පටන් විල්සන් කාර්යපරම මැදිරියේ සිට සජීවීව
2: සෝදේවා මනුසාජ මංගලානි අචින්ත
0: හත්පස ආරක්ෂාව සපේන මහා පිරිතේ ආනුභාවය සියත FM ඔස්සේ ඔබත් ලැබ ගන්න.

0: यह था टॉप स्टोरी।
1: විසිදෙකට රෙහිව පෙත්සම් 11ක්. 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද ඉදිරිපත්ව ඇති පෙත්සම් සංඛ්‍යාව දෙකක්. විනිවිද පදනම සහ මහා

0: ආචාර්ය රංජන් අබේරත්න පෙත්සම් ඉදිරිපත් කළා. පෙත්සම්කරුවන් සඳහන් කළේ යෝජිත කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවමකින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවයි. එය සම්මත කරන්නේ නම් ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
1: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Padang.
1: Howdy Makalu.
2: Howdy Sandy.
1: Titi.
2: Inna inna.
1: Howdy Charlie.
2: Oh inna. මේ මම දැක්කනේ මේ මම එනකොට මේ පාර පුරා හැම තැනම ඔයාගේ පින්තූර ගහලා තියෙනවා.
1: අනේ වෝන්ටඩ් කියලාද ගහලා තිබ්බේ?
2: ඔව් වෝන්ටඩ් කියලා තමයි ගහලා
1: තිබ්බේ. වැඩේ මාට්ටු.
2: මාර වැඩේ මම දැක්කා මේ ඔයාගේ හැම තැනම ගහලා.
1: බොරු.
2: බොරු නෙවෙයි.
1: මට පාරක වැහලා යන්න බැරි වේද මකලෝ?
2: නෑ නෑ එච්චර අවුලක් නෑ. හින්ද කැතයි මේ පින්තූර. දැන් ඔයා සාමාන්‍යයෙන් ඔය Instagram වල සෝෂල් මීඩියා වල හැම මේ දාන්නේ අර ෆිල්ටර්ස් දාලා ලස්සර කරපු පින්තූරනේ. ඒ වෑන් ඔයාව දැකලා තියෙන කවුරුවත් මේ වෝන්ටඩ් පෝස්ටරේ තියෙන පින්තූරේ අඳුරගන්න. ඒක ඇත්ත එකක් තියෙන. කැතයි කියන්නේ කොහොමද? ඔව් කැතේ බෑ. මිනිස්සු වාහනේට අප්ප ගත්තා ඒ කැත දරා ගන්න සමහර දඟල
1: මන්ද.
2: ඇත්තට කියන්න.
1: බොරු.
2: බොරු ගැ. මොකද්ද බොරු ඒක තියෙද?
1: මම කැතයි කියන එක.
2: ආ දැන් ඒ කියන්නේ ඔයාගේ වෝන්ටඩ් පෝස්ටර් ගහලා තියෙනවා කියන කැත. කැතයි කියන එක තමයි මෙතන බොරු.
1: මලගෙදර පෝස්ටරේ වුණත් ලස්සට තියෙන්න ඕනේ. ඒ හින්දා ඒක
2: මල පෝස්ටරේට වෙන කාගේ බින්දුරයක්ද දාන්න වෙන්නේ. දාලා ලස්සර බින්දුරයක් දාලා මෙයා නෙවෙයි මැරිලා ඉන්නේ. මැරිලා ඉන්න කෙනා බලන්න මලගෙදර එන්නේ. මේ කතාවක් තියෙන ඇත්තටම හරිද? ඔයා වගේම තමයි මේ මිනිහත් කල්පනා කරලා තියෙන්නේ. ඩොනල්ඩ් පෆ්.
1: ඩොනල්ඩ් ට්‍රම්ප් නෙමෙයි.
2: ට්‍රම්ප් නෙවෙයි ට්‍රම්ප් නෙ පෆ්. හරි. ඩොනල්ඩ්
1: ට්‍රම්ප් වගේම දන්නේ නැහැ මේ පෆුත්.
2: දැන් මේ පෆ් කියන්නේ තමයි දැන් මේ PUFF පෆ් නෙවෙයි ඈ.
1: ආහහ.
2: PUGH පෆ්.
1: හරි.
2: ඩොනල්ඩ් පෆ් මේ ඔහයෝ වල මිනිහගේ පෝස්ටරයක් රිලීස් කරනවා පොලිසියෙන්. හරි. වොන්ටඩ් පෝස්ටර් එක. ඉස්සරනම් ගස්වල ලයිට් කණුවල් අර මේ අලවනවනේ. දැන් සෝෂල් මීඩියා දාන්න ගෙලිම පොලිසියත්
1: එහෙම වොන්ටඩ් කියලා දාන
2: වොන්ටඩ් දාන සෝෂල් මීඩියා පෝස්ටර් උත් ගහලා
1: ඒත්
2: එහෙම අලවලා. ඊට පස්සේ වදන ඩොනල්ඩ් පෆ් මොකද කළේ කියලා මේකට.
1: මොකද කරේ?
2: මිනිහා දවසක් පොලිසියට කෝල් කළා.
1: හරි.
2: මාව හොයනවලු නේද කියලා පොලිසියට කතා කළා. පොලිසියෙන් කියනවා කවුද ඔයා? මම මේ ඩොනල්ඩ් පෆ්. මම දැක්ක ඔයගොල්ලෝ මාව හොයනවා කියලා පෝස්ටර් ගහලා තියෙනවා. පොලිස් කාර්යවල ඈ
1: පුදුම විනියෙක්.
2: පුදුම විනියෙක්. මෙන්න මේ ඉබ්බ එනවා දුන පහ පිටේ වැදගෙන. ඔව් අපි ඩොනල්ඩ් පෆ් හොයනවා තමයි.
1: පොලිසියට දැන් කන්ෆියුස්.
2: ෂුවර් නේ මේ කවුද කතා කරන්නේ? මේ ඔයාමද ඩොනල්ඩ් කතා කරන්නේ? ඔව් මේ මංම තමයි. ඔව් ඔයා කතා කළේ බාර වෙන්නද? එවපඩ ට්‍රක් කියලා දුන්නා. මොකද මොකද බාරෙන්නේ මම කතා කළේ. එහෙනම් මොකද කතා කළේ? මම දැන් ඕගොල්ලන්ට මගේ ලස්සන ෆොටෝ එකක් ගෙවනවා. කරුණා කරලා අර වෝල්ඩ් පෝස්ටරේ රීපෝස්ට් කරන්න මම ඒවට පින්තූර දාලා. මොකද්ද දාලා තියෙන පින්තූර? කැතේ බෑ. මටවත් මාව අතුර ගන්න බෑ ඒ ෆොටෝ එක. කියලා විදිය බැලලා ලස්සන ෆොටෝ එකක් ගෙවනවා මේ පොලිසියට.
1: මේක ගන්න.
2: මේක දාලා ගහනවා කියලා. ඊට පස්සේ වාඩ කියන්නේ ඇත්තටම පොලිසියත් මේ දෙවනි පෝස්ට් එක දාලා දවස් දෙකකින් මෙයාව ඇරෙස් කරනවා.
1: වහාම
2: ඉතින් ඒ කවුරු හරි ඔත්තුව දීලා දෙනවා මේ හෙන මොලේ. මේ කාලේ ලස්සන ගැන තියෙන කද්දයකට
1: කියන්නේ
2: සැලකිල්ල. අරවා කිව්වා වගේ තමයි මල පෝස්ටරේ ගැහුවත් ලස්සන එකක් ගහන්න ඕනේ නේද? ඒක ගැහුවත් මොන හරි ෆිල්ටර් එකක් දාලා.
1: මන් දෙන්නම් මං ඒකට වෙනම
2: ඇත්ත පෙනුම මෙහෙම අයි බෑග් ගැවිලා අයි බෑග් මෙහෙම බේරිලා විදුරු මාස් ඇදිලා දත් ඇද වෙලා අකු බැහැලා
1: අනේ මකල
2: ෆොටෝ ඇත්තට එහෙම. හැබැයි ෆොටෝ එක තියෙන්න ඕනේ නියම් ක්ලියෝපැට්‍රා වගේ තියෙන්න ඕනේ. සන්තෝෂයෙන් කියනකොට සන්තෝෂයි.
1: කියනකොට නෙමෙයි මම එහෙම මේ හකු බහැලා නැහැ.
2: නැද්ද?
1: නෑ, තව වයසට යන්න බෑ.
2: ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මේ සැන්ඩිගේ පින්තූර සෝෂල් මීඩියා වල.
1: ඉතින් බලන්නකෝ.
2: බලන්න කොච්චර ලස්සනද ඉන්නවද කියලා. ඒ ෆිල්ටර් සහගන්න බෑගේ කතා කරනවා. අද මේ අතරම මේ හොරු
1: ගැනද ලස්සන ගැනද?
2: ඔව්, දැන් හොරු ගැන. ලස්සන ගැන නෙවෙයි, ලස්සන ගැන. ලස්සන ගැන කතා කරලා වැඩක් දිනව. ඔයාව මොන ඉස්සරහදියා? ඔයාව මොන ඉස්සරහදියා? ලස්සන ගැන කතා කරන්න පුළුවන්.
1: මට බෑ.
2: මේ කතා කරන්න යන්නේ හොරු සහ
1: පොලිසිය
2: හොයන හාදෝ කරලා තියෙන අපූරු වැඩ ටිකක් ගැන තමයි අද කතා බහ.
1: hina යන වැඩ. ඒත් එක්කම අපි මාළඹේ පුංචි කාරණියවස ගැන කතා කරන්න ඕනේ. මාස්ටර් මයින් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝර්ස් ගැන අපි කතා කරනවා.
2: හවස 6 අමාර වෙනකන් අපි ගහනවා ලාඩම්. ඉන්න ඕගොල්ලෝ අහගෙන හොඳ හොඳ ලාඩම්.
1: හන්දෑ ජාමේ.
0: ලාඩම්.

0: අද ගැස්මට සියත
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නිලෝන්නෙක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

తిలకవర్ధన టెక్స్టైల్స్ බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි විහිදුම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක

0: වාහන පරීක්ෂා කර ගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
3: වන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ් සිටි.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
7: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13/19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනේ ඉතින් නේද?
10: ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
11: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය
12: ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
11: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: 라당.
1: 달리 아드 브라하스퍼 딘다네 얘도.
2: 아우 아드 브라하스퍼 딘다 마카라.
1: 달리게 대우. 아 눈게 가려라 눈떠는. 브라하스퍼 딘다네 얘도.
2: 아우 아드 브라하스퍼 딘다. 사마라야 브라하스퍼 딘다 길렀기나네.
1: 브라하스퍼딘다다.
2: 오 앞에 기리엄마라 해마. 어. 브라하스퍼딘다 길렀기나. 브라하스퍼딘다다.
1: 거의 기리엄마 거의 헤트벌어.
2: ஐயா அது தேர்ஸ்டே கிளம்பி வாங்க ஆச்சு கிளது கேன்னு நான் நங்கி கீழே கதா ஆச்சு அது சொந்த நங்கி கீழே வாங்க உதய ஆ நங்கி சொந்த கீழே தான் ஆச்சு அண்ணே அப்படின்னு கிரியா ஐயோ ஆச்சு தோடு கேனோ ஆவா ஐயா அது தேர்ஸ்டே கிளம்பி வாங்க ஆச்சு ஒகலாங்க ஆச்சுல ஹென போஷ்னே ஓ மே கிளாஸ்ல கதாத்தினோ மே டேவிட் பிளாக்மோன்கே கதா ஹரி இது தாஸ் தாஹதே அவருந்து தாஸ்க யெஸ் டேவிட் பிளாக்மோன் கன்னோ போலீஸ் சீட்ட கோல் லெகாக் ஓகே ஹரி போலீஸ කවුන්ට්
1: ෂෙරිෆ් පොලිසිය ලොක්කා
2: ඔක්කලූසා.
1: ඔව් ඒ අර ඔගොල්ලෝ හෙට්ටි පොල කිරියම්ම කියනවා වගේ තමයි. ඒ වගේ තමයි. මේ කතා කරලා දැන් පොලිසිය ෆෝන් එක ආන්සර් කළාම මිනිහා කියනවා මේ හලෝ පොලිසියද කතා
2: කරන්නේ?
1: ඔව් පොලිසියෙන් තමයි කතා කරන්නේ. ආ මම ඩේවිඩ් බ්ලැක්මෝන්.
2: හරි.
1: ඔව් මිස්ටර් ඩේවිඩ් බ්ලැක්මෝන්. මොකද්ද ප්‍රශ්නේ? මගේ කාර් එකට කවුරු හරි අනවසරයෙන් ඇතුල් වෙලා තියෙනවා.
2: කාර් එකට?
1: ඔව්. කොහෙද මිස්ටර් කාර් එක තිබුණේ? මගේ ගෙදර ඉස්සරහා පාරයිනේ කාර් එක නවත්තලා තිබුණේ. කවුරු හරි කාර් එක හොරෙන් අරලා තියෙනවා. කාර් එක කඩලා කාර් එකට ඇතුල් වෙලා තියෙනවා. රයිට්. ඔයාට ෂුවර්ද වාහනේ ලොක් කරලා තිබුණ කියලා? ඔව් මං වාහනේ ලොක් කරලා තිබුණේ. ලොක් එක කඩලා කවුරු කාර් එකට ඇතුල් වෙලා තියෙනවා. කාර් එක අරන් ගිහිල්ලාද? නෑ කාර් එක අරන් ගිහිල්ලා නෑ. එහෙනම් මොනවද මේ කාර් එක වගේ පර්ස් එක, ලයිසන්ස්, ඉන්ෂුරන්ස් ඩොකියුමන්ට්ස් සල්ලි තිබුණාද කාර් එකේ? නෑ ඒවා මුකුත් නැති වෙලා නෑ. ඒවා තිබුණ ඒවා නැති වෙලා නෑ. එහෙනම් මොනවද නැති වෙලා තියෙන්නේ? මේ නැති වෙලා තියෙන්නේ මේ අවුන්ස කාලක් විතර කොකේන් තිබුණා නේද?
2: හරිම
1: ලස්සන පුදුමාකාර
2: ඇත්තටම
1: වෙච්ච දේ මදනද? පොලිසිය ගෙනෝ. හරිද? ඇවිල්ලා මිනිහා කාර් එක සර්ච් කරනවා.
2: තව හම්බ වෙනවද?
1: කාර් එක සර්ච් කර මිනිහා ඉතින් ගිල්ලා තියෙන්නේ අවුස කාලක් කොකේන් තිබිලා නැති උනා කියලා. හැබැයි ඒක කාර් එකේ තිබිලා තව කොකේන් බෑග් එකක්, තව මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගන්න පයිප් එකක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග වගේක් කාර් එක ඇතුළේ තිබිලා හම්බෙලා. ඒ ටික හම්බුනහම බ්ලැක්මෝන් කියනවලු. ආ ඒ ටික ප්‍රශ්නයක් නෑ. ඒ ටික ප්‍රශ්නයක් නෑ. අර ටික තමයි නැත්තේ. ඉතින් අදරද පොලිසිය මොකද කරලා තියෙද්දි කියලා ඊට පස්සේ පොලිසිය කට්ටිය පොලිසිය ගස්සන මෙහෙම ඉති වැඩක් නැහැනේ. මෙහෙම මේ අපේ පොලිස් කම මොකටද? කොකේන් ගුණද අපිටම කතා කරලා කියනවා මගේ කොකේන් හොරකම් කරලා කියලා. දෙයියනේ අපේ පොලිස් කම බල්ලට අපි යනවා ගෙදර කියලා පොලිසිය ගස්සලා ගෙදර කියලා.

0: අද ගැස්මට සියත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔයා ඔය උයන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
2: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
2: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
10: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
11: අවුට්ලුක් අපේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන apartments. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම Prime Group අමතන්න 13.22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
13: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් ගෙම්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
14: සින්දු සියත අනුග්‍රහය
15: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලුතු
11: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
14: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට.
12: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්ෙදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
15: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්.
12: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: Yatha Pocket Money.
12: Heta tude pahai kalata siyata hanna.
17: Me siyata FM real sindu nidara ehna enna enna enna enna.
18: Anuwatai dashama deken anuwatai dashama hataren divaina pura.

0: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
1: ඇයි?
0: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
1: ආ, ඒක ඒ මිනිහගේ තාත්තා හෙට්ටිපොළ රේකයි. වා, ඒක ගැන තුන කල්පනා කරනවා. අයියෝ, දැන් මං මේ කතාව කියලා කොච්චර වෙලාද චාලිනේ? තාම කල්පනා කරනවා.
0: අනේ, හෙට්ටිපොළ මිනිස්සු එහෙම මෙච්චර මෝඩ නැහැ.
1: නැහැ,
0: හෙට්ටිපොළ අය කරන්නේ ඔවා දන්නේ.
1: ඔව්, අපි දන්නේ නැහැ මේ හෙට්ටිපොළ අය කරන්නේ. අපි දන්නේ මෙතෙන්ද වෙලා ඒව දෙවිනි කරන්නේ. අනේ, මේ නිකන් ඉඳලා මේ දැන් හෙට්ටිපොළ මිනිස්සු
0: මොකද ඥාය කියන්නේ? හෙට්ටිපොළ අඩු ගන්න ගිහින් තියනවාද? පඬුවස්ටුවර රාජධානියේ තියෙන ගමක් හෙට්ටිපොළ කියලා කියන්නේ.
1: ඔව්, යන්නම තැන.
0: දැටි කිරුලක් තිබ්බේ.
1: ඔය හෙට්ටිපොළ මිනිස්සුන්ට කියන්න සල්ලි නාස්ති කරගන්න එපා කියලා.
0: හරි,
1: මෝඩ වැඩ කරන්න එපා කියන්නේ සල්ලි වලින්.
0: හරි,
1: සල්ලි වලින් මෝඩ වැඩ කරනවා වෙනුවට දවස් 61කින් මූල්‍යමය වශයෙන් බුද්ධිමත් වෙන්න කියලා යාළට කියන්නේ.
0: දැන් ওই මකළු හෙට්ටිපොළ පැත්තේ හොඳට ඉඩම් දිනවනේ. තියෙන පොල් ඉඩම්. හරිද? දැන් පොල් ඉඩමක් ගරගෙන අපි කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ? ප්‍රශ්නයක්නේ.
1: ඔව්, පොල් ඉඩම අරගෙන පොල් ඉඩම හරනවා. ඉඩම් දිනුරත්
0: නෑනේ. ඔ කියන්න වෙයි.
1: හරිද?
0: දැන් හරනවා.
1: හෙට්ටිපොළ කද්දී පොසත් දෙන්නේ. පොල් ඉඩ කරා ඉඩ බහරනවා.
0: තැඹිලි වල්ලක් තියනවාද කියලා බලන්න. තැඹිලි. අහන්නකෝ. එතකොට දැන් පොල් වලට අමතරව අපිට පුළුවන් අන්නාසි හිටවන්න, එක එක භෝග වවන්න පුළුවන්, එක එක ඒවා කරන්න පුළුවන්. නිකම්ම පොල් ටිකෙන් විතරක් ආදායම ගන්න බෑනේ. එහෙම අදහස් ඕනේ අපිට. කොහොමද අපි ආයෝජනය කරන්නේ කියලා දැනගන්න ඕනේ.
1: හරි හරි. ඔයා තමයි හෙට්ටිපොළ මිනිස්සුන් දෙන්නේ අදහස් දෙන්නේ කොහොමද පොල් ඉඩකොලි සල්ලි අම්බ කරන්න කියලා.
0: නෑ, මං කියන්නේ ඔයා කියන්නේ අනේ මම.
1: අනෝඩ ඕක තමයි මං කියන්නේ. හෙට්ටිපොළ මොඩියෝ ඇති කියලා ඉතින් කෙනෙකුට ඉතින් උපදෙස් ගන්න මෙතනින් නම් දෙයක් දැනේ එතනින් ගහන කතා කරන්නේ. මේ වගේ විගඩම් අහකට ගිහිල්ලා විගඩම් කරන්න එපා ජනතාවනි. ඔයාලා හොයලා බලන්න ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු ගැන. හරි, මේ සැන්ඩි කොටේක උපදෙස් අරගෙන ජීවිතේ කොට දා ගන්න හම්බෙන්නේ
0: නැහැ.
1: ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු වගේ මහත්මයෙක්ගෙන් තමයි උපදෙස් ගන්න ඕනේ තමන්ගේ වත්කම් හරියට මැනේජ් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. දවස් 61කින් මූල්‍යමය වශයෙන් වඩාත් බුද්ධිමත් වෙන්න වැඩේ පටන් ගන්න තව තියෙන්නේ දවස් 10යි. අගෝස්තු 30 ඒගොල්ලන්ගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකේ 23 වෙනි බැච් එකට ක්ලාසස් පටන් ගන්නවා. මුදල් කළමනාකරණයේ කොටස්වල දේපළ ආයෝජනය, දේපළ ආයෝජනය, රන් ආයෝජනය, ව්‍යවසායකත්වය, ඔන්ලයින් ආදාය මාර්ග ගැන අවශ්‍ය කරන වැදගත්ම කාරණා සියල්ල ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්කම හම්බෙනවා. 077 11 77 465 කියන දුරකථන අංකයට එක කෝල් එකක් ගන්න, නැත්නම් ඒ අංකයටම, ඒ කියන්නේ 077 11 77 465 කියන දුරකථන අංකයටම ඉන්ෆෝ කියලා WhatsApp message එකක් දාන්න. ඒගොල්ලෝ වැඩි විස්තර ලබලා දෙයි. වැඩි විස්තර අරගෙන මේ බොහොම සුළු පිරිසකට විතරක් අවස්ථාව හම්බෙන Master Mind Institute for Studies ආයතනයේ මෙහෙවන Wealth Management course එකට ඉක්මනට register වෙන්න.
0: Right. දැන් හෙට්ටිපොළ යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයිනේ මකුලෝ. ටිකක් දුරයි.
1: ඔව්.
0: දැන් හිතන්න.
1: ටිකක්
0: දුරයි. හරිද? කිලෝමීටර 106යි අපේ ගෙදරට තියෙන්නේ. හරිද? දැන් මම වාහනයක් ගත්තා. හැබැයි මං ගත්ත වාහනේ ප්‍රශ්න ගොඩක් තියෙන වාහනය. මම හැබැයි දන්නේ නැහැ. මම පළවෙනි පාර වාහනේ අරගෙන අම්මලා තාත්තලා හා බලන්න යන වාහනේ ගත්තද කියලා පෙන්නන්න. මග්ගදී ඔන්න කැඩෙනවා. මං ඊට පස්සේ ආයි ඔෆිස් එකේ කට්ටියට
1: අම්මලා තාත්තලාදී ඈත තියාව තේරෙනවා. දුව කරගෙන තියෙන්නේ වැඩේ.
0: හරිද? මොකද වටේ ගෙවල් වල මිනිස්සු අනේ පොඩ මේ වාහනේ, අනේ මගේ වාහනේ කැඩලානේ පොඩ බලන්න එන්න කියලා මට
1: මුළු හෙට්ටිපොළම වග කියන්න ඕනේ. දැන් සැන්ඩිගේ මෝඩ කකුල.
0: ඉතින් හිතන්න, එහෙම දෙයක් වුණොත් මොකද කරන්නේ? නොදන්න
1: ලැජ්ජාව
0: කියන්නේ. රෙදි ඕන. ඉතින් මං කියන්නේ රෙදි නැති වෙන වැඩ කරගන්න එපා. හරිද? වාහනයක් ගන්නකොට වගකීමක් විශ්වාසයක් තියෙන තැනකට යන්න. ඒකට තමයි මාළබි පුංචි කාර් නිවස කියන්නේ. විශේෂයෙන් අපි රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනවා නම් අපිට තියෙන මාරම ප්‍රශ්නය තමයි මේ වාහනේ හොඳ එකද? හොඳට පාවිච්චි කරලා තියෙනවද? ඇක්සිඩන්ට් වෙච්ච එකද?
1: චැසියද?
0: හරිද? චැසිය ඇදවිච්ච වාහනයක්ද? හරිද? කියලා අපි දන්නේ නැහැනේ. අපි සම්බන්ධයෙන් අපි දන්න මිනිස්සු නෙමෙයි. ඉතින් මාළඹේ පුංචි කාර් නිවසේ ඒගොල්ලෝ වාහනයක් විකුණන්න මාළඹේ පුංචි කාර් නිවසට ගන්නකොට ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකේ ඉතින් ඒගොල්ලන්ගේ හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා, හොඳට චෙක් කරනවා. ඊට පස්සේ තමයි වාහනේ විකුණන්නේ දාන්න. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඔබට වගකීමක් විශ්වාසයක් තියෙන තැනකින් වාහනයක් මිලදී ගන්න. ඒගොල්ලන්ගේ රෙජිස්ටර් කරපුවා විතරක් නෙමෙයි, රෙජිස්ටර් නොකරපුවා සහ මේ දවස්වල ඉලෙක්ට්‍රික් වාහන තියෙනවා. ඉතින් ඔයාගේ වාහනේ ගන්න අනිවාර්යයෙන්ම මාළඹේ පුංචි කාර් නිවසට ගිහිලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයා වාහනය කරන් තමයි එළියට එන්නේ. අපි යන ඇඩ්‍රස් එක කියනවා. මාළඹේ පුංචි කාර් නිවස, පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.
2: ලන්ඩන්

0: රයිට් ඊළඟ කතාව අපිට ඇහෙන්නේ 2013. මේක මේ අපේ ගෙවල් පැත්තේ වෙච්ච සිද්ධියක්.
1: ටෙක්සාස් වල.
0: ඔව් නවයිතෝද හෙට්ටි පොළ කියලා.
1: හරි.
0: ටෙක්සාස් වල වෙච්ච සීන් එකක්. දවසක් එක මිනිස්සෙකුගේ අතේ තිබිච්ච ෆෝන් එක උදුරකට දුවනවා හොරෙක්. අපි නිකන් එයාට බෙනට් කියලා කියමුකෝ.
1: හරි, බෙනට්.
0: කවුද බෙනට්ද? දැන් මේ කතාවේ බෙනට් කවුද? ෆෝන් එක අයිතිකාරද හොරාද?
1: හොරා.
0: හොරා. අන්න හරි. දැන් බෙනට් කියලා හදෙක් කියලා කියමුකෝ අපි මිනිහා. ෆෝන් එකක් උසකට දුවනවා.
1: හරි.
0: හරි, මේක මේ iPhone එක. ෆෝන් එක නැති වෙලා කම්ප්ලේන් කරලා රෙහමේ ටික ඉවර වෙලා අයිතිකාර හාදයක් ගිහිල්ලා අලුත් ෆෝන් එකක් ගන්නවා.
1: හරි.
0: හරි. අලුත් ෆෝන් එක අරගෙන එයා ඊට පස්සේ පරණ ෆෝන් එකේ යාගේ Apple account එක තියෙනවානේ.
1: Yes.
0: ඒ account එකේ ගත්ත පින්තූර සහ ඒ අවශ්‍ය දේවල් ඔක්කොම iCloud එකේ backup එකක්
1: තියෙනවානේ.
0: එයා iCloud එකෙන් එයාගේ තිබිච්ච දේවල් ටික ෆෝන් එකට බෑකප් කරගන්න. අලුත් ෆෝන් එකට. බෑකප් කරගෙන බලනකොට මෙන්න මේ බෑකප්ස් ගොඩේ තියෙනවා පරණ ෆෝන් එකෙන් බෙනට් ගහපු සෙල්ෆි. ඒකේ දැන් ෆෝන් එක හොරකම් කරක් ගියපු හාදයා හොරකම් කරපු ෆෝන් එකෙන් සෙල්ෆි එහෙම ගහනවා. මේ හාදේ අලුත් ෆෝන් එක අරගෙන ෆෝන් එක බෑකප් කරනකොට ඒ ෆෝන් එකේ තියෙන හොරාගේ සෙල්ෆි ටික එහෙම
1: එනවා.
0: එයාට එනවා. ආවම එයා පොලිසියට කතා කරලා කියලා මේ හොරාගේ ෆොටෝ වගේක් දිනවා.
1: ඔන්න ඔයාලට තියෙනවා
0: ෆොටෝ ටික කියලා. අනේ පොලිසිය ඉතින් කිසි කරදරයක් නැතුව බබා වගේ
1: අල්ල ගන්නවා.
0: බෙනට් මේ කත්තටකට අරගෙන
1: මෝඩ බෙනට්.
0: එහෙමත් එහෙම කරන හොරුත් ඉන්නවා. ඒකේ බීට එහා එකක් කරලා දුන්නේ ඉන්දියාවේ හාදේ. හරි. මේක නම් 2017 මුම්බයි වලදී ගෙදරකින් ජුවලරි වගේක් සල්ලි එහෙම දේවල් ටිකක් හොරකම් කරලා තියෙනවා හොරෙක්. හොරකම් කරලා මේ හොරා කෙලින්ම මුම්බයි වලින් පැනලා යනවා දිල්ලියට. මිනිහා මුම්බයි ඉඳන් දිල්ලියට එන්නේ ප්ලේන්
1: එකේ.
0: මේක තමයි මිනිහාගේ ජීවිතේ පළවෙනි ගුවන් ගමන. ඉස්සෙල්ලම් ප්ලේන් එකක ගියේ දා. මිනිහාට ඉතින් හරි මේ
1: සතුටුයි.
0: දැන් මේ ප්ලේන් එකේ ගියානේ. මිනිහා දිල්ලි වල ප්ලේන් එකේ බැහැලා ප්ලේන් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන්නේ එන්නේ ඉස්සරහා ඉඳගෙන සෙල්ෆියක් ගහලා.
1: හරි.
0: දිල්ලි වල ඉන්නේ
1: අප්ලෝඩ් කරා.
0: ඔව් කියලා සෝෂල් මීඩියා වලට පින්තූරේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් පොලිසියෙන් ඊට පස්සේ පින්තූරේ බලලා අර බඩු බොට්ටු නැති වෙච්ච ගෙදරයි අයිතිකාරයත් අඳුරගෙන මිනිහා ඉන්නේ දැන් දිල්ලි වල කියලාත් හොයාගෙන මිනිහා ආපු ෆ්ලයිට් එකේ ෆ්ලයිට් නම්බර් එක හිටම් පේන්න තියෙනවා පින්තූරේ. ඒකෙන් මුම්බයි වලින් ගිය ලිස්ට් එක හොයාගෙන එහෙම ට්‍රේස් කරලා මිනිහව
1: ලේසි කරා යාවේ.
0: ඕ ඒක පොලිසිය මහන්සි වෙලා නේ වැඩ කරන්නේ.
1: පොඩි පොඩ ලේසි.
0: පොඩ ලේසි කරලා දෙනවා කියලා හිතලා මිනිහා ඉතින් එහෙම කරන්න ඇති. අනේ එහෙම තමයි මංගල හොරු වුණා වැඩ කරන්න ඕනේ අන්නේ.
1: ඔව්. අනිත් අයට උදව් කරන්න.
0: උදව් කරන්න. හොරෙක් වුණත් පොඩ්ඩක් අනිත් මිනිස්සු කරත් හිතන්න ඕනේ. පොලිසිය කරත් ටිකක් හිතන්න
1: ඕනේ. අහන්නකෝ මංගල ඔයා මේ පෙරහැර බලන්න යනවද? ඇසල පෙරහැර?
0: බබේසරේ නොයන්දයි හිතන් ඉන්නේ.
1: හ්ම්
0: හ්ම්. හැබැයි ඉතින් යනවනම් යන හැමෝම මොකක්ද එකට කියන්නේ? වගකීම් සහගතව යන්න ඕනේ නේ.
1: අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි දැන් පෙරහැර බලන්න ගියාට පස්සේ එක එක කෑම බීම කනවා, ටොෆි කොල, කෑම කොල අනම් මනම් බීම දාන්න එපා. පුළුවන් තරම් ඒ ඔක්කොම ටික තමන්ගේ බෑග් එකට දාගෙන ආපහු ගෙදර අරන් එන තත්ත්වයට වගකීමක් ඇතුව වැඩ කරන්න කියන එක අපි මේ පාර මතක් කරනවා.
0: ඔව් පෙරහැර බලන්න නැණික යන්නේ.
1: ඒ
0: කණේක ඔය ලිස්ට් එකේ එන්න ඕනේ දෙවඩු වර තුන්වෙනි වට වගේ නේද? ඒකටම යනවත් දෙවේනේ.
1: ඉතින් මේ එකත් එක්ක දැන් පරිසරයයි ජීවිතයයි පිරිසුදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් ව්‍යාපෘතියක් පටන් ගන්න තියෙනවා. මේකෙන් කරන්නේ ඇත්තටම මඟ පෙන්වනවා ඔබට. මෙතෙන්ට ගිහිල්ලා කුණු ටික දාන්න, මේ ටික මෙන්න මෙහෙම කරන්න කියලා. ඉතින් ඒකත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රී දළදා මාලිකාව, මදන් පළාත් සභාවේ පරිසර අමාත්‍යංශය, ඊට පස්සේ මහනුවර රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල වගේම සියත් FM සියත් TV අපිත් මේකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි ඔබට මතක් කරනවා මහනුවර ඇසළ පෙරහැර නරඹන්න යනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීමක් එයවට පරිසරය පිරිසුදු තියෙන එක.
2: ඇස්මට සියත. බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා ඇති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණයද?

0: නිවස ටවල් හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
2: 0855511.

0: ඉනු හිතවත්කම
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: විසිදෙකටෙරෙහිව පෙත්සම්ම කොළහක් නීතිජ්‍ය සංගමය ලිපිය ගැන ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරු
3: බතුවාගේ මතයසා ලංකා නීති සංගමයේ ඒ වචන එකමවීම ගැන මම ප්‍රදක්වන්න යන්නේ නැහැ.
4: සජිත් ප්‍රේමදාසත් රජීව අමරසූරියත් දෙගොල්ලොම පුරවැසියෝ.
2: විමල්ගේ බිරිඳ ටැප බැංකු නිලධාරීන් හතර දෙනා යලි රිමාන්ඩ් වනාතේ චතු අත්අඩංගුවට
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: 라당.
1: 호랭
2: 호랑 호랑
1: 호랭
2: 호랑
1: 호랑 다오 호랭
2: 가우드 코헤드 긴데 만다
1: 맨 뉴욕컬 호랭
2: 하리
1: 미니하 ගෙවල් වලට පයින් හාදේ
2: ග්‍රීස් යකෙක් නෙවෙයි
1: නෑ ග්‍රීස් යකා ගෙවල් වලට පැන්නේ නෑ තේරම ලෝකේ දේවල් එකට පට ලෝකේ ග්‍රීස් යකා හොර කවිය ගිය හාදේ නෙවෙයි
2: බලාගෙන ඉන්න
1: ඔය වෙන ප්‍රශ්නයක් අතර තියෙන්නේ
2: හරි
1: අපි ග්‍රීස් යකු ගැන වෙන දවසක් කතා කරමු දැන් මේ හාදේ මේ 2016
2: ඔව්
1: රෙස්ටුරන්ට් එකකට පනිනවා හරි රෙස්ටුරන්ට් එකකට පැනලා මිනිහටි කනවා ඉස්සෙල්ලම රෙස්ටුරන්ට් එකක්නේ ඉස්සෙල්ලම මිනිහා කනවා කාලා තව කෙසෙල් ගෙඩි තිබිලා ඒතර කෙසෙල් ගෙඩි 12ක් විතර කාලා තියෙනවා
2: හරි
1: කාලා ඊට පස්සේ මොනවා හරි බඩමුට්ටු ටිකක් හොරකම් කරගෙනත් තියෙනවා ඒ ටිකත් බෑග් එකේ දාගෙන තව වෙලා තියෙනවානේ එලිවෙන්න තව හුඟක් වෙලා තියෙනවා කියලා මිනිහා හොරකම් කරපු බඩු ටිකත් ළඟ තියාගෙන රෙස්ටුරන්ට් එකේ බිම නිදාගෙන ඉඳලා තියෙනවා ටිකක් වෙලා
2: හරි
1: දැන් අපිට හිතනවා නේද හරි ඇවිල්ලා බලනවා රෙස්ටුරන්ට් එකට හොරු පැනලා මේවා මේවා නැති වෙලා පොලිසියට කතා කරනවා පොලිසියෙන් ඇවිල්ලා ඔක්කොම සීන් එක බලනවා ඒගොල්ලන්ට තේරෙනවා මෙයාගා මෙතන බෙබ්බෙතර බිම නිදාගෙන ඉඳලා ගිහිල්ලා තියෙනවා මේ කෙහෙල්කම් කාලා මෙහෙම
2: මේ
1: වඳුරෙක් පැනලා වගේ මෙතන අර බේ බේ අර රිලව් පැනනහමත් ඒක බුද්ධි දෞත්සය අර එහෙම මේ පොලිසියත් ඒක බලලා එක පොලිස් නිලධාරියෙකුට හම්බෙනවා වැටිලා නිකන් මේසයක් ඇටට විසික් වෙලා තියෙනවා ලයිසන් එක හරිද ඩ්‍රයිවින් ලයිසන් එකක් හම්බෙනවා ඩ්‍රයිවින් ලයිසන් එක හම්බුණාගෙන මිනිහව ලේසියෙන්ම ට්‍රේස් කරන්න පුළුවන් රයිට් අපිට හොඳ එකක් හම්බුණා
2: ඔත්තුවක් තියෙනවා
1: ඔත්තුවක් තියෙනවා අපි මිනිහව අල්ලගමු කියලා ආපු පොලිසිය කණ්ඩායම නැවත පොලිසියට යනකොටත් ඒගොල්ලෝ නැවත ඒගොල්ලන්ගේ පොලිස් ස්ථානයට යනකොටත් පොලිසියට ඇවිල්ලා තියෙනවා පැමිණිල්ලක් මගේ ලයිසන්ස් එක නැති වෙලා කියලා හොරාගේ හරි හොරාගේ ලයිසන් එක පොලිසියට හම්බෙලා හොර හොරකම වෙච්ච තැන දිපිලා පොලිසියේ ලයිසන් එකත් අරන් පොලිසියට එනකොට පොලිසියට කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා තියෙනවා හොරාගෙන් මගේ ලයිසන් එක නැති වෙලා කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරියා කතා කරලා ඔයාගේ ලයිසන් එක හම්බුණා
2: අරන්
1: යන්න එන්න කියලා. ඉතින් එච්චර තමයි මේ කතාව.
2: අයියෝ මොකලෝ
1: කෙටි බලවත් නෑ මේම මිනිස්සු නේද?
2: Yeah.

0: චාලි සැන්ඩි
1: ඔව්
0: ආගෙනන්න මිනිසුනි
1: හරි
0: මම හැමෝගෙම සමාවිල්ලනවා
1: ඇයි
0: විශේෂයෙන් මම හෙට්ටිපොළ ජනතාවගෙන් සමාවිල්ලනවා මොකද මේ දැන් මොහොතකට කලින් මේ සින්දුව යන අතරේ සැන්ඩි මට හොඳට බැන්නා මේ ඔයා මොකද මේ හැමතිස්සෙම මේ හෙට්ටිපොළ මිනිස්සු මොඩයි හෙට්ටිපොළ මිනිස්සු මොඩයි කියන්නේ අපේ ගමනේ මගේ නෑදෑයෝ ඔක්කොමත් ඉන්නේ හෙට්ටිපොළ ඇයි ඔයා කියන්නේ මේ හෙට්ටිපොළ මිනිස්සු මොඩයි කියලා මං කොහොමද ගමට මුහුණ දෙන්නේ ඔයා මේ මගේ මිම්මෙන් මනින්න එපා අපේ ගමම කියලා කිව්වා එහෙනම් මගේ විරෝධතාවයේ ඉත සිතින් බාර අරගෙන මම හෙට්ටිපොළ ජනතාවගෙන් සමාවිල්ලනවා මේ සැන්ඩි වගේ නෙවෙයි හෙට්ටිපොළ මිනිස්සු සැන්ඩි වඩා තුන්ටක් කැලට බොලේ ඇති ඉතින් මේ ගානට මම එහෙම වෙන්න බෑනේ ගමක්
1: ඒක අනේ මම යනවා යන්න දැන්නම් මට ඇති වෙලා තියෙන මේ ජීවිතේ
0: ඉන්න ඉන්න හෙට්ටිපොළ මිනිස්සු තරහා වෙලා ඇති මෙතන කියන කතාව අඩු ආරේ ගොල්ලන්ට මේක අමතක වෙන කන්දක් තින්ද නැත්තක වාර යන්න තරම් දැරේ කොහේ කියලා යන්නද ඔය යනවා යනවා
1: නෝ
0: කොහේ කියලා
1: මේ නම් කෑව කියලා එනවලදයි අය මීට
0: ඒකයි නෝයි ටගල් පොඩි කතාවක් දිනවා කියන්න මේක මේ ක්‍රිස්ටෝපර් ස්පෝල්ඩින්
1: හරි
0: හරි වැඩි කාලයක් නැහැ ජෝර්ජියාවල සිද්ධ වෙච්ච වැඩක් මේක 2022 ඒ පැත්තේ පොලිසිය එළියට දානවා ඒගොල්ලන්ගේ තියෙනවා මාසෙකට සැරයක් මොස්ට් වොන්ටඩ් ලිස්ට් එක එළියට දානවා ඒ පොලිසිය නොවැම්බර් මාසේ මොස්ට් වොන්ටඩ් ලිස්ට් එක දානවා එළියට ඒක ලිස්ට් එක ප්‍රසිද්ධ කළාට පස්සේ ලිස්ට් එක ප්‍රසිද්ධ කළාම ඉතින් පොලිසියට කෝල් එහෙම
1: එනවා
0: ඔයගොල්ලෝ වෙන ආලේ ආවලා ආවල්තර ඉන්නවා ඈ ඔයගොල්ලෝ මේ ආවලා හොයනවා නේද ඒ ආවලා ඉන්න තැන ආවලා දන්නවා මම නම් දන්නේ නැහැ කෝල්
1: එනවා
0: එහෙම කෝල් එකක් එනවා හෙලෝ පොලිසියෙන්ද ඔය පොලිසියෙන් කතා කරන්න මම දැක්ක ඔයගොල්ලන්ගේ මොස්ට් වොන්ටඩ් ලිස්ට් එක දාලා තියෙනවා ඔව් එතන ඔයා දන්න කාගේ හරි නමක් තියෙනවද නෑ නෑ මම දන්න කාගේවත් නමක් හිතන්න එහෙනම් ඔයා කතා කළේ ඉතින් ඒකේ මගේ නම නෑ නේ බලනකොට සැන්ඩි ඊට මාස දෙක තුනක් කලින් ඉඳන් මොස්ට් වොන්ටඩ් ලිස්ට් එකේ හිටපු හාදේ නොවැම්බර් මාසේ ලිස්ට් එක රිනියු කරනකොට ඒ රිනියු කරපු නිලධාරියා තින් ඒ නම හැලිලා තොරට තද වෙලා මම කොහොමද මම නේද කොහොමද මොස්ට් වොන්ටඩ් ලිස්ට් එක මම ඉන්නෝ නේද
1: ගන්න කෝල් එක
0: පොලිසියට කෝල් එක කොහොමද මාව හැලුවේ කියලා බලන්න කියලා මේ පස්සේ කොහම හරි මිනිහවත් අඩංගුට අරගෙන තිබුණා අපිට ඒ වැඩ ඔයා කියන්න ගික්ක
1: මම කියන්න යන්නේ ඇත්තටම දියුණු වෙන ක්‍රමය දියුණු වෙන විදිහ බිස්නස් එකක් පටන් ගන්න කොහොමද අපි ඒ ව්‍යාපාරය ඉස්සරහට අරන් ගන්නේ ප්‍රොමෝෂන් වැඩි කරගන්නේ එතකොට අපි
0: ඔයා දේ ටික කියලා දෙන්න
1: නෑ පොඩ්ඩක් ඉන්නවා මං කියලා ඉවර වෙනකන්
0: කියන්න ඔයා කියන්නවා
1: හරිද මට දැන් කියන් ආව එකක් තමතක වුණා
0: කියන් ආපු කී කී හිටිය එකක් තමතක වෙන කෙනා තමයි ඔබට දියුණුවේ හිනිපෙත්තර යන හැටි කියලා දෙන්න අනේ මේ නිකන් ඉන්න ඕන නෝ
1: නෑ නෑ ડોક્ટર රොෂාන් ප්‍රනාන්ද ඉන්නවා කියලා දෙන්න ඉතින් එයා කියලා දෙනව ගොඩක් දේවල් හරිද එයාගේ දැන් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක මේ මාසේ අග පටන් ගන්නවා දවස් 60කේ කෝස් එකක් ඉතින් මේක ඔන්ලයින් තමයි කරන්නේ ඉතින් මේ කෝස් එකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් ඉතින් එතනදී කොටස් වෙළඳපළ ආයෝජනය ඉඩම්බල ආයෝජනය කරන්න කොහොමද රත්තරන් ආයෝජනය කරන්න කොහොමද ඒ වගේ අපි අර නොදන්න ව්‍යාපාරික ට්‍රික්ස් මෙයා කියලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න තැන ඉඳන් අර ඉවර වෙන්න නැති වෙන්න කොහොමද ව්‍යාපාරේ ලස්සන්ට අරන් යන්නේ කියන
0: එක. ඔබේ ව්‍යාපාරේ පටන් ගන්න තැනේද ඉවර කරගන්න තැන වෙනකන් කියලා දෙනවා කියලා
1: නෑ.
0: ඉවර වෙන්න නොදී කොහොමද දිගින් දිගට මේක තියාගන්න කියලා තමයි
1: කියලා දෙන්නේ.
0: වාත්තය කියලා දෙන්නේ. ඉතින් ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු ගැන අදහසක් ගන්න ඕන නම් ටග් ගාලා යන්න YouTube එකට ගිහිල්ලා බලන්න මාස්ටර් මයින්ඩ් රොෂාන් කියන YouTube channel එක. ඒක බැලුවම ඔයගලන්ට තේරෙයි මූල්‍ය සාක්ෂරතාවයේ කොටස් වලදපල ඊට පස්සේ මුදල් කළමනාකරණය වගේ කාරණා ගැන කොච්චර දැනුමක් එතනින් ලබා ගන්න පුළුවන්ද කියලා සම්මානලාභී YouTube නාලිකාවක්. ඒකත් බලලා තව ටිකක් තමන්ව පොළඹවගෙන කතා කරන්න 077711747465 කියන දුරකථන අංකයට නැත්නම් 077711747465 කියන දුරකථන අංකයට WhatsApp message එකක් යොමු කරන්න.
2: හද ගැස්මට සියත
1: හයයි විනාඩි 17යි දැන් වෙලාව.
2: හදිස්සියට එහෙ මෙහෙ තියන්න පාරතරම්.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115880400. LOLC රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
11: මල්ලි එන්න මම කඩේ දිනු කරනවානේ.
12: LB රන් අය තමයි මගේ හයිය.
13: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබලගේ.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනේ නිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට, ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
17: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතු වන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
18: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කුම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16

0: Adang.
1: මාර්ටත් ළඟයි වැඩ ඉවර කරන්නත් අපි ළඟයි. අපිට අක්ගාල තායිලන්තට ගිහිල්ලම් 2021 තායිලන්තේ වෙච්ච සිද්ධියක් මේක.
2: ඔන්න
1: පොලිසියට කෝල් එකක් එනවා රෙස්ටෝරන්ට් එකකින්. හඩ රෙස්ටෝරන්ට් එකකින් කෝල් එකක් එනවා මේ හොර පැන්නලගෙන්. අක්ගාලා ඉතින් පොලිසියෙන් ක්‍රියාත්මක කළා එතෙන්ට යනකොටත් අනේ අර පැන්න හොරා නිදි. ඒ පැන්න හොරා මේ බඩුමුට්ටු ටිකක් බෑග් එකකට දාගෙන
2: නිින්ද ගිහින්.
1: ඔව් නිින්ද ගිහින්. මේක තර අර කතාව වගේ තමයි අපි කලින් කිව්ව කතාව. හැබැයි මෙතන ඇත්තටම මේක නිදි. ඇත්තටම දැන් නිින්ද ගිහිල්ලා ඉන්නවා. පොලිසියෙන් ගිහිල්ලා බලනවා මේ හොරකමක් කළාද? ඔව් මේ බඩු ටික අරන් තියනවා. කාවද සැක? සැක කරන්න දෙයක් නැහැ. අර හොරා නිදි අතර. අර නැති වෙච්ච බඩු ටිකක් බෑග් එකක දාගෙන මේ බෑග් එකට ඔළුව තියාගෙන මේ හොරා ඉන්නවා නිදාගෙන. තස්සේ පොලිසියෙන් ඇවිල්ලා මේ
2: කුද්දෙනා.
1: දැන් හොරා කුද්දර. ඔය ඇති නිදාගෙන හිටියා. නැගිටලා ටක් ගාලා හොරකම් කරනවා. කො කොහොම නිදාගෙන ඉඳලා කොහොමද මේ ජීවිතේ කොට දාගන්නේ? ඈ හොඳටම එළිවිලා නැගිටලා හොරකම් යන්නේ නැද්ද කියලා පොලිසිය කිව්වම මීඩියාව ඇහැරෙනවා. ඇහැරලා අඳුන් කුඳුන් ගලා විනියගෙන මේ පොලිසිල ධාරියට අනේ සොරිස මම මේ පෙරේදරයත් හොරකමේ ගිහින් හදලා නිදිමතේ ඉති දඩුවට දොඩින්ද කියලා අරයන්ඩ සර් අරයන්ඩ කියලා
2: මේ ඔයා මට ඉදින් වෙලාවකට හදලා කියනවද මන්ද මට ඒවත් හිතෙනවා.
1: ඇත්තටම මටවත් හිතෙනවා මම මේවා හදලා කියනවද කියලා. ඇත්තටම හදලා නම් මේ කතා කියන්න බෑ. මෙච්චර රසට කතා හදන්න බෑ කාටවත්. මේ වගේ ඒවා ඇත්තට වෙන්න ඕනේ. ඒ ලස්සන කතා ටික
2: විනෝදයි.
1: අපි ඒ විනෝදය සමග අපි දැන් සමුගෙන යන්නයි හදන්නේ.
2: හැබැයි
1: මෙහෙම ගියොත් ඇනෙනවා පුතේ. මෙහෙම ගියොත් පුච්චි කාරණේ තරහ වෙනවා.
2: තරහ නොවී අද අපි ඒගොල්ලෝ ගැන ලස්සන විස්තරය කියමු අවසානෙට. මාලිබි පුංචි කාර් නිවසේ වාහන තියෙනවා 400ක් විතර. එතන රෙජිස්ටර් කරපු වාහන තියෙනවා, නොකරපුවා තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් වාහනත් ඔන්න අලුතෙන් දැන් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔය ඕන වාහන රේන්ජ් එකක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ගියොත් බලන්න. ගිහලා බලනකොට වාහනයක් ගන්න හිතුණු ගමන්ම මාලිබි පුංචි කාර් නිවසට යන්න ඕනේ. දැන් මේ මකලොයි සැන්ඩි කියන කතා ඇත්තද කියලා බලන්න ඕනේ. ගිහින් බලන්න. අපි කියන කතාවලටත් වැඩිය සේවාවක් ඒගොල්ලෝ කරනවා මාලිබි පුංචි කාර් නිවසේ කට්ටිය. විශේෂයෙන් කියන්න ඕනේ අපිට වාහනයක් විකුණ ගන්න ඕන වුණත් ඒත් මාලිබි පුංචි කාර් නිවස තමයි හොඳම තැන. සහ වාහනයක් ගන්න ඕන වුණොත් හොඳම තැන මාලිබි පුංචි කාර් නිවස. අපි ඇඩ්‍රස් එක මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාලිබි. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකටත් විසිට් කරලා බලන්න. www.punchikar.com.
1: රයිට්. එහෙනම් පුංචි කාර් නිවස ගැන මතක් කරගෙන
2: අපි යන්න යන්නේ.
1: අපි මේ යන්න යදන්නේ යමං චාලි.
2: මම සන්නේ.
1: මම මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල
1: 22 රෙහිව පෙත්සම් 11ක්. දීපීක්ෂ සංගමයේ ලිපියට ආණ්ඩුවෙන් පිළිතුරු. ආනයනික ආහාර ද්‍රව්‍ය මිල 20%කින් ඉහළට. බැංකු නිලධාරීන් 4 දෙනා යළි රිමාන්ඩ්. වනාතේ චතු අතරංගුවට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද ඉදිරිපත්ව ඇති පෙත්සම් සංඛ්‍යාව දෙකක්. විනිවිද පදනම හා මහාචාර්ය රංජන අබේරත්න පෙත්සම් ඉදිරිපත් කළා. පෙත්සම්කරුවන් සඳහන් කළේ යෝජිත කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවයි. එය සම්මත කරන්නේ නම් ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. විසිදෙවන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමකින් ඉල්ලා ඇත්තේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවන තෙක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බවද එම ලිපියේ සඳහන්. ලිපියේ ඇතුළත් ඇතැම් කරුණු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
4: අද දවසේදී ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා විපක්ෂ නායකතුමාට ඉදිරිපත් කළ තියෙන ලිපියක් මාධ්‍යොන් නිකුත් කළ තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ සභානායකවරයා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වීම තර්ජනයක් හැටියට, ආණ්ඩු පක්ෂයේ තර්ජනයක් හැටියට සඳහන් කරලා මේ ලිපියක් යෙවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් ගැළපෙනවද කියන එක අපි තීන්දුව කරන්නට ඕනේ. කරුකට නියෝජක කතානායකතුමා, මන්ත්‍රීවරු විවිධ අදහස් දක්වනවා, කිසිම ආකාර තර්ජනයක් තිබුණ නැහැ. ඒ වෙලාවේ අපි කිව්වේ ක්‍රමවේදය මෙන්න මේකයි කියලා. එහෙම අවස්ථාවකදී ශ්‍රංග නීති සංගම වගේ එකක් ඒ සභාපතිවරයා විපක්ෂ නායකවරයාට කියනවා නම් මේක මේ ආණ්ඩුව and the position of the government express threat කියලා. ඒක ටිකක් පාර්ලිමේන්තු සම්ප්‍රදාය, පාර්ලිමේන්තුවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මම හිතනවා එතරම් සුසුදයක් නෙවෙයි කියලා.
1: ආණ්ඩුවෙන් තර්ජනාත්මක ප්‍රකාශ සිදු කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
5: නීතිඥ සංගමය කියනවා අපි කරපු යෝජනාව කාලෝචිත යෝජනාවක් සහ ඒවායේ ජාතික වැදගත්කම පිළිබඳව සැලකිල්ලට අරගෙන ඒගොල්ලෝ කියනවා මේ කන්සෙන්සස් එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඊයේ දවසේ ඒගොල්ලෝ කියනවා position of the government express threat. ඒ කියන්නේ බොහොම පැහැදිලිව ඊයේ දිනේ මේ පිළිබඳව රාජ්‍ය පාර්ශවයෙන් යම්කිසි ආණ්ඩු පක්ෂයේ තර්ජනාත්මක ස්ථාවරයක් තිබුණයි කියලා. ඉතින් මමත් කියනවා එහෙම දෙයක් තිබුණා. ඊයේ මේ සභාගර්භයේ මේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ඒ කතා කරපු සමහර ගරු මන්ත්‍රීතුමල්ලා මන්ත්‍රීතුමියල්ලා බොහොම තර්ජනාත්මක විදිහට කතා කරේ. එතකොට ඒ වගේ තර්ජනයක් සිදු වෙනකොට නීති සංගමේ සභාපතිවරයාට අයිතියක් නැද්ද තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරන්න?
1: ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සවන් දිය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා.
6: වැදගත්තේ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වෘත්තීය සමිතියක් නෙමෙයි මෙරටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් අපි ඔවුන්ට ගරු කළ යුතුයි ඔවුන්ට සවන් දී යුතුයි ඔවුන් කියන දේ අපි ඇසිය යුතුයි එච්චරයි
4: ඕකේ මේක ඉල්ලීමක්ද යෝජනාවක්ද කියන එක ගැටලුවක් නෙමෙයි එහෙම අපිට ඒක විවාදයක් නැහැ ඒක වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් ඒ වගේ මේකේ පහසුකම් සපයන්නාද යෝජකයාද විපක්ෂ නායකතුමා වෙන්නේ කියන එක ඒකත් ප්‍රශ්නයක් නෝ ඔය අන්න බලවන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයන් සම්ප්‍රදායන් සහ රීති ප්‍රකාරව ආණ්ඩුව පැක්ෂන්ස් පත්පැත්තේ සභානායකවරයා අගමැතිතුමිය හෝ මම හෝ කවුරු හරි කරුණු දැක්වුවාම ඒක තර්ජනයක් හැටියට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් අනුකූල වෙනවද එහෙම මම හිතන්නේ මීට කලින් මේ පාර්ලිමේන්තුවේ ඔනතරම් විවාද ගිහිල්ලා තිබෙනවා ඊට වඩා උණුසුම් විවාද ගිහිල්ලා තිබෙනවා එහෙම තිබියදී කොයිම අවස්ථාවකවත් පාර්ලිමේන්තුවේ සිදු කරන ලද කතා බහක් හෝ නැත්නම් පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීමක් තර්ජනයක් හැටියට දක්වලා එහෙම ලිපි ඉදිරිපත් වෙලා මාධ්‍යවලින් ඉදිරිපත් වෙලා නැහැ පක්ෂ නායකතුමනි ඔබතුමාට ඒක කියන්නට පුළුවන් කමක් තියෙනවා ඔබතුමාගේ මතය සහ ශ්‍රී ලංකා නීති සංගමේ ඒ වචන එකම වීම ගැන මම කලුරු දක්වන්න යන්නේ නැහැ
5: නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රකාශයට විරුද්ධ වෙනවා විපක්ෂ නායකයාට කියන්න පුළුවන් හැබැයි නීති සංගමේ සභාපතිවරයාට ඔහුට දැනෙන ආකාරයට අදහස් ඉදිරිපත් කරන්න බැහැ කියන එක මම ප්‍රතික්ෂේප කරනවා මේ රටේ සජිත් ප්‍රේමදාසත් රජීව අමරසූරියත් දෙගොල්ලොම පුරවැසියෝ එතකොට පුරවැසියන්ට එකහා සමානව සැලකීම රටේ උත්තරීතර නීතිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් වෙනවා ඒ නිසා ගරු නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඕල් සිටිසන්ස් ආ ඉක්වල්
1: විපක්ෂ නායකවරයාට ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා බලයක් නොමැති බවයි සභානායක මාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
7: මේ වෘත්තිකයන්ගේ සංගමයේ ඇතරම් මේ 225ටම දැනුවත් කිරීමක් අවශ්‍ය නම් ගරු මැතිනියනි මම හිතන්නේ ඒක ඉදිරිපත් කරන්න පුළුවන්නේ මේ ගරු කථානායකතුමාට. එතනම් මේ ආණ්ඩු පක්ෂයට ඒකෙත් ඉන්නවා ආණ්ඩු පක්ෂ සංවිධායක ඉන්නවා මම ඉන්නවා තව අගමැතිතුමී ඉන්නවා. එහෙම නැතුව මේ වෘත්තික සංවිධානය විපක්ෂ නායකතුමා මගින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීව දැනුවත් කරන්න කල්පනා කළේ සමහර එතුමා තේරුම් ගන්න ඇති පක්ෂනායකතුමා ආණ්ඩුව වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ කියලා. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඒක එහෙම තේරුම් ගන්න එක මට වළක්වන්න බෑ. නමුත් අපි තවම ගරු මැතිණියනි පක්ෂනායකතුමාට නිල වශයෙන් ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන්න තාම බලයක් දීලා නැහැ කියන එක.
1: මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න
8: විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට අදාළව මං කියනවා අදාළ අයගෙන්ම නඩු අහලා මේ සේවය දීර්ඝ කරන්නද කියලා අහන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ දෙයක් නෙවෙයි නියෝජ්‍ය කථානායකතුමනි හොරාගෙන් නඩු අහනවා වගේ වැඩක් කියන එක මං කියන්න ඕනේ
1: ඉදිරියේදී ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීමට සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ
9: කවුරු ඔබ තමුන්නාසල වයස දික් කළ මේක තියාගත්තත් ඡන්ද තියන්න වෙනවා. ඒ කවුරු තියාගත්තත් ඡන්ද තියන්නත් වෙනවා මේ නඩුව අහන්නත් වෙනවා. ඒ නඩුව අහන්නත් වෙනවා වගේම මම මේ ඉස්සරහ ඉන්නවනේ අනේගල් සභාපතිතුමනි මම ගියාට පස්සේ මාව හොයන්න එපයි කියන්නේ. මම ඉන්න වෙලාවක තියෙන ප්‍රශ්නයක් මගේ මූණේ මූණට අහන්න කියන්නේ. උදේ ඉඳන් හවස වෙනකම් මාව හොයනවා. ඉන්න වෙලාවේ බුදියගෙන ඉන්නවා. ඉඳලා ගියාට පස්සේ කොනාමල් කොහෙද යන්නේ කොහොත් නැ මේ ඉන්නවා. තියෙන ප්‍රශ්නයක් දැන් අහන්න කියන්නේ. මගේ කාලෙත් ඕන නම් දෙන්නම්. හැබැයි ගියාට පස්සේ අන්න ඕනවා කො දැන් කෝ කියලා මුළු දවසම මේ මාව හොයන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. තියෙනවනම් ප්‍රශ්නයක්
1: ඊට ප්‍රතිචාර දැක්වුවේ නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ විසින්.
9: දැන් කිව්වනේ නේද ගියාට පස්සේ කියන්න එපා කියලා ඉතින් වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා අහගෙන ඉන්න. මොකද මේක පුරුද්දක් කරගෙන තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි එනවා විනාඩි 7ක් 8ක් කතා කරනවා ඊට පස්සේ දුවනවා. ඉතින් අපි කතා කරගෙන ඉන්න. හරි ඔයා කහින් නැතුව ඉන්නකෝ. හරිද? ආ නල්ල පයිත්‍යම්
1: අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල 20%කින් ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ලේකම්පී සුබ්‍රමණියම් සඳහන් කළේ ඉන්දියාව අපනයන සීමා කිරීමේ අවධානමක් මතුව ඇති බවයි.
10: දැන් තියෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් 10% විතර වැඩි වෙලා තියෙන්නේ ප්‍රයිසස් ඔක්කොම දැනට අත්‍යවශ්‍ය වාහනවලින්. දැන් අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ගිය ප්‍රමාණ $410 තිබිච්ච බොම්බයි ලුණු අද ඉන්දියාවේ ඇමරිකන් ඩොලර් 700ක් වුණා. ඒ වෙනකොට අපිට සාමාන්‍යයෙන් ලංකාවෙන් එන කොස්ට් එකෙන් රුපියල් සාමාන්‍යයෙන් 50ක් විතර වැඩි වෙනවා. ඒක අද තත්ත්වය. මෙහෙම ඒගොල්ලන්ගේ ඉන්දියාවෙන් මේ ප්‍රයිස් එක වැඩි වෙනකොට සමහර වෙලට ඉන්දියාවෙන් ආණ්ඩුවෙන් එක්ස්පෝර්ට් නවත්තන්න ඉඩ තියෙනවා. එම එක්ස්පෝර්ට් නවත්තන්න එම වුණත් ලංකාවට ලොකු බලපානයක් එනවා. මේ ඉන්දියාවෙන් බෑන් කරුවා නම් තවත් ප්‍රයිස් උඟක් වැඩි වෙනවා. ලංකාවෙන් බඩු ගෙනල ස්ටොක් කරලා තමයි විකුණන්න වෙන්නේ. මාස හතරට ඉස්සෙල්ලාම සීනි එක්ස්පෝර්ට් බෑන් කරලා තියෙනවා. සීනි ඉන්දියාවෙන් ගෙනන්න බෑ. එක්ස්පෝර්ට් නෑ. ඒ වගේ ලුණුත් දැන් එම නවත්තන්න ඉඩමක් තියෙනවා.
1: මේ අතර ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 335ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 240.60ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 229.68ක්. වියලි කාලගුණ තත්ත්වයක් බලපා ඇති පළාත් කිහිපයකට ලබන සැප්තැම්බර් අගවන විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්නගේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
11: වැස්ස අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලට, ඒ වගේම උතුරු මැද මොමනරාගල් වගේ දිස්ත්‍රික්කවලට. එතකොට අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ අග වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා වැස්ස තරමක් ලැබේවි කියලා. ඒත් එක්කම ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේදී සාමාන්‍යයට වඩා වැඩි වැස්සක් ලැබෙනවා. මෙම වැස්ස ඇත්තටම දෙසැම්බර් දක්වාම තියේවි. අපි දෙසැම්බර් මාසේ බලාපොරොත්තු වෙන්නේ වැඩියෙන් වැසි උතුරු නැගෙනහිර උතුරු මැද වගේ පළාත්වලට. සාමාන්‍යයෙන් ඒවත්තේ තද වැසි අපි අපේක්ෂා කරනවා. ඔක්තෝබර් නොවැම්බර් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැස්ස ලැබෙනවා.
1: ජලවිදුලිය උත්පාදනය කරන ජලාශවල ජලධාරිතාව 65%ක් බවයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල සඳහන් කළේ.
12: ජලයේ විදුලිය උත්පාදනය කරන ජලාශවල ගත්තොත් එහෙම 65%ක ජලධාරිතාවක් තියෙනවා. අපි විශේෂයෙන්ම කැලණි පද්ධතිය ගත්තොත්, කැලණි පද්ධතිය අපි භාවිතා කරන්නේ ජලවිදුලි නිෂ්පාදනයේ සහ කොළඹ ප්‍රදේශයේ පානීය ජලය ලබා දීම සඳහා. ඉතින් ඇත්තටම 92%ක් කියන්නේ හොඳ තත්ත්වයක්. අපි දන්නවා කැලණි පද්ධතිය තියෙන තෙත් කලාපේට මේ එලිනෝ තත්ත්වයක් ආවොත් අපිට වැස්ස පොඩ්ඩක් අඩු වීමක් සිද්ධ වෙන්නේ දෙසැම්බර් ඉඳන් ඊළඟ මාර්තු විතර වෙනකන් තෙත් කලාපේට සාමාන්‍ය වැස්සක් තියෙනවා. ඒ නිසා අපිට ඉතිරි මාස 4ක විතර කාලයක් තමයි දෙන්න තියෙන පානීය ජලයේ සාවිදුලනේ. ඒ හින්දා අපිට ගැටලුවක් නැහැ කැලණි පද්ධතියේ තත්ත්වය මේන්ටේන් කරනවා. ගැන් කොළඹ ප්‍රදේශයේට එහෙම පානීය ජලයේ ගැටලුවක් සිද්ධ වෙන එකක් නැහැ.
1: ලබන පෙබරවාරි සිට මැයි දක්වා විදුලි ජනනය සම්බන්ධයෙන් ගැටලු මතුවේ හැකි බවයි බලශක්ති විශේෂඥ විදුර රළපනාව සඳහන් කළේ.
13: පිට තියෙන්නේ ගල්ලංගුරු තව සති කිහිපයකට විතරයි. එතකොට සැප්තැම්බර් 15 සතිය නැවක් එන්න ඕනි. ඊළඟට සැප්තැම්බර් 15 විතර වෙනකොට අලුත් ටෙන්ඩරේ නැව් එන්න ඕනි. ඒ නැවක් අමා වුණොත් එහෙම ආපහු ගල්ලංගුරු ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. ඊට අමතරව නිරෝ තත්ත්වයත් එක්ක පෙබරවාරි සිට මැයි මාසය දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වුණාම ෆෑන් එක කන්ඩිෂන් වගේ දේවල් පාවිච්චි වැඩි වෙනවා රටේ. එතකොට ඇත්තටම පද්ධතියේ අවශ්‍ය ප්‍රමාණය ජනනය නැති වෙලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්.
1: අමරිකා ඩොලර් බිලියනයකට අධික මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කිරීමේ චෝදනා එල්ලවන ව්‍යාපාරිකයෙකු සහ පුද්ගලික බැංකු නිලධාරීන් 4 දෙනෙකු සැප්තැම්බර් මාස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර බැංකු නිලධාරීන් 4 දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස්බෝදරගම විසින්. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් සඳහන් කළේ නඩුවේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ සේවකයන්ගෙන් ප්‍රශ්න කළ බවයි. එහිදී අනාවරණ වූ කරුණු මත බැංකු නිලධාරීන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා. නඩුවේ ප්‍රධාන විත්තිකරුවන ව්‍යාපාරිකයා මද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීමේ චෝදනා මත මේගමෝ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ සැප්තැම්බර් මාස 2 වනදා දක්වායි. මද්‍රව්‍ය වෙළඳාමෙන් උපයාගත් මුදල් ඔහුගේ බැංකු ගිණුමක තැන්පත් කිරීම සම්බන්ධයෙන් විෂ මද්‍රව්‍ය පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. විදේශ විනිමය නීති විරෝධී ලෙස ප්‍රේෂණය කිරීමට කූටහ ලේඛන සැකසීම, අන් අයෙකු ලෙස පෙනී සිටීම සහ රේගු ආක්ෂා පනත යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසත් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම ජාවාරමට තවත් නිලධාරීන් සම්බන්ධ වී ඇද්දයන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සැකකාර බැංකු නිලධාරීන්ට ඉහලින් සිටින නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇද්දැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් සඳහන් කළේ එම උසස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. සැකකාර බැංකු නිලධාරීන් ඉදිරිපත් කළ දත්ත විශ්වාස කරමින් කටයුතු කර ඇති බවට එම උසස් නිලධාරීන් සඳහන් කළ බවත් විමර්ශන නිලධාරීන් පැවසුවා. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සමාගම් 89ක බැංකු 12ක පවතින ගිණුම් පිළිබඳ විමර්ශන සිදු කරන බවට දැනුම් දී තිබූ බවයි. එම සමාගම් සියල්ල ප්‍රධාන සැකකරුට අයත් ඒවා දැයි මහේස්ත්‍රාත්වරයා විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එම සමාගම් අතරින් සමාගම් 36ක් පමණක් සැකකරුට අයත් බවට තොරතුරු ලැබී ඇති බවයි. මෙම සිද්ධියට අදාළව බැංකු වෙතින් සිදුවී ඇති නොකර හැරීම් සහ මෙම ක්‍රියාවට සම්බන්ධ සෙසු නිලධහරින් සිටි නම් ඒ පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේෂ් රත්වරයා නියෝග කළා. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ සමීපතමයෙකු වන අවිෂ්ක මධුචාන් අබේගුණවර්ධන හෙවත් වනාතේ චතු නැමැත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩුබාහිදී එරට පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු දිවයිනට රැගෙනීම සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි. ඕමානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සමිත්පුර චතු නැමැත්ත දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කළා. සැකකරු පිළිබඳ විමර්ශන සිදු කරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ටාශයේ විසි. සමිත්පුර චතු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදී පුද්ගලෙක්. පුද්ගල ඝාතන අවි ආයුධ ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වුණා. මේ අතර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාට අයත් කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි දේපළ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ විසින්. ඉදිරියේදී එම දේපළ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතයි. මේ අතර නදුන් චින්තක වික්‍රමරත්න හිවත් හරක්කට ඇතුළු විත්තිකරුවන් සම්බන්ධයෙන් මහාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා දැනුම් දුන්නා. සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට නියෝග කර තිබුණේ කොළඹ මහාධිකරණය විසින්. නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධිකසී රාගල ඉදිරියේ කැඳවනු ලැබුවා. පැමිණිල්ල අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් විත්තිකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බව සඳහන් කළා. නඩුව සඳහා විත්තිකාර හරක්කඩා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ Zoom තාක්ෂණය ඔස්සේ. රූපවාහිනී ඉදිරියේ ඔස්සේ ඔහු අත ඔසවමින් සඳහන් කර සිටියේ සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කර තිබුණද මේ වන විට තමා රඳවා ඇත්තේ නාවික හමුදා කඳවුරක බවයි. තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිටි අවස්ථාවේදී සිය දනහිස් ආබාධයකට ආයුර්වේද ප්‍රතිකාර ලබා දුන් බවද ඔහු සඳහන් කළා. එහෙත් මේ වන විට එම ප්‍රතිකාර නොලැබෙන බවයි හරක්කටා පැවසුවේ. රජයේ නීතිච්චවරයා සඳහන් කළේ විත්තිකරු වැලිසර නාවික හමුදා කඳුරු පරිශ්‍රයේ පිහිටි විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි. විත්තිකරු ඉල්ලා සිටින වෛද්‍ය ප්‍රතිකාර වේ නම් ඒවා ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ. විත්තිකරු නාවික හමුදා භාරයේ රඳවා සිටින බවට කරුණු ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් භාරයේ රඳවා තැබීමට නියෝග කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා. නඩුව ඔක්තෝබර් මාස 7 වනදා යලි කැඳවීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කට ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නඩුව ගොනු කළා. සිරදඩුවම් නියම වී සිටින විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳවන ශශී වීරවංශ පෙර අපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ නඩුකරය අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම හමුවේ. එම අවස්ථාවේදී විත්තිකාර ශශී වීරවංශ අධිකරණයේ පෙනී සිටියා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව විත්තිකාරියට 2022 වසරේ වසර දෙකක සිරදඩුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති බවයි. ශශී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිච්චවරයා සඳහන් කළේ මහාධිකරණයේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. ඇය අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඇයට පෙර ඇයව පෙර අපමත උදාහරණ ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ප්‍රවීණ ගායන ශිල්පී නන්දා මාලිනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුර වී සිටි ඇය මේ යන විට 82 වියෙහි පසු වුණා. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සැම්බෝයේ ගම්මානයේ පිහිටි රන් ආකරයක් නායාමකට ලක්ව කඩා වැටීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. නායාමත් සමග විශාල පස් ප්‍රමාණයක් ආකරයේ සේව කරමින් සිටි පතල් කම්කරුවන් මතට කඩා වැටී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මියගිය සහ අතුරුදන් වූවන් සොයා මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර යුක්‍රේනයේ අගනුවරට එල්ල වූ රුසියා ප්‍රහාරවලින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 40 දෙනෙක්. ප්‍රහාර එල්ල වී ඇත්තේ මහල් නිවාස සහ ගබඩා සංකීර්ණ වෙතයි. ළමා රෝහලකට සහ පාසලකටද ප්‍රහාරවලින් හානි සිදු වුණා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දිගුකාලීන සැලැස්මක් අනුව කටයුතු කරමින් සිටින බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
0: සියත ස්පෝර්ට්ස් රවුන්ඩ්අප්. ජුලියන් වේබ හා රුමේෂ් මේ අවුරුද්ද පළවෙනි පාරට නේද මේ ඩයමන්ඩ් ලීග් තරඟ බිමේදී හමු වෙන්නේ?
14: ඔව්, මේ අවුරුද්දේ පළවෙනි අවස්ථාව හම්බෙන්නේ අපි 2025 වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේදී හම්බුණා. මේ අවුරුද්ද හම්බෙන පළවෙනි අවස්ථාව තමයි රුමේෂ් ඉන්නේ. මම හිතන්නේ දෙන්න තම දෙන්න පුරුමෙන් ඇති පළවෙනි තරගයේ සහභාගී වෙන්න. රුමේෂ්ගේ ලොකු අවධානයක් නැහැ ජුලියන් වේබ ගැන. එයා හොඳ මානසික මට්ටමේ ඉන්නවා. එයා යන්නේ එයාගේ හොඳ ඩිස්ටන්ස් එකක් කරන්න. ඉතින් එයාගේ පේස් එක මොන විදියෙ ඉන්නවත් එයා යනවා. එයාගේ ටාගට් එකක් තියෙනවා එයා ජීව කරන්න. ඒක තමයි එයා
0: කළමනාකරණය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද?
14: මම හිතන්නේ අපිට ඩයිමන්ඩ් ලීග් තරඟ හොලිඩේ වලට නිකන් අපිට අයිතුම් පත්තන් වල යන්න බෑ. ඒ තෝරලා තමයි එවන්නේ. ඉවල් තෝරදේ නිකට ගැනීම අඩුවේ ඉන්න ක්‍රීඩකෙන් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ කළමනාකාරයන් අපි මැනේජර් තමයි ඉන්නේ. ඉතින් ඒවට සරබ්‍රාජි වුණා. මම යවිල්ල තරඟ හොලිඩේදී සෙන්වතේ තරඟ හොලිඩේ ගාලා ඒ පන්දෑක මන් දෙන්න අපාන දෙන්න තීරණය කරනවා. ඉතින් ඒක ලෝක මට්ටම තරඟ හොලිඩේ නිසා අපි වට අනිවාර්යෙන් සහභාගී විය යුතුයි. ඔයා කතා කරා මම හිතන්නේ ආගෙන මොනවද ඉංග්‍රීසි සම්බන්ධ ඒකට තමයි මම කියන්නේ වුණා පුහුණුවක් ඕනේ වෙන්නේ. පුහුණුව තුළින් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්න පුළුවන්. පුහුණුවේ තමයි ප්‍රධානම දේ තියෙන්නේ.
0: සියතර් ස්පෝර්ට්ස් රවුන්ඩ්අප්.
1: යලි සිරස්තල 22 රෙහිව පෙත්සම් 11ක්. නීතිඥ සංගමේ ලිපියට ආණ්ඩුවෙන් පිළිතුරු. ආනායනික ආහාර ද්‍රව්‍ය මිල 20%කින් ඉහළට. බැංකු නිලධාරීන් 4 දෙනා යලි රිමාන්ඩ්. වනාතේ චතු අතරංගුව. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවාර. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: ඉන්ස්ට්‍රමන්ට්ස් ප්ලේයර් කෙනෙක් සිංගර් කෙනෙක් විදිහට ෆ්ලෑෂ්බැක් බෑන්ඩ් එකත් එක්ක මුළු ලංකාවම අඳුනගත්ත කිංස්ලි පීරිස් අද බර්ත් එක සෙලිබ්‍රේට් කරනවා.
2: හැපි බර්ත්ඩ් සියට අපි ඔයාට ගොඩක් ආදරෙන් විෂ් කරනවා.
1: කොහොමදද දවසේ වෙන්නේ?
3: අද ඉතින් දවසේ කියන්නේ පල්ලියට ගිහලා ඉතින් පූජාව දෙන්නලා ඒ පස්සිකක් නැති වෙර කෙනෙකුට ඉතින් යමක් මොන හරි දීලා එහෙම තමයි දැන් අද දවසේ ගිහින්නේ.
2: ෆීල්ඩ් එකේ සෑහෙන දුරක් ආවනේ. ඒ ගමන ගැන මොකද හිතෙන්නේ?
3: හරි සතුටක් දැනෙනවා. අපි ආපු කාලෙත් එක්කලා ඒ ආපු විදිහත් එක්කලා අද අපි ගොඩක් ජනප්‍රියත් වෙද පාස් වෙලා ජනප්‍රිය නොවී ආපු අපිනේ හරිම සන්තෝෂයි ජීවිතේ එහෙම ලැබිච්ච එකට.
1: මේ දවස්වල කොහොමද බෑන්ඩ් එකේ වැඩ?
3: මේ කිතේ තන් වැඩ ටිකක් තිබුණේ නැහැ. මොකද ඒ ලෙවල් විභාග නිසා තමයි චන්දේ කතා ෂෝ කරාන්ත. මම දැන් විභාගෙ පහුණයි පසු ඉතින් අපිට ටූ එකක් තියෙනවා. ඒ ඔයින් පස්සේ තමයි අපුන් නම් සාය වැඩ ආරම්භ වෙන්නේ කරන්නේ.
0: Talk of the town.
4: Shine bright like a diamond.
1: World famous singer රියානගේ අලුත් ඇල්බම් එකක් රිලීස් වෙනකන් ලෝකෙ පුරාම ඉන්න එයාගේ ෆෑන්ස්ලා බලාගෙන ඉන්නවා.
2: 2016 රිලීස් කරපු ඇන්ටි ඇල්බම් එකෙන් පස්සේ මේ වෙනකන් රියානාගේ අලුත් ඇල්බම් එකක් රිලීස් වුණේ නැහැ.
1: හැබැයි දැන් රියානාගේ ෆෑන්ස්ලට පොඩි බලාපොරොත්තුවක් ඇවිල්ලා
4: තියෙනවා.
1: රියානා මේ දවස්වල ඉන්නේ ස්ටුඩියෝ එකේම තමයි.
2: මේ විදිහට රියානාගේ අලුත් මියුසික් ගැන අප්ඩේට් එකක් දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. එයාගේම ලයිෆ් පාර්ට්නර්, ෆේමස් රැපර් ඒසප් රොකි. ඒ ද ජේසන් ලී ෂෝ ඉන්ටර්විව් එකේදී.
1: රියානා තාමත් අලුත් ඇල්බම් එකක් රිලීස් කරන්නේ නැත්තේ ඔයා නිසාද කියලා රොකිගෙන් අහපු වෙලාවේ තමයි එයා මේ උත්තරේ දීලා තියෙන්නේ.
0: Talk of the town.
5: අද ගැස්මට සියත
6: ඔබ නොදන්න මෙඩිසින්
7: දරුවන්ට නිතරම නොදියුතු ආහාර වර්ග මොනවද?
6: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග
7: දෙමෝපියන් බොහෝ විට වෛද්‍යවරුන්ගෙන් අහන දෙයක් තමයි දරුවන්ට කිසිසේත්ම නොදිය යුතු, එහෙම නැත්නම් ඉතාම කලාතුරකින් දිය යුතු ආහාර වර්ග මොනවද කියන කාරණාව. මේන් ප්‍රධාන තැනක් ගන්නවා කෘතිමව සකස් කරපු ආහාර. මේ ආහාර දරුවන්ට නිතර දීමෙන් යම් යම් භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියලා තමයි දැන්ට සොයාගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට කෘතිම රසකාරක, කෘතිම වර්ණක සහ කල්තබ ගැනීමේ ද්‍රව්‍යයන් එක්කල ආහාර මේ ගණයට අයත් වෙනවා. ඊට අමතරව මූලික ආහාර ප්‍රභවයෙන් සම්පූර්ණයම වෙනස් වූ ආහාරත් මේ ගණයට අයත් වෙනවා. උදාහරණයක් විදිහට සොසේජස් වර්ග, නූඩල්ස් වර්ග වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ ආහාරවල ප්‍රධාන වශයෙන්ම දරුවන්ට අහිතකර සංඝටක තමයි අධික සීනි සහ අධික ලුණු. ඊට අමතරව කල්තබ ගැනීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයන් වගේම රසකාරක සහ වර්ණකත් සමහර විට දරුවන්ට අහිතකර වෙන්න පුළුවන්. මෙවැනි ආහාර ඔබේ දරුවා නිතර නිතර ලබා ගැනීමෙන් දරුවන්ට ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම් අතර කුඩා කාලයේදීම දරුවන් ස්ථූල භාවයට පත්වීම, ඒ වගේම දරුවන් නිසි වයසට පෙර මල්වර වීම, දෙවැනි ආකාරයේ දියවැඩියා රෝගීන් බවට පත්වීම, හැසිරීමේ වෙනස්කම් වගේම අවධානය අඩුවීමත්, ප්‍රතිශක්තිය හීනවීම සහ නිතර නිතර ආසාදනයන්ට ලක්වීම වැනි කරුණුත්, ඊට අමතරව ෆැටි ලිවර් කියන රෝග

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
1: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
4: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
5: එල්බී රන් අය තමයි මගේ හයිය
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
8: හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
8: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජි ආ තේක බඩුවල ලස්සන
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
8: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
11: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි
14: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සේ කල්ල ගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්
13: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක් පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්
14: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 44ට අපිට WhatsApp කරන්න
13: මේ චාන්ස් එක මිස් කරගන්න එපා මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේයි එක සැරේයි
15: සිසම මිති විසින වෙහසින සැමට සිත්තේ රැක් පුරා සුගේන මහා පරිත්‍රාණ ධර්ම දේශනය
16: ආසන ගතා විරාජිත්වා මාරං සවාහි
15: Voice of Asia මාතේචාලී සංවිධානයෙන් හෙට රාත්‍රී 9:00 පටන් විල්සන් කාර්ය පෙරම මැදිරියේ සිට සජීවීව
16: දේවා මනුසජ මංගලානි අචින්ත
15: හත්පස ආරක්ෂාව සපේන මහා පිරිතේ ආනුභාවය සියත FM ඔස්සේ ඔබත් ලැබ ගන්නා

රාත්‍රී 7යි විනාඩි 11යි. සියත ආදර රේඛා මෙන්න මේ විදිහට පටන් ගන්නවා. පැය දෙකක් තියෙනවා ඔයාටයි මටයි කතා කරන්න වගේම මේ හැන සින්දු එක්ක ඔයා හිතන දේවල් එක්ක මේ පැය දෙක ඔයාම විදිහට ජීවත් වෙන්න. අපි හැමෝටම එක එක පුරුදු තියෙනවා. අපි ඒ පුරුදු වලින් අපිව ලස්සන කරගන්නා වගේම අපි ළඟින් ඉන්න අපි ආදරය කරන අයව සතුටින් ආදරෙන් තියන්න උත්සාහ කරන වාර අනන්තයි. කොහොම වුණත් මොන දේ වුණත් මං ඔයාව අතාරින්නේ නැහැ. මොන දේ කිව්වත් මොන දේ කරත් මං ඔයාව අතාරින්නේ නැහැ. ඔයා එහෙම කළාට මං එහෙම කරන්නෙත් නැහැ. ඔය විදිහට හිතන, ඒ විදිහට හිතලා ජීවත් වෙන, ආදරේ බලාපොරොත්තු වෙන හිත මේ වෙලාවෙත් අපි වහන් ඉන්නවා ඇති. ඉතින් එන්න ඒ හැම දෙයක්ම එකින් එක ලියන්න, එකින් එක කතා කරන්න. සියත ආදර රේඛ පැය දෙක තියෙනවා ඔයාට විශ්මිත් එක්ක. එන්න රණවේ වෙනකන් මේ විදිහටම අපිමු. මං විශ්මේ.

0: දැම් වෙලාව රාත්‍රී 7:16.
1: හද ගැස්මට සියත ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
2: SVDC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food, Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: Advance ticket ටික pay.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
8: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. ගෝල්ඩී චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරිය රුපියල් 210යි. එලිෆන්ට් house wonder cone ice cream ඉතිරි රුපියල් 45යි. කගල්ස් ෆුඩ් සිටි
14: සර් නේ තෙල් බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල් බී එකට ගියේ.
15: ඒත් ලොකු කරලා නේද?
14: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: una de su duco chigena e Disney.
1: Denin Anna. Sati tawasla hawas dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare. මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
3: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධානය කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
3: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගෙන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

රාත්‍රි 7යි විනාඩි 29යි. ඍතුනත් කොහොමනම් අත්හරින්නද මම නුඹව. කෙනෙක්

විස්තරය කරන්න පටන් ගනිති. එයා යාගෙනවත් හිතන් නැතිව එයාගේ ආදරයට මහ ගොඩාක් ආදරය කරනවා. සමහර තැන්වලදී අපි හිත රිද්දුවේ නැති වුණාට අනිත් පැත්තෙන් අපේ හිත රිදෙන්න පුළුවන්. ඒක ටිකක් සාමාන්‍යයි. හැබැයි අපිට හිතෙන්න පුළුවන්, ඉතින් අපි හිත රිද්දන්නේ නැහැනේ. ඇයි මෙච්චර මගේ හිත රිදෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ? මොකද්ද මේකට තියෙන උත්තරේ? හැබැයි එහෙම කළා කියලා මට බැහැ මේ ආදරය කරන එක නවත්තන්න. එතනටම මාව ඇදීගෙන යනවා. හරියට ඇබ්බැහි වෙලා වගේ ආදරයට හිත කොහොම රිදුනත්, හිත කොහොම බිදුනත් මං හොයන්නෙම ඔයාව. ඉතින් කොහොමද මං ඔයාව අත්හරින්නේ? රිදෙන හැම දවසකම අමතක කරන්න ඕනේ, අත්හරින්න ඕනේ කියලා හිතුනත් ඇයි මට ඒක තාම කරගන්න බැරි? හැම වෙලේම කල්පනාවට එන්නේ, හැම වෙලේම සිහියට එන්නේ ඔයාම විතරයි. මං ඔයාට ආදරය කරනවා වැටිද මන්ද? නැත්තං දවසින් දවස, අවුරුද්දෙන් අවුරුද්ද මෙච්චර ඔයා ගැන විතරක් අනේ මන්ද? ඔයා නිසා හිත රිදුනත්, මගේ ඇස්වල කඳුළු පිරුණත් වෙලාවකට හිතනවා මං ඔයාගේ නොවුනත්, මට ඔයාගේ වෙන්න බැරි වුණත් මං හොයන්නෙම ඔයාවම තමයි. ඉතින් සීතාදරේක මට අද ඔබත් එක්ක බෙදා ගන්න හිතුනේ ඔන්න ඔය විදිහටයි. රිදුනත් හිත කොහොමනම් අත්හරින්නද මම නුඹව. සමහරක් විට ආදරයක අහන් ඉන්න ඔයාටත් මේ විදිහට හිතිලා ඇති. ටිකක් වෙනස් විදිහට, හරි කමක් නැහැ. හැබැයි ආදරය කියන්නේ සුන්දර දෙයක්. ඒ ආදරෙත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා. මොකද අපි හැමෝම මිනිස්සු නේද? ඉන්නකන් සතුටින් වගේම ජීවත් වෙලා ඉන්නකන් ආදරෙන් තමයි ඉන්නවනේ. ඉතින් ඒ ගැන ලියන්න 0711 982 2 94 අපේ වට්සප් නම්බර් එකට, හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න.

0: ඉතාම් ස්ටිකෙන් ටික වේ.
1: සීපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
14: ඕනම කැමක් temperature කරගන්නේ කන්නියම බත්තල්වත්තපත real mapat experience එකකට නල්වත්තපත.
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
16: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
18: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත්. අමතර 0115880400 LOLC රන් සවි රන් අය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
19: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
20: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
21: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
22: ගන්න අතරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
23: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
24: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
25: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
24: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
25: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
26: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
27: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
28: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
0: අවන් ස්ටිකෙන් ටික පේ.
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
13: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
12: සින්දු සියත අනුග්‍රහය.
29: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
12: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ.
15: ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට.
1: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්.
1: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 55යි. සියත ආදරේ කහන් ඉන්න පළවෙනි පැයේ අන්තිම මිනිත්තු ටික තමයි ඔබත් මමත් මේ විදිහට අහන් ඉන්නේ කතා කරන්නේ. මැසේජස් වලට යන්න කලින් කමෙන්ට්ස් වලට යන්න කලින් ඔබට අදත් ආදරෙන් මතක් කළ යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි මේ දවස් 10 පුරාම මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය පවත්වනවානේ. ඉතින් ඔබ රැගෙන යන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්න ඔබෙන් කාරුණිකව මතක් කරනවා, ඉල්ලා සිටිනවා. මේ සඳහා ශ්‍රී දළදා මාලිකාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකාර්මික හා පරිසර අමාත්‍යාංශ, රජය හා පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල එකතු වෙලා මහනුවරවට විශේෂ පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සඳහා ඔබේ උපකාර ලබා දෙන්න, පරිසරය සුරකින්න, මහනුවර ලස්සන ඇස් වලින් නරඹන්න ඒ ආශිර්වාද ඒ විදිහට ලබා ගන්න. මොකද මේ උතුම් පෙරහැර අපේ පෙරහැර, අපේ අභිමානය, අපේ වගකීම. මේ සඳහා බැතිබර මාධ්‍ය අනුග්‍රහය සියත FM, සියත TV. අතීතින් කතා කර කර හිටියේ රිදුනත් කොහොමනම් අත්හරින්නද මම නුඹව. එහෙම කියාත්ති වෙනදා විදිහටම කමෙන්ට්ස්, මැසේජස් ඒ අයට දැනෙන විදිහට සියත ආදරේ කහන් ඉඳලා එවලා තියෙනවා. ඉසුරු මංචනායක කියනවා, රිදෙන බව තැන තැන අත්හරින්න පැරි, අයිති නැති බව තැන තැන අත්හරින්න පැරි, ආදරේ ඇයි මෙච්චරම බර. අලුත් පැයකදී ආයෙත් හම්බෙමු.

0: වෙලා රාත්‍රී 8යි.
1: හද ගැස්මට සියත.
2: ගිරිනගා ගිරිනගා ඔන්න බලාගෙන ලිඳ වට කර කබර ගොයා.
3: මගේ කොක්කෝ.
4: කෑව නේද දියබරියා?
3: මොනවදනේ මේ කියන්නේ?
4: ඇයි එහෙමන කියන්න?
3: අයියෝ අයියේ, ඒව දැන් වෙනස්සලා. දැන් කියන්නේ මෙහෙමනේ.
5: ශෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: සමහර අය බුරහස්පතින්ද කියලා කියනවනේ.
6: බුරහස්පතින්දට?
3: ඔව්, අපේ කිරියම්මලා එහෙම බුරහස්පතින්ද කියලා කියනවා. බුරහස්පතින්දට.
6: කොයි කිරියම්ම කොයිද හෙට්ටිපොළද?
3: හෙට්ටිපොළ. ඒ ඔයාලගේ එහෙම කිරියම්මලා එහෙම කියන්නේ නැද්ද?
6: කිරියම්ම බුරහස්පතින්ද කියලා කියනවා තියා අපි කිරියම්ම කියලා කියන්නේ නැද්ද?
3: කිරියම්ම කියන්නේ?
6: නෑ නෑ, ඔය හෙට්ටිපොළ තියෙන බලාද ලෙඩ වගේ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
10: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජෙන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
8: ර උසස් පෙළ හතරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7 45 11.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000.
12: සියත පොකට් මනි.
13: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0.114 700.
14: සෙනසුරාද උදේ 8ට.
15: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
16: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
15: මොකද්ද තාත්තා කිව්වේ?
16: මම දන්නේ නෑ, මම ඇහුවේ නෑනේ.
17: ජින්තු පිටියේ මවෙනෝ, ජින්තු පිටියේ මවෙනෝ.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
19: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
18: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
19: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
18: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
19: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47ට අපිට වට්ස්ඇප් කරන්න.
18: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේයි.
20: ල

0: විසින වෙහිසින සැමට සිත්තේ රැක් පුරා සුගේන මහා පරිත්‍රාණ ධර්මදේශනය
1: ආසනගතා විරාජිත්වා මාරං සවාහි
0: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සංවිධානයෙන් හෙට රාත්‍රී 9:00 පටන් විල්සන් කාර්යපරම මැදිරියේ සිට සජීවීව
1: දේවා මනුසාජ මංගලානි අචින්තේ
0: ආත්පස ආරක්ෂාව සපේන මහා පිරිතේ අනුභවය සියත FM ඔස්සේ ඔබත් ලැබ ගන්නා

රාත්‍රී 8යි විනාඩි 13යි. සියත ආදරයක හංගින්න දෙවනි පැය. හිත කොච්චර රිදුනත්, ඔයාගේ හිතට කොච්චර දුකක් දැනුනත්, ඔයා බැඳෙන්නෙම අත්හරින්නේ නැතුව ඉන්නෙම අන්න එයා ළඟමයි. දෙවනි පැය පටන් ගනිද්දී අපේ ජගත් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. මං ඔයාට ලංුනේ අත්හරින නෙවෙයි, මගේ ජීවිතේ හමුවුණු ලස්සනම ලස්සන කෙල්ලේ ඔයා මගේම කරගෙන ඉවරයි. හදවතේ තවත් කාටවත් ඉඩක් නැහැ. මගේ හැම සුසුම් පොදකම ඔයා ඉන්නේ, හැම හීනයකම ඔයා ඉන්නේ, උපදින හැම ආත්මයකම මං පතන්නේ ඔයාවයි. ඒ තරමටම මං ඔයාට ආදරෙයි. ඔයා එක දන්නවා. ඉතින් රිදුනත් කොහොමනම් අත්හරින්නද මං නුඹව. ඔයාටත් ඇති මේ වෙලාවේ ලියන්න කියන්න දේවල්. ඉතින් ඒ ගැන බිඳ 711-982-94 අපේ වට්සප් නම්බරකට හරි ආදරේකවන්සියතෆම් අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් ලියන්න රැනවේට කලින්. ඒ වගේම තමයි අපි හිනා වෙලා ඉන්නවා, සතුටෙන් ඉන්නවා, සැනසීමෙන් ඉන්නවා. හැබැයි මේ වගේ සින්දුවක්, මේ වගේ සින්දු ගොඩක් ඇහෙද්දී

වෙනදටත් වඩා හිරිකඩු පිපෙනවා. ලොකු දුකක් හිතේ තියෙනවා. ඒ හඬ, ඒ ස්වර සදාමරණීයයි. තරුද නිදන මහරෑ, සුලං කපොල්ලේ, රන් කෙන්දෙන් අහසසේ ඔබ අනන්තයි. ඔව්, ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලිනී, ඔබට සුපකමන්. ඔබ නැති මේ රැය පුරසඳ එළිය කුමටද?

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිෂ්පාදකයා විසින් සවිකල්ලෙවල තියුන්නේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සරහ රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. එදා ට්විටර් අද හැඳින්වෙන්නේ මොන නමින්ද? 1 ට්‍රෙඩ්ස්, 2 එක්ස්.

0: සියත සු පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ වාතුවෙන් අනුරාධා හෙට්ටි තන්ත්‍රි.
1: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: හවසරත් 11 හවසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
3: අනුග්‍රහය
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners
7: 0.7 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 දියුණුවට ඔබලා
8: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
9: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
8: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
9: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
10: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
11: මට එහෙම ඕන යකි, මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න ඇනි.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත TV තුලින්.
10: සියත

රාත්‍රී 8යි විනාඩි 31යි. මැසේජ් එකක් ඇවිත් තියෙනවා. ඉතින් ළමයා කොහොමද? ඉඳහිට හරි බැටස්සේ වට මැසේජ් එකක් ටයිප් කරන්න මට පුළුවන් වෙන එකම සතුටක් කියලා. ධන්නවාද ඉෂු. මටත් ඒ වෙලාව ඒ වට හිතුණ දේ මටත් ලොකු සතුටක්. ජීවත් වෙති අපි ආදරය කරන්න වගේම අපි ගැන බලන්න, අපි ළඟින් ඉන්න අය ගැන හොයලා බලන්න, මේ හැම දෙයකටම අපි වෙලාවක් වෙන් කරනවා. ඒ වෙලාවල් වලදී තමයි අපි කැමති දේවල්, අපි ආස දේවල් කියන්න, අහන්න වෙලාවක් අපි හදාගන්නේ. හරියට ඉෂු, ඔයත් ඔයාගේ බිසි ලයිෆ් එකෙන් සියත ආදරයක අහන්න අහන් ඉන්නවා විතරක් නෙමෙයි, අහන් ඉඳලා ලියන්නත්. ඒ වෙන් කරපු වෙලාවට thank you so much. ඉෂු කියනවා, කොහේ ඉන්නවද? මාව මතකද? ඉස්සර බස්වල ගාට ගාට ඔයා බලන්න දුවන් ආව කෙල්ලව තාමත් මතකද? දැන් බැඳලාද? බබාලා හැමත් ඉන්නවද? වැව් හුළඟ බදාගෙන අපි දෙන්න බබාලට නම් හෙව්වා මතකද? එක්කෙනෙක් මීදු, අනිත් එක්කෙනා මන්දාරා. ඔයා තමයි අපිට ලැබුණු දුවෙක්. ඒ නම හොඳයි කිව්වේ. මං ආසම සුවඳ තිබුණේ ඔයා කාව. තාමත් හමුනේ නෑ හෙව්වට කිසිම තැනක. අනේ මට හරි ආසයි. කොහේ නතර වෙලා හිටියත් එක පාරක් මුණ ගැහිලා මාව තදින් තුරුළු කරගන්නවද? ඔයාට එහෙම ලැබෙන්න, එහෙම හම්බ වෙන්න කියලා සියත ආදරයකවලින් විශ්මි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මොරටුව වෙනද වගේම අපේ යාළුවෝ දෙන්න අහගෙන ඉන්නවා. රුක්ෂාන්, සඳමාලි, thank you so much. අපේ මාලි අද මෙන්න මේ විදිහට ලියනවා. රිදුණු සිත් සනසන සීතල පවන් රැල්ලක්සේ ගතට දැනෙන සුවය ගීතයකින් විඳිනවා නම් ඒ අමරණීයයි කියලා. ඒකනම් සහතික ඇත්ත. එතකොට වර්ජීනියා, ඔව් මම දන්නවා ඔයා හැමදාමත් සීත ආදරයක අහනවා කියලා. චකත්ගෙන් තව මැසේජ් එකක් තියෙනවා. ඒ මැසේජ් එක මං යන්න කලින් අනිවාර්යෙන් කියන්නම්. හරියටම විනාඩි 20ක් වගේ කාලයක් තමයි අතට මේ සතියට මංවත් එක්ක ඉන්නේ, කතා කරන්නේ, සීතර ආදරයක අහගෙන ඉන්නේ. චුට්ටක් කලබල වුණත් වගේ කියලා මට හිතෙනවා. මොකද අතත් අපේ ලිටල් ෆෑන් ඔනි අපි වහගෙන ඉන්නවා එයාගේ අත්තම්මා එක්ක. ඉතින් ඔනි, මං හිතනවා ඔයා කසුන් කල්හර ආටිස්ට කැමතියි කියලා. මේ සින්දු ඇහිලත් ඇති.

ඇහිලා තියෙනවා නේද? අහලා තියෙනවා නේද? ඉතින් thank you so much. මේ සතියේ අන්තිම අද රේඛා. ඔන්න අද තොනි අත මහන් ඉන්නවා thank you. අපි ආයෙත් හම්බ වෙන්නේ ඔනිත් එක්ක සඳුදාට. එතකන් ඔයා මේ පැත්තට මැසේජ් එකක් එවලා තියන්න ඕනේ.

0: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: දෙස් විදෙසි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHG
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
4: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්.
5: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ලේ දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි ගමයි වසරයි 0714යි 151යි 152ට අපිට වට්ස්ඇප් කරන්න.
6: යප පොකට් මනි
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රිදුනත් කොහොමනම් අත්හරින්නද මම නුඹව. අද අපි කතා කළේ ඔන්න ඔය වචන ටිකත් එක්ක තමයි. යන්න හදාන්නේ අද රේකාවන් සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට. ආදරේ අපි හැමෝම බලාපොරොත්තු වෙන එකම විදිහට නෙවෙයි. හැබැයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ආදරේ කරාති සනසීමෙන් හිත රිද්ද කන්නේ නැතිව එකට බලාපොරොත්තුත් එක්ක ජීවිතේ ජීවත් වෙන්න. නුවන්ත පැතුම් කියනවා නවතින්න ඕන බව දැන දැනත් නොනවතී දැවෙමි ආදරේ කළේ නුඹට හදවතින්ම නිසා. කඳුළු උල්පත කියනවා කඳුළ නුඹ මගේ net සිබින ආදරය නුඹ මට විතරක් දැනුණ හීනය නුඹ හීනෙන් විතරක් සනසන ජීවිතය මිස අත්හරින්නට බෑ නුඹව. ඇත්ත ආදරණීය හිත් කොච්චර රිදුනත් අත්හරින්නේ නැතිම තරම්. එහෙම කවුරු හරි ඔයාව අත්හරිනවා නම් අත්හැරලා නම් ඔයාගේ ළඟින් යන්න හදන්නේ කියලා දැනෙනවා නම් ඒ අයට යන්න ඉඩ දෙන්න. මොකද ඒ අය එයාගේ ආදරේ ඔයාට සුදුසු නැහැ. හැබැයි මට විශ්වාසයි ආදරේ කහන් ඉන්න ඔයාට මේ ලෝකේ තියෙන හොඳම සැනසීම සතුට ලැබෙන්නම ඕනේ. ඒක තමයි සියත ආදරේක හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. ගිහින් එන්න. ආයි විශ්මි ඔයාලඟට එන්නේ ඉදිතව උදේ 8ට වගේම ආදර රේඛා සඳුදා රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා.
2: එල්නිනෝ කෑම මිලත් නංවයි. වැඩිම බලපෑම හාල් සීනිවලට. පරිප්පුවලට අවුලක් නෑ. ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංගියේ එන්නේ. දැන් මෙතන පැපඩි කොටසක් තියෙන ආනායනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේරගන්න ආනායනික සහල් වලට කිලෝවක් මත පනවලා තියෙනවනේ වෙනම බද්දක්. අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු ඉතින් පාරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. එතකොට අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනායනික සහල් ගේන්නෙමත් නෑ කියලා. බලමු මේ තරේ ගේනකොට කොහොමද වැඩි කෙරෙන්න යන්නේ කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්
3: දෙන්න. කිරිනගා කිරිනගා ඔන්න බලාගෙන ලිඳවට කර කබර ගෝයා.
4: කෑවනේද දියබරිය?
5: මොනවදනේ මේ කියන්නේ?
4: ඇයි එහෙමනේ කියන්නේ?
5: අයියෝ අයියේ, ඒවා දැන් වෙනස් වෙලා. දැන් කියන්නේ මෙහෙමනේ.
1: ෂෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020 සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICG
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455 11
7: brand new නත register දුනා ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය විලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
8: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල

0: ඔස්සෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784. සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
4: මන්නම් හිතන්නේ නැහැ සර්.
2: දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: රැක් පුරා සුගේන මහා පරිත්‍රාණ ධර්ම දේශනය.
1: ආසනගතා විරාජිත්වා මාරං සවාහි.
0: Voice of Asia මාධ්‍යාලය සංවිධානයෙන් හෙට රාත්‍රී 9:00 පටන් විල්සන් කාර්යපරම මැදිරියේ සිට සජීවීව.
2: දේවා මනුසාජ මංගලානි අචින්තේ.
0: හත්පස ආරක්ෂාව සපේන මහා පිරිතේ ආනුභාවය සියත FM ඔස්සේ ඔබත් ලැබගන්න.

0: ප්‍රවෘත්තිවලද එහාගිය ප්‍රවෘත්ති.
1: මේ එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වන විට 97% සම්භාවිතාවකින් පුරෝගතනය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු, අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලා ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවගේ පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
5: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714-151-151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
13: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
14: පරිසරයයි ජීවිතයයි පිරිසිදු, සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
13: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
10: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: Luna, da sudu kontigena e Disney.
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700
4: හිනාවෙන්න මෙන්න වෙලාව
5: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
6: හරි.
5: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
6: ලුණු නිෂ්පාදනය කරනවා.
5: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නේද? අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
14: The Palace Gampaha Avasana Nivasa 25 Danma Katha Karanna 0710-666-222 Prime Residences
15: America Exa Janapadaya Exa Rajadhaniya Italia Australia Ava Navasilanti Singapore Wage Ratala 17kata Meyawana Ape Alumix
16: Aluminium Ona Taram Alumix Nam Istaram
17: Supermet Dakunu Koreawen Anene Kerana Niyamita AZ Again Anuna Usas Tattwen Yut Zinc Aluminium Roofing Sheet Wasara 10ka Wagakima Wahala Gahanna වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
16: 1500cc ටර්බෝ එන්ජින්කින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114 700 678
18: ඕනම කැමක් temperatu කරගන්න තනියම බත්තවත්ත බට experience එකකට නැල්වත් බට
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
20: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114 700 550
22: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
26: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
27: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
28: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
29: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
28: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
29: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
30: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
31: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
32: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
33: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
32: අවන්ස් ටිකෙන් ටික පේ
31: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
34: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1 ත්‍රිකුණාමලයෙන් 2 මඩකලපුවෙන්
35: ත්‍රිකුණාමලයෙන් ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
36: යත පොකට් මනි
35: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න
36: අමුවටයි 0.2 අමුවටයි

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: එල්නිනෝ කෑම මිලත් නංවයි වැඩිම බලපෑම හාල් සීනිවලට පරිප්පුවලට අවුලක් නැහැ ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංගියේ එන්නේ දැන් මෙතන අපි පොඩි කොටසක් තියෙන ආනායනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේරගන්න ආනායනික සහල් වලට කිලෝවක් මත පනවලා තියෙනවනේ වෙනම බද්දක් අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද අපි බලමු ඉතින් පාරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න එතකොට අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනායනික සහල් ගේන්නෙමත් නැහැ කියලා බලමු මේ සැරේ ගේනකොට කොහොමද වැඩි ගෙරෙන්න යන්නේ කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: ගිරිනගා ගිරිනගා ඔන්න බලාගෙන ලිඳ වට කර කබර ගෝයා.
4: කෑව නේද දියබරිය
5: මොනවදානේ මේ කියන්නේ
4: ඇයි එහෙමනේ කියන්නේ
5: අයියෝ අයියේ ඒව දැන් වෙනස්සලා දැන් කියන්නේ මෙහෙමනේ
1: ශෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020
6: සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සිය ශ්‍රී ලංකා 0.7455
4: සෙනසුරාද උදේ 8ට
7: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
8: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
7: මොකද්ද තාත්තා කිව්වේ?
8: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.
5: සමහරවල් බුරහස්පතින්ද කියලා කියනවනේ.
9: බුරහස්පතින්දට?
5: ඔව් අපේ කිරියම්මල එහෙම බුරහස්පතින්ද කියලා කියනවා. බුරහස්පතින්දට.
9: කොයි කිරියම්ම කොයිද හෙට්ටිපොළද?
5: හෙට්ටිපොළ. ඒ ඔයාලගේ එහෙම කිරියම්මල එහෙම කියන්නේ නැද්ද?
9: කිරියම්ම බුරහස්පතින්ද කියලා කියනවා තියා අපි කිරියම්ම කියලා කියන්නේ නැද්ද?
5: කිරියම්ම කියන්නේ?
9: නෑ නෑ ඔය හෙට්ටිපොළ తీරවලාද ලෙඩවග.
1: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණයේ කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියත pocket money. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: රැක් පුරා සුගේන මහා පරිත්‍රාණ ධර්ම දේශනය.
1: ආසන ගතා විරාජිත්වා මාරං සවාහි.
0: Voice of Asia මාධ්‍යාලය සංවිධානයෙන් හෙට රාත්‍රී 9:00 පටන් විල්සන් කාර්යපරම මැදිරියේ සිට සජීවීව.
2: දේවා මනුසජ මංගලානි අචින්ත.
0: හත්පස ආරක්ෂාව සපේන මහා පිරිතේ ආනුභාවය සියත FM ඔස්සේ ඔබත් ලැබගන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 10යි.

ඉතින් මම අද රටේ පිළිගත් කලාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. මේ සඳහා මූලික ආරම්භයෙන් වැටෙන්නේ කටුක අත්දැකීම් වලින් කුඩා කාලයේදී මම ලබපු. එතකොට මවක් නැති දරුවෙක් විදිහට ලබන්න තියෙන හැම කටුක අත්දැකීමක්ම වේදනාවක්ම මම ලැබුවා. මම රැකියාවක් අපේක්ෂාවෙන් ඒ සඳහා බොහෝ උත්සාහයන් වල යෙදුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට මම රැකියාවකට පහසුවෙන් ලබාගත හැකි පුහුණුවක යෙදුණා. ඒ තමයි යතුරු ලියනයේ සහ ලකු ලේඛනය පුහුණු වීම. ඒ අනුව මට ඉක්මනින්ම මගේ අවුරුදු 21 රැකියාවක් ලැබෙනවා. ඒ රැකියාව ලැබිලා මම පූර්ණ නිදහසක් අත් කරගන්නවා. තරුණෙක් විදිහට අවුරුදු 21ක මම නිදහස හොයාගෙන තිරුකුණාමලේ යතුරු ලේඛක රැකියාවකට ගියාට පස්සේ මම ඒ නිදහස මට මතක් වෙන්නේ එක්තරා ගීතයකින්. ඒ තමයි කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන රත්නරිහි විජේසිංහයන් රචනා කළපු, රෝහණ වීරසිංහයන් සංගීතවත් කර මගේ දුවේ ඔබ අවදියෙන් නම් කියන ගීතය. මේ ගීතය මගේ 10 ගීතය ලෙස තෝරගන්නවා.

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මතකයි මම තිරුගුණාමලේ ඒ නාවික හමුදාවේ රැකියාව කරන කාලේ මම නැවතිලා හිටපු නිල නිවාසයේ ඉදිරිපිට තාරපාරක් තිබුණා. ඒ තාරපාරේ මහා රෑ වැතිරිලා මං අහස දිහා බලන් ඉන්නවා. කට්ට අඳුරේ. මේ අඳුර නිසා මට තාරකා හඳ තියෙන කාලේට හඳ තාම ලස්සනට පේනවා. මම මේ විශ්වයේ කොටසක් කැටියට මට දැනුනේ ඒ කාලේ, තරුණේ කාලේ. එතකොට මේ දවල් මහදවල් එහෙම නැත්නම් රාත්‍රියේ තියෙන අපි ලබන විදුලි ආලෝකය පවා නැතුව අඳුර තුල මම පරිසරයට එක්වෙන හැටි, ඒ වගේම ඒ හැම දෙයක්ම තාරකා හඳ අඳුර මා එක්ක සම්බන්ධ වෙන හැටි මට දැනුණා. ඉතින් මේක පළවෙනි අත්දැකීම අපි ලබන පුද්ගලයෙක් විදිහට තනියෙන් හිටියත් ඒ තිබිච්ච අඳුරේ සහ ඒ තාරක අතරේ මම තනි නොවන මුළු විශ්වයේම කොටසක් හැටියට මට දැනුණ අවස්ථාවක් තමයි ඒක. එතකොට දැන් ওই කාලේ නොඑක් අයගේ, ඒ කියන්නේ මම රැකියාව තියාගෙන මම ඡායාරූප ශිල්පිය මම හදාරන්න පටන් ගත්ත, කැමරාවක් අරගෙන පරිසරයේ හැමතැනම ඇවිද්දා, ඒ වගේම පොත්පත් කියවන්න පටන් ගත්තා, කලාපෙල පාඨමාලාව හදාරන්න කොළඹ ආව සුමාන දෙකක් නිමාඩු දාගෙන, මේවා මේ හරි ලොකු සිහිනයන්, ඒ කියන්නේ අනාගතය පිළිබඳ ලොකු සිහිනයන් හැටියට මගේ හිතේ බලපවත්වපු අපේක්ෂාවන්, ඒ අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න ඒ කාලේ මම ඉතාම ආශාවෙන් මේ කලාව හැදෑරීමේ කාර්යය එහෙදිම මම කරා. ඊට පස්සේ මම වවුනියාවට දවවිල්ල තව අවුරුද්දක් හිටියා. ඒ කාලෙත් මම ඒකමයි කරේ. ඒ විතරක් නෙමෙයි, මේ කාලේ අපිට ආදරය කියන එක ගෑනු ළමයට, තරුණියකට ආදරයක් කරන්න ඕනේ. අපිට ආදරය අවශ්‍යයි. ප්‍රේමය තරුණියක් සමග තමයි ඇතිවෙන්න ඕනේ. කෙනේ ආදරය බර ඒ බලාපොරොත්තු, ජීවිතය පිළිබඳ විශාල බලාපොරොත්තු හිතේ ඇතිවෙන කාලයක්. තනිව ඉන්නකොට මෙයා තදින්ම දැනෙනවා. ඒ කාලේ මම කැමති වෙලා දිවිච්ච ගීතයක් තමයි නන්දමාලිනීගේ තේදුණු පායා පාට වැටෙනවා. මේ ගීතයේ අදත් අහනකොට මගේ ඒ කාලේ ජීවිතය මට මතක් වෙනවා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: තිරිකුණාමලේ වවුනියාවේ රැකියාවක් කරලා මම කොළඹට ආවේ. කොළඹ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේට මාරුවක් අරගෙන ආවට පස්සේ මට අවස්ථාව ලැබෙනවා ලයනල් වෙන් රංගහලට අනුබද්ධ ධම්මජාගොඩ මහත්මයා පවත්වපු රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය රංග කලාව හදාරන්න. ඒ වගේම ඒත් එක්කම ඒ හදාරන අතරතුරම ලාලෑගොඩ මහත්මයා පවත්වාගෙන ගිය ෆොටෝක්‍රෝම් ආයතනේ ඡායාරූප ශිල්පියත් මම හැදෑරුවා. ඉතින් මේ නාට්‍ය කලාව ආධාරණ අතරතුර මට ඉඩක් ලැබෙනවා ධම්මජාගුඩ මහත්මයා විසින් මෙහෙවපු නාට්‍ය කීපයක සහාය අධ්‍යක්ෂකවරයා විදියට, ඒ වගේම වේදිකා පරිපාලක විදියට වැඩ කරන්න එයින් අත්දැකීම් ලබනවා. එක්කම ගාමිණී හත්තුරුවේගම මහත්මයා සමග වීදි නාට්‍ය කරන්න ආරම්භ කරනවා. මේ වීදි නාට්‍ය වල තිබුණා අපූර්ව ගුණයක්. මොකද සම්මත වේදිකාවේ රඟ දක්වන නාට්‍යවලට වඩා වෙනස් ආකාරයක රංගභූමි නිර්මාණය වීම. අපිට නාට්‍ය තුනක් තිබුණා වේදි නාට්‍ය කරනකොට. මේ නාට්‍ය තුන විවිධ රංගභූමිවල, කැණි පාසල් මිදුල්වල, ඒ වගේම පන්සල් මිදුල්වල, පාරවල් අයිනේ තියෙන ඉඩකඩවල, කමත්වල, මේ ආදි වශයෙන් විවිධ රංගභූමිවල මේ නාට්‍ය රඟ දක්වනකොට මට අදහසක් ආවා මේ රංගභූමියටම නාට්‍යයක් නිර්මාණය කරන්න. ඒ තමයි සෙක්කුව නාට්‍ය. මේ සෙක්කුව නාට්‍ය වීදි නාට්‍ය වලට වඩා වෙනස්. ඒ කියන්නේ ප්‍රොසිනියම් රංගහලේම තියෙන යම් යම් හොඳ ගුණාංග එකතු කරගත්ත නාට්‍යයක්. මේ නාට්‍ය බහුතර ජනතාවකට රඟ දක්වන්න අපේක්ෂාවෙන් තමයි නිර්මාණය කරේ එලිමාන් රංගභූමිවල රඟ දක්වන්න. මේ නාට්‍ය 1976 නාට්‍ය උළෙලේදී සම්මාන හතක් දෙනවා. මේ නාට්‍යයේ මං ඒ සිහිවටනයක් විදිහට මම ඔබට ඉදිරිපත් කරනවා ජනප්‍රිය වුණු ගීතයක්, රාලි බැඳපන් කිරි පුස්සා කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ එඩ්වඩ් ජයකුඩි.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: දැන් අපි 7 වෙනි ගීතයට යනවා. මේ 7 වෙනි ගීතය නිර්මාණය වෙන්නේ මගේ කලා ජීවිතයේ යම් සාධනීය වර්ධනයන් කීපයක් එක්ක. ඒ තමයි 1980 මම පළවෙනියෙන් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ නම පළවෙනියට අන්තිමයා. ඒ කෙටි චිත්‍රපටයෙන් පස්සේ මම රූපවාහිනියට සම්බන්ධ වෙනවා. මම අර ඡායාරූප ශිල්පියෙක් විදිහට, එහෙම නැත්නම් ඡායාරූප අනුසාරයෙන් මම හදාගත්තු රූපමය භාෂාව භාවිතා කරලා පළවෙනියත් අන්තිමයා කෙටි චිත්‍රපටිය වගේම ඊට පස්සේ රූපවාහිනී ශිල්පියෙක් හැටියට රූප රාමු භාවිතා කරමින් මම කතා ඉදිරිපත් කරන්න මට හැකියාවක් ලැබෙනවා. ඒ තමයි රූපවාහිනියේ යශෝරාවය, ලාහිරු දාසක් කඩයිම, ඒ වගේ තෙල් නාට්‍ය. මේ අතරතුර මම නිර්මාණය කරනවා සිරිමැදුර කියන චිත්‍රපටිය. මම රූපවාහිනී නිමාඩු අරගෙන මම මේ චිත්‍රපටිය රූපගත කරන්නේ. මේ චිත්‍රපටියේ තියෙන ගීතයක් තමයි පේමසිරි කේමදාස සංගීත වේදියානන් විසින් සංගීතවත් කරපු, රූෂන් බුලත්සිංහ රචනා කරපු, අමරදරි පීරිස් විසින් ගායනා කරපු මරණ තුනක් ඇති මිනිසා. මේ මගේ

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මේ තිරිමැදුර චිත්‍රපටිය, ඒ වගේම ඊට පස්සේ මම නිර්මාණය කරපු ආයමා චිත්‍රපටිය සමග නිර්මාණ රාශියක් රූපවාහිනී ක්ෂේත්‍රය වෙනුවෙනුත් මම නිර්මාණය කරනවා. ඒවා ඉතාම ජනප්‍රිය වෙනවා. අඛණ්ඩව, ඒ කියන්නේ නිර්මාණ කියනේම ක්ෂේත්‍ර තුනක නිර්මාණ මම අඛණ්ඩව කරනවා. ඒ නිර්මාණකරණයේදී සිටිනවා. එතකොට ඒ වගේම මට සිද්ධ වෙනවා යම් යම් අවදානම්, ඒ වගේම අභියෝග වලටත් මුහුණ දෙන්න. මේ අභියෝග වලට මුහුණ දීමට මම පුරුදු වෙන්නේ මේ රටේ ජනවාර්ගික අර්බුදයක්, අරගලයක්, යුද්ධයක් පැන නැගුණු පස්සේ ඒ වෙනුවෙන් මගේ කලාව භාවිතා කරන්න, විශේෂයෙන් සමාජ වෙනසක් සඳහා කලාව භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ මේ අභියෝග හුඟක් වෙලාවට මම මනුෂ්‍යත්වය වෙනුවෙන්, ඒ වගේම මනුෂ්‍ය වර්ගයාගේ සංවර්ධනය වෙනුවෙන්, සමාජ යහපත වෙනුවෙන් මම ඒ කාර්ය කරනකොට මට නොයෙක් අභියෝග, ඒ වගේම අපහාස වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. ඒ මුහුණ දීමේ ප්‍රතිඵලයක් විදිහට මම තව තවත් දිරිමත් වුණා. ඒ අනුව මට කලාවේ තවත් විශාල පරාසයක මගේ නිර්මාණකාරයන් කරන්න හැකි වෙනවා. මිටමත් මතක් වෙන ගීතයක් තියෙනවා, කන්ද කෙන්ද කරුණු පිණිස. මේ ගීතය මගේ 6 වෙනි ගීතය. එතකොට මම කන්දක් විදිහට නොතැලී හිටපු ආකාරය මට මතක් වෙනවා මේ ගීතය අහනකොට.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මගේ නිර්මාණ කලාව මම කිව්වා ප්‍රජාවගේ යහපත වෙනුවෙන්, එවනත සමාජ වෙනසක් සඳහා භාවිතා කිරීම, සමාජ සහජීවනය සංහිඳියාව වෙනුවෙන් භාවිතා කිරීම. මම විශාල කූඩාරමක්, එකනේ ජංගම රඟහලක් හදාගෙන රටේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළා. නාට්‍ය කණ්ඩායමක් සමග සංචාරය කරමින් සිංහල භාෂාවෙන් තෙමළ භාෂාවෙන් මේ නාට්‍ය ඉදි නිර්මාණය කරලා ඉදිරිපත් කළා. මේ රටේ ජීවත් වෙන සියලුම ජනකොටස් වෙනුවෙන් ඒ රඟහලට අපේ රටේ ජීවත් වන සිංහල ප්‍රජාව, දෙමළ ප්‍රජාව, මුස්ලිම් ප්‍රජාව එකතු වෙලා නාට්‍ය නරඹලා ඒ ගැන සාකච්ඡා කරා. ඒ ලොකු ප්‍රතිඵල, විශාල ප්‍රතිඵල, දීර්ඝ කාලීනව පවතින ප්‍රතිඵල මේ නිසා ඇති වුණා කියලා මට කියන්න පුළුවන්. මේ කාර්ය මම කරේ මේ රූපවාහිනී කලාව අත්තරලා මේ ප්‍රධාන ධාරාවේ නිර්මාණ කලාවෙන් බැහැර වෙලා ප්‍රජාව අතර පවත්වාගෙන යන කලාවක් විදිහට. එතකොට මට මේ අවස්ථාවේ මම ගුරු කොට ගත්ත ගීතයක් තියෙනවා. ඒ තමයි නන්දාමාලිනීගේ වහින්නට හැකිනම් ගිගුම් දී කියන ගීතය. ඒ මගේ පස්වෙනි ගීතය.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මම යෙදුණු නිර්මාණ කලාව ගත්තාම බොහෝ විට මම මෙරටේ ජනතාව මුහුණ දෙන අත්දැකීම් පාදක කරගත්තා. විශේෂයෙන් සෙක්කුව නාට්‍යයට වගේම ඊට පස්සෙ කරපු චරන්දාස් නාට්‍ය සහ තවත් බොහෝ නාට්‍ය මෙරටේ නෙමෙයි මුළු ලෝකෙම නාට්‍ය කලාව ගත්තාම නාට්‍ය කලාවේ තියෙනවා ශාලාවල ගිහිල්ලා රඟ දක්වන නාට්‍ය. ඒ නාට්‍යවලින් කිසියම් හරයක් ඉදිරිපත් වෙනවා නම් සමාජ යථාර්ථයක් පිළිබඳව වෙනවා නම් ඒ වගේම ඊට වඩා ජනතාව සිතීමට පොළඹවන ජනතාව සහභාගි වෙන ව්‍යවහාරික රංග කලාවේ ක්‍රමෝපායන් භාවිතා කරමින් මම නාට්‍ය නිර්මාණය කරා. වෙනම නාට්‍ය කණ්ඩායමක් සමග මේ නාට්‍ය ගිහිල්ලා ප්‍රජාව අතර මම රඟ දැක්වුවා. නිර්මාණ කලාව තව මට මතක් වෙනවා ඒ කාලේ අපි නිතරම කියපු ගීතයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට දකින්න නොලැබුණු, ඒ කියන්නේ එහෙම නැත්නම් මිනිස්සු දකින දෙයකින් වෙනම නිර්මාණයක්, එහෙම නැත්නම් වෙනම ප්‍රතිනිර්මාණයක් කිරීම පිළිබඳ හොඳම නිදර්ශනයක් මගේ මේ හතරවෙනි ගීතයෙන් කියවෙනවා, ගයනවා. ඒ කියන්නේ පරිසරයේ හැම අවුවට වැස්සට පින්නට තෙමෙමින් පවතින කළු ගලක් දැවැන්ත නිර්මාණයක්, මුළු ලෝකයටම දකින්න ලැබෙන විශ්මය ජනවන නිර්මාණයක් බවට පත්වන ආකාරය මේ

0: Tieta FM. Red Eye. Red Eye.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: නිර්මාණකරණයේදී විශේෂයෙන් නාට්‍ය චිත්‍රපට රූපවාහිනී ටෙලිනාට්‍ය වගේ දේවල් ඒ වගේම ගීත නිර්මාණය කරනකොට අපි යථාර්ථය කොච්චර දුරට තේරුම් ගන්නවද කියන එක ඉතාම වැදගත්. මම හැමදාම හැම අවස්ථාවකම ඒකට උත්සාහ කරා. මතුපි පිටින් පේන දෙයට වැඩිය එහෙම නැත්නම් චරිතයක් අපි ගත්තාම චරිතයේ හැසිරීම රටාවල් ඒ චරිතයේ රැකියාව රැකියාව තමයි සම්මත රැකියාවක් නොවෙන්න පුළුවන්. ඒ රැකියාව ඔහු ඇය කරන්නේ ඇයි? ඊට හේතුපාදක වන්නේ මොනවා මොකද්ද කියන එක ගැවෙන ගැන කියවෙන හොඳම ගීතයක්. මොකද මම අයෝමා චිත්‍රපටියෙන් දැකපු චරිතයක් තියෙනවා. අයෝමාගේ චරිතය. මේ චරිතය රඟපෑවේ සන්නමල්ලවාරච්චි. ඒ චරිතය සිහි ගන්න ඕන සින්දුවක් අපිට අසන්න ලැබෙනවා. ඒ තමයි පොඩ්ඩිය කියන සින්දුව. මේ සින්දුව ඉතාම අද කම්පා කරවන ගීතයක්. මේ තමයි මගේ තුන්වෙනි ගීතය.
1: අංක 3.

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මම ආදරය කියන වචනය ගැන කිව්වා. ආදරයේ පැවති යුතු, එම නැත්තං ප්‍රේමයේ පැවති යුතු පුළුල් බව, පෞද්ගලික හෝ එම නැත්තං ආත්මාත්මකාමී හෝ ආදරයකට වඩා පුළුල් දැක්මක් ඒ ආදරය තුළ කොහොමද ඇති වෙන්නේ? මම ඉඳලා තියෙනවා මගේ නිර්මාණ කලාවට, මම මෙච්චර කාලයක් කරපු නිර්මාණ කලාවට ආදරය කරපු කෙනෙක් හිටියා. ඒ නිර්මාණ කලාවට වගේම මටත් ආදරය කරපු කෙනෙක්. එය තරුණියක්. ඇයි තාම දුක් විඳගෙන, ජීවිතේ ඉතාම කටුක අත්දැකීම් විඳගෙන මගේ නිර්මාණ අගය කරපු, අගය කරන්න පුළුවන් වෙන තැනට සමීප වුණු තැනත්තියක්. ඇය මට සමීප වෙන්නේ නැහැ. නමුත් මට පණිවිඩ වෙනවා. මට කියනවා මගේ නිර්මාණවල පවතින ගැඹුර යථාර්ථය අවබෝධ කරගෙන ඒ අගය කරනවා, මාව අගය කරනවා. ඇය ගැන මට මතක් වෙන්නේ මෙන්න මේ මගේ දෙවැනි තේරීම, දෙවැනි ගීතෙන්. ඒ තමයි රුදුරු.

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: ඊළඟට මං තෝරගත්ත ගීතයට පෙර යමක් කියන්න ඕනේ. මගේ අවුරුදු 75ක ජීවිතේ, ඒ වගේම අවුරුදු 50ක කලා ජීවිතේ මෙතෙක් කල මම බොහෝ තැන් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ජීවිතේ විවිධ අවස්ථා පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ අවස්ථාවල මහා සම්බන්ධ වුණු විවිධ පුද්ගලයන් රාශියක් ඉඳලා තියෙනවා. ඒ අය පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අය අතීතයේ තැනක ඒ මතකයන් වල ඉන්නවා. ඒ වගේම ඒ පුද්ගලයන් පුද්ගල ඇසුරේදී තමයිට මා හඳුනාගෙන නොගත් අය මම අත්හැරලා දෙනවා. බැඳී හිටපු අය අත්හැරනකොට දුකයි, ලොකු ශෝකජනක සිදුවීම් මැද්දේ වුණත්, ඒ වගේම මතකයන් මැද්දේ වුණත් අපි ඒ අත්හැරීම නොකරා නම් අපේ ජීවිත පැවැත්මේ ඉදිරි ගමනට, ඒ වගේම අපේ කාර්යභාර සමාජ කාර්යභාරයට ලොකු බාධාවක් සිද්ධ වෙනවා. එනි ඒ අත්හැරීම සිදු කිරීම නිසා අපි අපේ හිත් හදාගන්න සමහර විට දවස් ගණන් අවුරුදු ගණන් ගත කරලා තියෙනවා යථා තත්ත්වයට පත් කරගන්න. ඒ යථා තත්ත්වයට පත් කරගන්න කාලය තුළ අපි නැවත ආපහු ඔවුන් වෙත යනවද, එව නැත්තම් ඉදිරියට යනවද, ඔවුන් අත්හැර කියන අරගලේ මානසික අරගලේ අපි දෙන්න සිද්ධ වෙනවා. නමුත් ආපහු අපිට යන්න බෑ, අත්හරින්නම සිද්ධ වෙනවා. ඒ මතක් වෙන ගීතයක් තමයි මේ මගේ පළවෙනි ගීතය, හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියන ගීතය. ඔබට සුබ රාත්‍රියක්. මම ඔබෙන් සමු ගන්නවා. මම පරාක්‍රම නිරයල්ද.
1: අංක 1.
3: වසන් වෙන සඳ වලා කුලක

රාත්‍රී 11යි විනාඩි 8යි. හද ගැස්මට සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න

හාරසිය අනු දෙකයි හාරසිය අනු දෙක බිඳුවයි හතයි එකයි එකයි තුන්සිය විසියතයි හත්සිය හැත්තේ හත Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satya tawassala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theatre teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
5: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
7: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
3: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී 3.
8: මේ සියත
9: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

0: සෙනසුරාද උදේ අතට
1: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
2: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
1: මොකද්ද තාත්තා කිව්වේ?
2: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.
3: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
4: මම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 11.
5: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවනම්. Double Decker, Double Delight, Double Salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් Double Promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
6: සින්දු සියත අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ අංචාකාරේ.
6: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොටයන්න ඉවත් වෙනවා.
4: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
8: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්
9: ත්‍රිකුණාමලය
4: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි
4: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
10: 98.2 98.4

0: රාත්‍රි 11යි විනාඩි 49යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විතස.
2: එල්නිනෝ කෑම මිලත් නංවයි. වැඩිම බලපෑම හාල් සීනිවලට. පරිප්පුවලට අවුලක් නැහැ. ළඟ එන බඩු පිළ වැඩිවීමක් ගැන තමයි මං හිතන්නේ මේ ඉංග්‍රීසි එන්නේ. දැන් මෙතන අපේ පොඩි කොටසක් තියෙනවා ආනයනික සහල් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් නේද අර ලංකාවේ ගොවියව බේර ගන්න ආනයනික සහල් වලට කිලෝවක් මත පණවලා තියෙනවනේ වෙනම බද්දක්. අපිට පුළුවන් නේ ටැක්ස් එකෙන් ටිකක් අඩු කරලා දැන් තියෙන මිලේම සහල් මිල තියාගන්න නේද? අපි බලමු ඉතින් පරිභෝගික අමාත්‍යාංශ අපේ අමාත්‍යතුමා ඉන්නවා. හරිම දක්ෂයි මේ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න. එතකොට අපිට කන්නේ කන්නේ පොරොන්දු වෙලා තියෙනවා මේ ආනයනික සහල් ගේන්නෙමත් නැහැ කියලා. බලමු මේ තරේ ගේනකොට කොහොමද වැඩි කෙරෙන්න යන්නේ කියලා.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන්න.
3: කිරිනගා ඔන්න බලාගෙන ලිඳ වට කර කබර ගොයා.
4: කෑව නේද දියබරිය?
5: මොනවදනේ මේ කියන්නේ?
4: ඇයි එහෙමනි කියන්නේ?
5: අයියෝ අයියේ, ඒව දැන් වෙනස්සලා. දැන් කියන්නේ මෙහෙමනේ.
1: ශෙහාර සඳරුවන් සහ හර්ෂණ කේ සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේයි.
8: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
12: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
8: කල උවතුරින් ලක්වැසි සමමිති විසින වෙහෙසින සමට සිත්තේ රැක් පුරා සුගේන මහා පරිත්‍රාණ ධර්මදේශනය.
13: ආසනගතා විරාජිත්වා මාරං සවාහිනී
8: Voice of Asia මාතේචාලිය සංවිධානයෙන් හෙට රාත්‍රී 9:00 පටන් විල්සන් කාර්යපරම මැදිරියේ සිට සජීවීව
13: දේවා මනුසජ මංගලානි අචින්තේ
8: හත්පස ආරක්ෂාව සපේන මහා පිරිතේ අනුභවය සියත FM ඔස්සේ ඔබත් ලැබ ගන්නා.

98.3 දශම හතරෙන් දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයිඩ මචං
4: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කොමුකොක්කේ
2: ඕ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
1: සුන්ස් ප්‍රයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයි.

0: ใส่กู
1: ปิสุแนบทังเอาพิจารณา
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandram Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: Money. උදේ පහයි විනාඩි 28යි දැන් වෙලාව. Good morning.
1: Good morning, Nishan.
0: අඳුරට පස්සේ අනිවාර්යෙන්ම ආලෝකයක් එනවා. හැම අඳුරු රාත්‍රියකටම පස්සේ ලස්සන උදෑසනක් එනවා. ජීවිතේ අඳුරු කාලවලට පස්සේ බලාපොරොත්තුවක් තියාගන්න ලස්සන කාලයක් උදා වෙනවා. ජීවිතේ කියන්නේ අන්න එහෙම දෙයක් මාෂී.
1: අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ ලස්සන දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ නිශාන්.
0: දවස් පහක් අපි පොකට් මනි හොන්න අද අන්තිම දවස සිකුරාදා. මේ සතියට අපි මුණ ගැහෙන ඉතින් අදත් පුරුදු විදිහට පොඩ්ඩ හතර දිනෙක්ටයි අම්මා කෙනෙක්ටයි පොකට් මනි දෙන්න අපි ලෑස්තෙන් ඉන්නේ.
1: ඉතින් අපිට මැසේජ් කරන්න කියලාත් මතක් කරන්න ඕන මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නංගිලා මල්ලිලා අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අරගෙන එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151ට.
0: මම නිශාන්.
1: මම ආශී.